Radio ITN. ලස්සන දවසක් වෙලාව දැසන 5:36යි.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
3: Most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
2: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
3: Most popular television program couple of the year Asanka Satrasinghe samaga da Suni Navodaya
2: Vasare janapriyatama roopavahini nivedaka Lakhanda morning show hi Asanka Satrasinghe
4: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකන්ඩ රේඩියෝ ITN.
7: දෙත්තා ගතිගත් දෙත්තා

වාසනාවන්ත දවසක් ලස්සන දවසක් අද සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ඉරිදා දවස ලෝක සංචාරක දිනේ විදිහට අද දවස නම් කරලා තිනවා සංචාරක සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ දිනේ විදිහට ඒ වගේම ලෝක ගංගා දිනය ලෝක බිහිරි දිනය විදිහට බිහිරි ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙන දවසක් විදිහටත් අද සඳහන් වෙනවා ලෝක ගංගා දිනය වෙනුවෙන් ජල මූලාශ්‍රය ආශ්‍රිතව ජලය සුරක්ෂිත කිරීම පිළිබඳව ලෝකයාගේ අවධානයට යොමු වෙන දවසක් විදිහට තමයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරලා තියෙන විදිහට මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙනවා

මුලින්ම කියන්න කල්පනා කළේ ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ රිමාන් වෙනුවට නිවාස අඩස්සිය පනත් කෙටුම්පත ළඟදීම කැබිනට් අනුමැතියට තාක්ෂණික කමිටුවේ නිර්දේශයත් ඉක්මනින්. කතානායකට එරෙහි විශ්වාස භංගයට විවිධ චෝදනා 42ක් බහර දීම එන පාර්ලිමේන්තු සතියේදී. දූෂණ විරෝධී සංශෝධන පනත ගැන නැවත හිතන්න IMF කියයි. නොවැම්බර් 1 වෙනිදා සිට වාහන බලපත් ඇතුළු වැඩ 8කට ටින් අනිවාර්යයි. අපරාධ මඩින්න මැති සභයට අලුත් නීති. ආණ්ඩුවේ වැටුපෙන් සිවිල් ආරක්ෂකයෝ 9000ක් පිටවැඩ, 797ක් කුඹුරුවල, 1790ක් පන්සල් පල්ලිවල, කෝටි 316ක පඩිත් ගෙවලා විගණන වාර්තාවක් කියයි. ශ්‍රන්තිට සිංගප්පූරුවේදී ඇසක ශල්‍යකර්මයක් ලංකාවට ආපු ගමන් පෙනී සිටින බව නීතිඥ පොලිස් අපරාධ කොට්ටාසයට දන්වයි. විදුලි බිලේ වැඩිවීමක් නැහැ. පාඩුව සමාගම් අතරේ පියවා ගන්නවා බලශක්ති ඇමති කියයි. ළමයින්ගේ රැකවරණයට ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්.

දිවයින ඉරිදා සංග්‍රහයද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නේ විනිසුරුවරුන් 411කගේ විශ්‍රාම වයස වසර දෙකකින් වැඩි වේ. ආණ්ඩුවම 22කට පක්ෂයි, ව්‍යවස්ථා සංශෝධනයේට 63ක් විපක්ෂයි. රවි ෆයිසර් නයන සභාවේ නැහැ. අධිකරණයට අපහාස කිරීම ගැන නඩු 63ක් අභියාචනා අධිකරණයේ. කතානායකට එරෙහි විශ්වාස මංගය ඉක්මනට. ගොවියන්ට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්. දින 14කදී ලේඛන නොදුන්නොත් වාහන පවරන්න බෑ. මත්ජාවාරමුන් 300ක් නාවික හමුදා දැලේ. IMF සමග එකඟතාවකට සාකච්ඡා. පාස්කු වැරදිකරුවෝ 15 දෙනා වෙන්වෙන් සිරකුටිවල. රුපියල් 30,000 කිල්ලා විශ්‍රාමිකයෝ සටනට. දියලි වැස්සට හැඩවෙයි. ශ්‍රී ලංකන් එකට බිලියන 7.6ක ශුද්ධ අලාභයක්. දුම්රිය සන්නිවේදන නවීකරණය සුදු අලියෙක්. සිලුමිනත් ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මතයි. පක්ෂ 158යි, විපක්ෂව 63යි. ශිරන්තිර සහ යෝෂිතිර ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාලයේ ඩබල් කැප් 3ක් අපරාධවලට යොදාගෙන තාජුඩ්ඩීන් ඝාතනයත් එකක්. පොත්වලට ගහන වැඩ්බද්දේ වෙනසක්, අයවැය 3 අගමැතිනිය හෙලි කරයි. රැගෙන පොත් දෝතට බලන් තුටුවන රඟ ලතාවට කියලා ඡායාරූපයක් වාර්තා කරලා තියෙනවා. බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ පැවැත්වෙන පොත් වසන්තයේ ඇරඹුණු සිකුරාදා වාඩි වෙලා පොත් කියවන ඡායාරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. ලසන්ත ඝාතනය මෙන් වීරයා මියගොස් කිසිවක් අවසන් නොවිය යුතුයි, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක කියයි. පාස්කු 3 නිදහස් කළ විත්තිකරුවන් 9-8 ගිදර ගිහින්. සලේ රඳවා ගැනීම අභියෝගයට ලක් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී. නොවැම්බර් 1 සිට ටින් නැතුව වැඩ 8 බැහැ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සඳහන. වෙලාව උදැසන 6:09, ඔබ ලක්කඩ සමග.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනට දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: සතියක ලක්හඩ
2: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩීටුව කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆිස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
3: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජලයි සමාජික විෂණය
5: වෙලාව දැස්න 6යි විනාඩි 15යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි

0: ජීවිතය කියලා කියන්නේ අවිනිශ්චිත බව. පසක් ක්‍රමින් යෙදිනේදී බලාපොරොත්තු නොවන අවස්ථාවක අදිසි ගින්න කඩගත් අපොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ දැන් එහිදී මේ ඒ පිපිරීමත් එක්ක එකයි මියදුනා. එහි පැමිණි අමාත්‍ය වෛද්‍ය නලින්ද දැතිස්ස මහත්තයා ඇති වූ තත්ත්වය පිළිබඳව සොයා බලමින් ඒ කටයුතු යථාතත්වයට පත් කිරීමට පියවර ගත්තා. ඔහු මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: එම ශල්‍යාගාරවලට මේ රෝහල් පරිසරයේ තිබෙන ගොඩනැගිලි රාශියකට උපකරණවලට දැඩි හානියක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම මේ හදිසි අනතුර නිසා රෝහල් සේවකයෙක් සෞඛ්‍ය සහායකයෙක් නියුක්ස් තිබෙනවා. වගේම තව එක් සෞඛ්‍ය සහායකයෙක් අපේ ICU එකේ ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. තවත් දෙදෙනෙක් දැන්ට අපි ශල්‍යාගාරවලට අරගෙන ශල්‍ය කර්ම සිදු කරමින් පවතිනවා. තවත් දෙදෙනෙක් වාට්ටු ඉන්නවා. 7 දෙනෙක් අනතුරට ලක් වුණා. අපේ සෞඛ්‍ය සහායක මහත්මයෙක් ඔවුන්ගේ මේ යාම සම්බන්ධයෙන් අපි රජය හැටියට අපේ කනගාටු ප්‍රකාශ කරනවා. ඒ අවමංගල කටයුතු සිදු කරන්න අවශ්‍ය කරන සියලු මැදිහත් වීම් රජය මගින් සිදු කරනවා. මේ ගොඩනැගිල්ලට විශාල ලාභණයක් සිදු වෙලා තිබෙන මේ සම්බන්ධ විමර්ශන කටයුතු පොලිසිය පැත්තෙන් සිදු වන එක පැත්තකින් නොකල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවල හරියක් පැමිණලා ඒ අදාළ විමර්ශන කටයුතු ආරම්භ කළා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. පොළොන්නරුව, දෙහිඅත කණ්ඩිය, ඇලහැර, වකමෝන ඇතුළු මේ අවට ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය කරන ඩයාලිසිස් පහසුකම අපි ආරම්භ කරනවා. දැනට මුළු තැන්ගේ ගෑස් කාන්දුවක් සම්බන්ධයෙන් තමයි දැනට තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. නමුත් අවසානයේ වාර්තාව නිකුත් කිරීමට පොලිසිය රසපක්ෂ දෙපාර්තමේන්තුව තුළ කණ්ඩායම් මැදිහත් වෙමින් ඉන්නවා. අපි බලමු මොකද සිදු වෙන්නේ කියන එක.

අද ලංකාදීපේ වාර්තා කළ ප්‍රධාන ප්‍රවෘතිය බන්ධනාගාර තදබදයේ අවම කිරීමේ පියවරක් වශයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන අය නිවාස අඩස්සියේ තැබීම බලාත්මක කිරීම වෙනුවෙන් නුදුරු දිනකදී 50 කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. දැන් මේ රිමාන්ඩ් භාරයේ වෙනුවට නිවාස අඩස්සිය කියලා කියන්නේ මොකක්ද? දැන් මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුලා තියෙනවා. කුමන වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන අය නිවාස අඩස්සියට පත් කරනු ලබන්නේද? මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හෝ වෙනත් සුළු වැරදි සම්බන්ධ අය නිවාස අඩස්සියට යොදවනු ලබන්නේද කියන කාරණාවත්, ඒ වගේම කොයිතරම් කාලයකට නිවාස අඩස්සියට යොදවනු ලබනවද, මේ ආදී කරුණු කාරණා පිළිබඳව තමයි පනත් කෙටුම්පතේ ඇතුළත් බව ආරංචි මාර්ග අනාවරණය කරන්නේ. නිවාස අඩස්සිය ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය උපකරණ මොනවද, ඒවා ගෙන්වන ආකාරය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, යොදවුන් ලබන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය ආදී දේවල් තීරණය කිරීමට පත්කරන ලද තාක්ෂණික කමිටුවේ නිර්දේශයේද ඉදිරි දිනක අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත බහර දීමට නියමිත බව දැනගන්න ලැබෙනවා. නිවාස අඩස්සිය ක්‍රියාත්මක වන වෙනත් රටවල් ඒ සඳහා යොදා ගන්නා උපකරණ අධ්‍යයනය කළා, ඒවා මෙරටට සුදුසුද යන්න තීරණය කිරීමත් තාක්ෂණ කමිටුවේ කාර්යයක් බව තමයි සඳහන් වෙන්නේ. නිවාස අඩස්සියට යොදවනු ලබන ඒ අය වෙනුවෙන් නිරීක්ෂණය කිරීමට බන්ධනාගාර නිලධාරීන් යොදවනු ලබනවද, එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් යොදවනු ලබන්නේද, නැත්නම් වෙනත් ආරක්ෂක අංශයක නිලධාරීන් යොදවනු ලබන්නේද යන්න පිළිබඳව අදාළ කමිටුවේ නිර්දේශ අනුව තීරණය කරන බව තමයි වැඩිදුරටත් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපරාධ මැඩලීමට තවත් අනපනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහත්තයා සඳහන් කරනවා. දැන් මේ අපරාධ මඩින්න විෂ වර්ග, ඒ කියන්නේ විෂ වර්ග, අබින් සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත, ඒ වගේම 2007 පුනරුත්ථාපන පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා අනපනත් මාර්ගගත ආරක්ෂණ පනත් කිටුම්පත මෙසේ ඉදිරිපත් කිරීමට නීති කිටුම්පත තිබෙන බව තමයි සඳහන් කරන්නේ. ත්‍රස්තවාදී වැළැක්වීම පනත අහෝසි කිරීමට පියවර ගනිමින් සිට බවත් ඔහු ප්‍රකාශ කළා. වෙලාව උදැසන 6යි විනාඩි 20යි. ඔබ ආදරෙන් අහන්නේ ලක්කඬ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 24යි.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice. ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
2: අරස්ට් එකක් වුණා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද එතකොට ඔයාගේ අම්මගේ නම ඩොකියුමන්ට්ස් වලට. එතකොට අපිට ලේසි අම්මා හොයාගන්න.
3: මට හිතෙනවා ආපහු මගේ අම්මව මගේ ඇස් දෙකට දැක ගන්න හම්බ වෙන එකක් නැහැ කියලා.
2: ඔහොම නෙගටිව් හිතන්න එපා. මට තේරෙන්නේ මේ ගංගල මිනිස්සු ඇයි තමන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම නෙගටිව් හිතන්නේ කියලා.
0: සමරය.
3: මට හිතෙනවා මහත්ය ආපහු ගියොත් හොඳයි කියලා. තවත් මේ ප්‍රශ්නෙත් එක්ක පැටර්න් එකේ තේරුමක් නැහැ. ජනකල වගේ අය වැඩ කරන්නේ හැංගීම් එක. ඉතින් ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන එක හරි භයානකයි.
2: ආ මේම කියන්නේ ජනකෙින්ද?
3: ඒකත් එක හේතුවක් තමයි. මහත්යගෙන් ජනක ගොටි කෑම කියලා කියන්නේ දැන් එයා ඉන්නේ මාරාවසේසෙන්.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: සතියක ලක්හඬ.

0: පින්නංකය ලබාගෙන තිබෙනවාද නැතිද? දැන් කෙනෙකුට කල්පනා වෙනවා මොනවද කරගන්න බැරි වෙන්නේ ඉදිරියේදී. වාහන බලපත් ඇතුළු වැඩ අටකට ටින් අනිවාර්යයි. නොවැම්බර් 1 දා සිට මේ ක්‍රියාත්මක වෙනවා. යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම, වාහන බලපත්‍රය අලුත් කිරීම ඇතුළු කාර්යයන් අටක් සඳහා එළඹෙන නොවැම්බර් මාස 1 දින සිට බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයේ එහෙම නැත්නම් ටින් අංකයේ ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. විශේෂයෙන්ම ඒ නිවේදනයේ සඳහන් වෙනවා ටින් අංකය අනිවාර්ය කර ඇති අනිත් කටයුතු මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ණයකාඩ්පතක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම, පැවරුම් ලාභියකු සහ පැවරුම්කරුවකු විසින් සිදුකුණු ලබන විට ඉහත සඳහන් කාර්යයන් මේ ක්‍රියාත්මක කිරීමට හෝ සම්පූර්ණ කිරීමට පෙර අදාළ තැනැත්තා විසින් වලංගු ටින් සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ කියන කාරණාව තමයි මේ ලංකාදීප අද වාර්තා කරලා තියෙන්නේ. විදුලි බිල වැඩි වෙයිද? එහෙම කල්පනා කරනවා නම් විදුලි බිලේ වැඩිවීමක් නැහැ. පාඩුව සමාගම් අතරේ පියව ගන්නවා කියලා බලශක්තිය ඇමති සඳහන් කරන්නේ. විදුලි බිල වැඩි කිරීමට අදහසක් නැතයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්තිය අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ඉරිදා ලංකාදීපයට පැවසියේ කියලා මේ වාර්තා කරනවා. විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීමක් හෝ නොකරන බව තමයි ඔහු සඳහන් කරන්නේ. යම් පාඩුවක් තිබේ නම් මේ සමාගම් අතරේ පියව ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. කොමුණත් විදුලි බිල වැඩි කිරීම පිළිබඳව අවසාන තීරණය මහජන උපයෝගිතා කොමිසම සභාව සතු බව තමයි අනුර කරුණාතිලක වැඩිදුරටත් කියා සිටියේ කියලා තොරතුරු වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ අවසන් වරට විදුලි බිල වැඩි කනු ලැබේ 2026 මේ මාස 11 වෙනිදා විදුලි බිල වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බව තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක කාර්යක සභාවේදී අනාවරණය කළා තියෙනවා. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ගේ සහභාගීත්වයෙන් එම කාර්යක සභාව පැවැත්තුණා. මේ මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණ ලෙස මුද්‍රිත විද්‍යුත් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී දරුවන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාවයේ සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වැළැක්වීම දක්වා තියෙනවා කියලා තමයි තොරතුරු වැඩිදුරටත් වාර්තා වෙන්නේ. ඊරාත්‍රි දිනුම් බදලද මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය, මෙගාපව, ධන නිධානය, හඳහන, ගොවිසෙත, සුබ දවසක් ලොතරැයි බලන්න නොහැකිුණා නම් ලොතරැයි පත් හොයාගන්න ප්‍රතිඵල කියන්න සූදානම් වෙන්නේ. වෙලාව උදෑසන 6:30.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය.

ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද මහජන සම්පත ලොතරැයි අතර ගන්න 6322 වාරයේද කියලා බලන්න T අක්ෂරය අංක 434194 ජයග්‍රාහී වාසනාවන්ත අංකලේ සහඳුනාගත්තේ 6322 වාරයේ මහජන සම්පත ලොතරැයි T අක්ෂරය අංක 434194 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. ගොවිසිත 4564 වාරයේදී D අක්ෂරය අංක 10 22 69 සහ 76 ගොවිසිත 4564 වාරයේදී D අක්ෂරය අංක 10 අංක 22 අංක 69 සහ අංක 76 මෙගාපවල උතර 2670 වාරයේදී U අක්ෂරය අංක 18 සුපිරි අංකයක් බවට පත් වුණේ අංක 5 7 38 77 මෙගාපවර් 2670 වාරයේදී U අක්ෂරය අංක 18 සුපිරි අංකයක් බවට පත් වුණා අංක 5 7 38 සහ අංක 77යි වාසනාවන්ත අංක උනේ. ධනනිධානෙත් 2352 වාරයේදී W අක්ෂරය අංක 25 75 80 82 ධනනිධානෙ 2352 වාරයේ W අක්ෂරය අංක 25 අංක 75 අංක 80 සහ අංක 82 හඳහන 1631 වාරයේදී මකර ලග්නයේ ජයග්‍රහී ලග්නේ බවට පත් උනේ අංක 2 අංක 12 අංක 36 අංක 47 ඔබට වාසනාව කැඳවාගෙන ආවේ. 1631 වාරයේ හඳහන ලොතරැයි මකර ලග්නයේ අංක 2 12 36 සහ 47යි වාසනාව උදා කළේ. මේ කියන සූදානම් වන්නේ අද සම්පත 897 වාරයේ රටාව අංක 94194 4194 T අක්ෂරය. අද සම්පත 897 වාරයේදී 94194 4194 T අක්ෂරය. ජය ලොතරැයි 590 වාරයේදී කියලා බලන්න G අක්ෂරය අංක 4828. ජය ලොතරැයි 590 වාරයේ G අක්ෂරය අංක 4 අංක 8 2 සහ අංක 8. මේ කියන සූදානම් වන්නේ සුබ දවසක් ලොතරැයි 438 වාරයේදී මිතුරු ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 9 අංක 19 අංක 39 වාසනාවන්ත අංක වුණා. ප්‍රවර්ධන අංකය හැටියට 0.761. සුබ දවසක් ලොතරැයි 438 වාරයේදී මිතුරු ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 9 අංක 19 39 වාසනාව වර්ගනේදී ප්‍රවර්ධන අංකය වුණා 0.761. සුබ දවසක් ලොතරැයි ජය ලොතරැයි අද සම්පත අඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රිය බලන්න නොහැකි වුණා නම් ලොතරැයි ප්‍රතිඵල ඒ විදිහට කියපු වෙලාව වාසනාවන්ත වෙලාව 06:34.

0: වෙලාව උදෙසන 6:37.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන පාවන අභිමානයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට්.
6: Morning News Alert.
0: විදුලි බිල වැඩි වෙන්නේ නැත්නම් විදුලි බිල අඩු කරන්න පුළුවන්ද? දැන් මේ පිළිබඳව ලක්කඩ ප්‍රවෘත්ති අංශය සොයා බැලුවා. දැන් වසර 5ක් තුල සූර්ය බලයෙන් විදුලි උත්පාදනයේ මෙගාවොට් 2000ක් උනත් වසර 2ක් ඇතුළත සූර්ය බලයෙන් මෙගාවොට් 1513ක් ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවුණු බව අමාත්‍ය අනුර කරුණාතිලක මහත්තයා සඳහන් කළා. 2029 වන විට සූර්ය බලයෙන් මෙගාවොට් 4500කට අධික විදුලියක් නිෂ්පාදනය කිරීම ඉලක්කය බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ. බලශක්ති ශේෂ්ත්‍රය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කරුණාතිලක මහත්තයා මෙන්න මේ වගේ කතාවක් කිව්වා.
7: 2024 ඔක්තෝබර් මාසයේ වෙනකොට වහල මත ඉදිකරන ලද සූර්යා පැනල වලින් අපේ පද්ධතියට එකතු වෙලා තිබුණා මෙගාවොට් 1400.9. 2025 අවුරුද්දේදී විතරක් මෙගාවොට් 938.8 පද්ධතියට එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. 2026 අගෝස්තු මාසයේ වෙනකොට තවත් මෙගාවොට් 202.3 පද්ධතියට එකතු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. මේ වහල මත සූර්ය පැනල වලින් පමණක්. ඒ අනුව බැලුවහම 2025-2026 කාලෙදි විතරක් මෙගාවොට් 1141.1 වහල මත ඉදිකරන ලද සූර්ය පැනල මගින් ඇති කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම බිම් මත සවි කරපු සෝලා වලින් විදුලි ජනනය බලද්දී 2025 අවුරුද්දේදී අපි පද්ධතියට එකතු කරලා තියෙනවා 177.2 මෙගාවොට්. ඒ වගේම 2026 අගෝස්තු මාසයේ වෙනකොට 193.4 මෙගාවොට් පද්ධතියට එකතු කරලා තියෙනවා. මේ අනුව බැලුවහම අපිට පේන කාරණේ තමයි 2024 ඉඳලා 2026 දක්වා කාලය තුල පමණ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වලින් 370ක් මෙගාවොට් එකතු කරලා තියෙනවා. පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඉදිරිපත් කරා අපිට බලය ලැබිලා අවුරුදු 5ක් ඇතුළත අපි සූර්ය බලයෙන් විදුලි ජනනය මෙගාවොට් 2000ක් පද්ධතියට එකතු කරලා තියෙනවා කියලා. හැබැයි බලය අරගෙන මුල් අවුරුදු 2 තුලම අපි මෙගාවොට් 1513ක් අලුතෙන් සූර්ය බලය හරහා එකතු කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා.
0: 2030 වන විට විදුලි බිල 130කින් අඩු කරමින් පුනර්ජනනීය බලශක්තිය 70%ක් ජාතික පද්ධතියට එකතු කිරීම ප්‍රධාන ඉලක්කය බව තමයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්තිය අධිකාරී සභාපති මාචාර්ය විජේන්ද්‍ර ජයලත් බණ්ඩාර මහත්තයා සඳහන් කළේ.
8: අපි මේ පසු කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගය. අපිට ඉලක්කයක් තියෙනවා 2030 වෙනකොට විදුලි බිල 130කින් අඩු කරන්න, සහ තව ඉලක්කයක් තියෙනවා 170ක් වන පුනර්ජනනීය බලශක්තියෙන් එකතු කරන්න පද්ධතියට. ඇත්තටම ඒක සාර්ථකව ගමන් කරනවා. දැන්ටත් 108කට වැඩි ප්‍රමාණයක් අපේ බලශක්තියෙන් පුනර්ජනනීය

ශක්තිය එනවා. වේගයෙන්ම යා හැකි තාක්ෂණය තමයි බැටරි තාක්ෂණය. රජ්‍ය ක්ෂණික ක්‍රියාකාරීත්වය තුළින් මෙම බැටරි සඳහා ගෙවන ටැක්ස් එක ඉම්පෝර්ට් ඩියුටි එක 147ක් විතර තිබ්බ ඉම්පෝර්ට් ඩියුටි එක 100%ක්ම අයින් කරා. එතකොට ඒ ගෙනාවේ මේ විදුලි බිල අඩු කිරීමේ සහ මේ ගබඩා පද්ධතිය ඇති කර ගැනීමට. ඒකින්ද මේ මොහොතේ උපදෙස් ලැබිලා තිනවා. අපි සකස් කරමින් යනවා. මේ වහල මත සවිකරන සූර්ය බලාගාර වලටත් තියෙන ඩියුටි එක අයින් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සහ ඒ බැටරි වල ඇත්තටම ඕනි සේෆ්ටි ස්ටෑන්ඩඩ්ස් දැන් ඒවා හදාගෙන යනවා. මොකද මේක අවුරුද්දක් දෙකක් ඇතුළත වේගින් කරන්න ඕන කාර්යයක්. ඒ කාර්ය කරගෙන යන ගමන් බැටරි පද්ධතියට එන එක කිසිම මොහොතකවත් අපි මේවා හදාගෙන ගියයි කියලා බ්ලොක් කරන්නේ නැහැ. ඒකයි මොකද අපිට හැකියක් මනින් මේවා තාක්ෂණය එකතු කරගන්න ඕනි හින්දා.

0: සමාජය ඉතා යහපත් ආකාරයට වෙනස් වීමට නම් මාධ්‍යවේදියා ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වූ අස්සේ වීරයාමිය ගොස් කිසිවක් අවසන් නොවිය යුතු බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සඳහන් කරනවා. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේ ජනමාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් පරිවර්තනය කරන ලද නොනැමුණු නොසැලනු ලසන්ත කෘතිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: අපි ලසන්තගේ ඝාතකයෝ හරියට හොයාගෙන නැහැ. ඒ වුණාට ලසන්තගේ ඝාතනයට හේතුව හරියට හොයාගෙන. ඒ තමයි ඔහු මේ රටේ සිදුවෙච්ච දූෂණයන්ට වංචාවන්ට එරෙහිවීම. ලසන්ත එදා එරෙහි වූ ඒ දූෂණය අපේ රටට මොනවද කළේ කියන එක අද සියලු දෙනාටම ඔප්පු වී අවසන්. එදා දූෂණයට වංචාවට එරෙහි වෙලා නැතුව ඇහැ කන පියන් හිටපු මිනිස්සුට ගෑස් ටික තෙල් ටික ගන්න පෝලිං වල ඉන්න උනේ ඒ දූෂණය හින්දා තමයි රට මේ තත්ත්වයට පත් උනේ. ඔබ හිතන්නේ ලසන්ත මරාදෙමුවේ ලසන්තව ඉවත් කිරීමට පමණක් කියාද? ඒක ලසන්ත වගේ සියලු දෙනාට දෙන පණිවිඩයක්. ඔවුන්ව ඉවත් කරලා දෙන පණිවිඩය තමයි ඔබ සියලු දෙනා අනිත් අය වගේ ඉන්න කියන එක. වෙනස් වෙන්න උත්සාහ කරන්න එපා. අපේ සමාජයේ මැසේජ් එක හොඳටම අරන් තියෙනවා. ලසන්ත මැරුවාම තව ලසන්තලා බොහෝ බිහි වෙනවා නම් ඔවුන්ගේ මැසේජ් එක වර්ධිනවා. හැබැයි උනේ එක නෙවෙයි. ලසන්ත මැරුවාම බොහෝ දෙනා යටපත් වීම. එතකොට ඔවුන්ගේ අභිප්‍රාය හරියනවා. අධිකරණයේ ඉදිරියේ ලසන්තට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. හේතුව සාක්ෂි හොයාගන්න බැරි නිසා. හැබැයි ලසන්ත මැරුවේ කවුද කියලා දන්න මිනිස්සු දන්නවා. ඒක කරපු අයත් දන්නවා. ඒවත් දන්න අයත් ඉන්නවා. ඒගොල්ලෝ බොහෝ දෙනා කටහෙල්ලුවේ නැහැ. කවදා හරි දවසක ඒගොල්ලෝ මැරෙන වෙලාවට හරි දන්නවා මම ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරේ නැහැ කියලා. මං කියන්නේ මරපු මිනිස්සු නෙවෙයි, ඒ මරණය ගැන දන්න මිනිස්සු. මේ පොතේ එක තැනක තියෙනවා හිටපු ජනාධිපතිවරයෙක් අසභ්‍ය සිංහල වචන වලින් බැනලා ලසන්තට කතා කරනවා දුරකතනෙ. එතකොට ලසන්ත ඒ ගැන ජනාධිපතිවරයාටම ලියනවා, මම විශ්වාස කරේ නෑ ඔබ වන් කෙනෙක් මේ වගේ මට කතා කරයි කියලා. හැබැයි ඔහු නතර කරන්නේ නෑ. ඒ නතර නොකරපු බව මේ පොතේ පැහැදිලිව තියෙනවා. මේ පොතේ තියෙනවා ලසන්ත කවදා හරි දැනගෙන සිටියා කියලා මෙය ඔහු ගාවට එන බව. ඒකම නෙවෙයිද අපේ කරුමය? එයත් දන්නවා, අනිත් අයත් කියනවා ඔයා ඔහොම කරොත් ඔයාට ඔතනට යන්න වේ, පරිස්සමෙන් ඉන්න. එයත් කියනවා ඔව් මමත් හිතනවා මටත් හිතනවා එහෙම වෙයි කියලා. හැබැයි අනිත් සියලුම දෙනා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ බලාගෙන ඉඳලා ඒව ඔක්කොම වුණාට පස්සේ සමරනවා. තවදුරටත් ලසන්ත වගේ මිනිස්සු වැඩි වැඩියෙන් බිහි වෙන්න ඕනේ. හැබැයි ඒ හැමෝම වීරයන් නම් වීරයා මැරිලා මේ කතාව ඉවර වෙන්න බෑ. වෙලා තියෙන්නේ හැමදාම වීරයා මැරිලා මේ කතාව ඉවර වෙනවා. මන්නම් ඉන්නේ වීරයා මැරෙන්න බෑ. වීරයා මේක දිනන්න ඕනේ.

0: කොළඹ හා තවත් ප්‍රදේශ කිහිපයක කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් 2019 වසරේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන විත්තිකරුවන් 9 දෙනාගෙන් 8 දෙනෙකු බන්ධනාගාරයෙන් පිටව ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලිතැන්න මහත්තයා සඳහන් කරනවා. අනිත් එක්කෙනාට මොකද වුනේ? අනිත් පුද්ගලයා වෙනත් නඩුවක් සඳහා තවමත් බන්ධනාගාරගතව සිටිය යුතු බැවින් මේ නඩුවෙන් නිදහස් වුණත් ඔහුට නිවෙසට යාමට හැකියාවක් නැති බව තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. සැප්තැම්බර් 29 මෙට්‍රෝ බස් සමාගම අලුතින් ගෙන්නු බස් රථ 104ක් ධාවනය සඳහා එක්කිරීමට සියලු කටයුතු සූදානම් බව මෙට්‍රෝ සමාගමේ සභාපති SMP තිරගරත්න මහත්තයා සඳහන් කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණු බව තමයි තිරගරත්න මහත්තය මෙන්න මේ විදිහට කිව්වේ.
1: කේන්ද්‍ර කරගෙන බස්නාහිර පළාතේ තමයි ධාවනය කරන්නේ මාර්ග 7ක. අලුතෙන් පටන් ගන්නවා මිලිනියම් සිටි එකේ ඉඳලා ෆෝට් එකට අලුතෙන් බස් මාර්ගයක් පටන් ගන්නවා. ඒ වගේම පානදුරේ ඉඳලා දෙමටකොඩ රේල්වේ ස්ටේෂන් එක ගාවට අලුතෙන් මාර්ගයක් පටන් ගන්නවා. කැස්බෑවේ ඉඳලා පිටකොටුවට අලුතෙන් ගමන් මාර්ගයක් පටන් ගන්නවා. ඒකල ඉඳලා බත්තරමුල්ලට අලුතෙන් ගමන් මාර්ගයක් පටන් ගන්නවා. ඒ වගේම මේ ඕනම බස් එකකින් කෙනෙක්ට කොළඹ නගරයේ වටේ ගමන් කිරීම සඳහා සර්කියුලර් රෝඩ් එකකුත් හඳුන්වලා දෙනවා. මාර්ග දෙකයි අලුත් මාර්ග පහකුයි මාර්ග 7ක බස් ධාවනය කිරීමට බලාපොරොත්තු වෙනවා. බස් ඇත්තටම 121ක් අපි එක් කරනවා මේ මාර්ගයට.
0: මාර්ගවල මේ ප්‍රමුඛතා මන්තිරු තිබුණානේ බස් රථ ගමන් කිරීම සඳහා. දැන් බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය තදින් ක්‍රියාත්මක කරන බව තමයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහත්තයා මෙහෙම කිව්වේ. මනෝජ් මහත්තයා කියනවා මේ දැන් මේ නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා කියලා. අහලා බලමු එතුමා කියපු කතාව.
2: බස් රථ මන්තිරු නීතිය දැනටත් ක්‍රියාත්මක වෙන නීතියක්. ඒක උදේ සවස ක්‍රියාත්මක වෙනවා. උදේ 6 සිට 9 දක්වාත් සවස 4 සිට 7 දක්වාත් රථ මන්තිරුව දාලා තියෙන්නේ. ඉදිරියට මේක විධිමත් වෙනවා. මේ බස් රථ 104ක් ඇතුල් වුණාට පස්සේ ඒක තව තවත් සංකීර්ණ වෙන නිසා මේක අපි දැඩි ලෙස මේක ගැන පරීක්ෂා කර බලා නීතිය කඩකරන අයට දඬුවම් දිරීමට බලාපොරොත්තු වෙනවා.
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN.
0: වෙලාව උදෑසන 6:50යි. ඔබ ලක්කන සමග

0: සතියක ලක්හඩ
1: News Alert. Sports Roundup.
2: වෙලාව උදැසන 6:55. දැන් පත්තර විස්තර අරගෙන ඉද්දී ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී ආසියානු ක්‍රීඩාවලියේ ශ්‍රී ලංකාවට පළමු වදක්කම චමරිලාගෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව කාන්තාව 20x20 ක්‍රිකට් තරගාවලියට එක් වූ ක්‍රීඩිකාවෝ ජපානයේ නගෝයා හිදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩාවලියේදී ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දුන්නා. අර දවසන් වටේදී මැලේසියාවත් අවසන් පූර්ව වටේදී පකිස්තානයත් පරාජය කරමින් අවසන් තරගයට ප්‍රවිෂ්ට වූ ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමෙන් රිදී පදක්කමෙන් සෑහීමකට පත්වීමට සිදු වුණා. බරයිසිලීම් පිළිබඳව ශ්‍රී ලංකා වාර්තාවක්. දැන් බරයිසිලීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිටුවීමට උපමාලිකා රවිහාරි ගුණතිලක සමත් වුණා. කිලෝග්‍රෑම් 49 බරපන්තියේ තරඟ කළ ඇය ක්ලීන් ඇන්ඩ් පර් ක්‍රමය 90 කිලෝග්‍රෑම් 91ක් ඔසවා ශ්‍රී ලංකා වාර්තාවක් පිටවලා තියෙනවා. යෝදැල විවෘත මවුන්ටන් පාපැදි තරඟය අද උතුරුමැද පළාත් සභාව, අනුරාධපුරය මහනගර සභාව, පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය, ශ්‍රී ලංකා පාපැදි විනිසුරු සංගමය හා පුනරුද ක්‍රීඩා සභාව එක්ව දෙවැනි වරටත් පවත්වන යෝදැල විවෘත මවුන්ටන් පාපැදි තරඟයේ අද අනුරාධපුරයේ ඉසුරුමුණිය පුරාණ රජමහා විහාරයේ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. වෙලාව උදැසන 6:57.
1: කාටූන්ස්
2: සිළුමිණ පත්තරේ අංජනගීටෝ කාටූනය ශිරන්ති ආපහු ඇවිත් නෑ, අර්ජුන් මහේන්ද්‍ර වගේ නමත් වෙනස් කරගනීද මන්දා. එහෙම තමයි අද අංජනගීටෝ කාටූනය. සතියක පත්තරවල විස්තර නිමා කරන්න වෙලාව හරි වාසනාවන්ත සුන්දර දවසක් ඔයාට. මම නලින් විරාජ්, මට වටින්නේ ඔයා විතරයි.

0: සතියක ලක්හඩ.
1: ජයග්‍රහහි වාසනවන්ත සුබ දැසනක් කුදේ හතය විනඩියකයි.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Lakhanda, Vegan Magazine.

0: ලෝක ගොඩාක් වෙලාවට ලස්සන කරන්න පරිත්‍යාගශීලී මිනිස්සු පුදුමාකාර කැපකිරීම් කන්දරාවක් කරලා තියෙනවා. තමන්ගේ සතුට ගැන හිතනවටත් වඩා මිනිස්සුන්ගේ යහපත ගැන හිතන්න පුළුවන් නම් රනිල්, ඒක තමයි මේ ලෝකේ හරි ලස්සනම දේ. අපි අපේ ගෙදර මිනිස්සු වෙන්න පුළුවන්, අපේ යාළුවෝ වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහෝ තැන්වල අපි උදව් පදව කරලා දෙන්නේ අපි දන්නේ කියන උදවියට. අපේ මය වෙනුවෙන් අපි යම් කිසි කැපකිරීමක් කරන, හැබැයි ජීවිතේට දැකලා නැති, ජීවිතේට කිසිම සම්බන්ධකමක් නැති. හරි, මේ මහා පොළවේ ජීවත් වෙන්න පුඩි කට්ටක් කරන ට්‍රයි එකක් දෙන මිනිස්සු වෙනුවෙන් අපි පුංචිම හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒක මහා පරිත්‍යාගයක්. මම මේ කතාව කියන්න හිතුවේ එක්තරා කෘතියක ලියනවා මෙන්න මෙහෙම මේ පිදුමක්. දරුණු පිළිකාවක ග්‍රහණයට නැතුව මරණය හා පොරබදමින් සිටි නිමේෂයක තමන් වෙනුවෙන් රැගෙන දුර්ලභ වර්ගයක ලේ පැකට්ටුව තමන්ට ලබා නොදී හදිසියේ පැමිණිය හැකි ගැබිනිමවක් වෙත ලබා දීමට සුරකිව තබා ගන්න ඉල්ලා සිටි. තංග වේලුණ මුට්ට කරගසන්නාට තමයි මේ පිදුම දී. හරි, ලස්සන හිතේන මිනිසුන්ගේ දේවල් රණේ. තමන් දරුණු පිළිගාවකට මුණ දීලා තියෙනවා, දන්නවා කොයි වෙලේ හරි තමන්ගේ ජීවිතයෙන් සමුගන්න වෙනවා කියලා. අර අපි කියන්නේ මැරෙන මොහොතේ හරි තවත් මිනිහෙක් ගොඩ දාන්න ට්‍රයි කරන මිනිස්සු හරි අඩුයිනේ. එහෙම මිනිස්සු අතරේ තංග වේලු කියන නාටාමි මට නම් පොරක් කියලා තමයි මේ ලියන්න ලියන්නේ. ඇත්ත, අපිට බලවන්න මේ සමාජය තුළ ජීවත් වෙන එක තප්පරයක් හරි තවත් කෙනෙක්ව සතුටු කරන්න, තවත් කෙනෙක්ගේ යහපත වෙනුවෙන් යමක් කරන්න කොයිතරම් වටිනවද? උදේවාන්දර නිගමට වගේ මේ ගැන හිතන්න. ඔබට පුළුවන් නම් මරුණට පස්සෙත් කතා කරන මනුස්සයෙක් වෙන්න නේද?
1: අපිට හිතන්න පුළුවන් මොදුසංකෝ කියන කතාව මරුණට පස්සේ අපි දැන් නැහැ නේ, වෙන්නේ මොනවාද කියලා. ඒ නිසා ඉන්නකම් නේද අපිට හොඳට ඉන්න, දවසක් හරි අපිට සැප විඳින්න, දවසක් හරි අපේ දේවල් ටික කරගන්න තිබ්බනම් හොඳයි කියලා. හැබැයි එහෙම මිනිස්සු හිතුවනම් අර ඔබට මතකද මේ අඹෑටියක් 100 හිටවනකොට
0: උතාහ මොකටද මුද්දේ මොකද කරන්නේ මොකටද බොය බිම හරන්නේ හරි.
1: ඉතින් එහෙම හැමෝම හිතුවනම් අද වෙනකොට අපිට ජීවත් වෙන ලෝකයක් නිර්මාණය වෙලා නොතිබෙන්න පුළුවන්.
0: අපි කතා කරමු මේ ලක්හඬ වීකෙන්ඩ් මැගසින් අයිබෝන්. ගොඩාක් වෙලාවට අපි හිතනවා වැටෙනවා කියලා කියන්නේ ආයෙ නැගිටින්න අවස්ථාවක් නැහැ, සමස්තයම කඩා වැටුණා කියලා. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. වැටුණා කියලා කියන්නේ අවසානය නෙවෙයි, නැගිටින්න තවත් අලුත් අවස්ථාවක් ලැබෙනවා කියන එක. ජීවිතේ අපි හැමෝම සාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි දැකපු හිණ බිඳෙන්න පුළුවන්, අපේ බලාපොරොත්තු නැති වෙන්න පුළුවන්, අපි විශ්වාස කළ මිනිස්සු පවා අපිව කලකිරවන්න පුළුවන්, අපිව අතහරින්න පුළුවන්. ඒ හැම දෙයක්ම ජීවිතේ අපි බලාපොරොත්තු නොවුණු කඩාවැටීම්. මේ කඩාවැටීම් එක්ක බොහෝ තැන්වල අපි දකිනවා සමාජයේ මිනිස්සු තමන්ගේ අවසානේ ආයත්මට නැගිටීමක්, ආයත්මට ගොඩයාමක්, ආයත්මට අලුතින් පටන් ගැනීම සඳහා මානසික ශක්තියක් නැහැ කියන හැඟීමෙන් යුතුව ජීවත් වෙනවා. ඒත් අසාර්ථකත්වය නිසා මම අසාර්ථකයි කියලා ඔබවම ඔබ ගැන තීරණයක් ගන්න එපා. අසාර්ථකත්වය කියන්නේ ඔබේ වටිනාකම මනින්න දෙයක් නෙවෙයි, ඒ ඔබ තවත් ශක්තිමත් වීමට අවස්ථාවක් ලබා දෙන සුවිශේෂී කාරණයක්. හැබැයි ඔබට සිද්ධ වෙනවා අලුතින් පටන් ගන්න මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරන්න. සිදුවෙච්ච දේවල් පිළිබඳව පිළිගන්න, ඔබට වැරදුණු තැන්, ඔබට වැරදුණු විදිහ හරියට හඳුනා ගන්න, එහෙන් පාඩමක් ඉගෙන ගන්න, කුඩා පියවරකින් නැවත ආරම්භ කරන්න. ඔබ වෙන කවුරු නැතත් ඔබව විශ්වාස කරන්න. මතක තියාගන්න, ඔබ වැටුණු තැන නෙවෙයි, වැටුණාට පස්සේ නැවත නැගිටින ආකාරය ඔබේ ගමන තීරණය කරනවා. අද ඔබට අමාරුණත් හෙට දවස වෙනස් කරන්න ඔබට පුළුවන්. හැබැයි ඒ පළවෙනි පියවර මේ දැන්ම ඔබ තියන්න ඕනේ. ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: වීගන් මැගසීන්
1: උදැසන 7:13 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදියතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල, බත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478.

0: මැගසීන් වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: Popular Award 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ
5: Most popular radio program couple of the year චමිත් විධානගමගේ සමග චාරු සමාධි
1: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විධානගමගේ සමගින් චාරු සමාධි
5: Most popular television program couple of the year අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා.
1: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ.
6: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනැමෙන වගයි.
1: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදේ හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
7: ලක්හඬ රේඩියෝ ITN.
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
9: ලක්හඬ මොමදී දේශසල්.

0: מגזין. לא פוינט.
1: අයිබෝන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය ජනතාවට දිනපතා ජීවිතයේදී ඉතාම වැදගත් වෙන නීතිමය කාරණාවක් ගැන. ඒ තමයි පොලිසියට කඩඋත්තරයක් ලබා දෙන අවස්ථාවකදී ඔබ දැනගෙන ඉන්න ඕන නීතිමය අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳව. ගොඩක් අය පොලිසියෙන් කඩඋත්තරයක් දෙන්න එන්න කියලා කියපුවාම බය වෙනවා. හැබැයි මතක තියාගන්න පළවෙනිම කාරණාව තමයි ඔබ පොලිස් ස්ථානයකට ගියාම සත්‍ය ප්‍රකාශ කරන්න. අපේ කතාවටත් කියනවානේ ඇත්ත කියන්නයි බීමින්ද ගන්නයි බය වෙන්න ඕනේ කියලා. ඒක නිසා ඔබ බය නොවී ඇත්ත කියන්න. කට උත්තරයක් ලබා දෙද්දී දන්නේ නැති කාරණාවක් තියෙනවා නම් ඒක දන්නේ නැහැ කියලා කියන්න. අනුමාන කරලා හරි වෙන අයගේ කීම මත හරි කිසිම කාරණයක් ප්‍රකාශ කරන්න එපා. මොකද ඒක පස්සේ වෙලාවකදී ඔබට ගැටලුවක් ඇති කරන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි ඔබ කියන හැම දෙයක්ම ලියලා ඉවර වුණාට පස්සේ හොඳට කියවලා බලලා අත්සන් කරන්න. සමහර වෙලාවකදී ඔබ කියපු නැති වචන එහෙම නැත්නම් වෙනස් අර්ථකථනයක් ලබා දෙන වචන ලියලා තියෙන්න පුළුවන්. ඒ නිසා නිවැරදි බව තහවුරු කරගෙන විතරක් අත්සන් කරන්න. මොකද ඔබ ලබා දෙන අත්සන ඔබ යම් ලේඛනයක අත්සන් කරන විට ඔබ එහි අන්තර්ගතය පිළිගත්තායි කියන කාරණාව තමයි ඒකෙන් තහවුරු වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි කිසිම වෙලාවකදී හිස් කොලයකට හරි එහෙම නැත්නම් සම්පූර්ණ නොකළ ලේඛනයකට හරි අත්සන් කරන්න එපා. ඒ වගේ ක්‍රියාවක් ඉදිරියේදී ඔබ බරපතල නීතිමය ගැටලුවකට ඇද්දාන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි පොලිසියේ යම් කිසි තර්ජනය කිරීමක් බලපෑම පොරොන්දුවක් මත කිසිම අසත්‍ය ප්‍රකාශයක් ලබා දෙන්න එපා. ඔබ බියවද්දල ඒ වගේ වෙලාවක දින ප්‍රකාශය ඔබ ලබා ගන්න හදන්නේ ඔබ එබඳු අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. සත්‍ය විතරක් ප්‍රකාශ කරන්න. ඒ වගේම තමයි පොලිස් ස්ථානයකට ගියම ඔබට යම් වෙලාවකදී නීතිචවරයෙක්ගේ සහය ලබා ගන්න අවශ්‍ය නම් ඔබ නීතිචවරයෙක්ගේ සහය ලබා ගන්න. විශේෂයෙන්ම අපරාධ දඬුවක් සම්බන්ධ කාරණාවකදී ප්‍රකාශ සටහන් කර ගන්න අවස්ථාවකදී ඔබට හැකියාව තියෙන එබඳු සහයක් ලබා ගන්න. ඒ නිසා මතක තියාගන්න නීති ක්‍රියාත්මක වෙන්නේ ඇත්තත් එක්කලා. ඒ නිසා ඔබේ කට උත්තරය අධිකරණයේ සාක්ෂියක් විදිහට වැදගත් වීමේ හැකියාව තියෙනවා. එනිසා හැම වචනයක්ම වගකීමෙන් ප්‍රකාශ කරන්න. එනිසා පොලිසියකට උත්තරයක් දෙනකොට ඇත්ත විතරක් කියන්න. නොදන්න දේවල් දන්නේ නැහැ කියලා කියන්න. ලියලා තියෙන දේවල් හොඳින් කියවලා බලලා පස්සේ අත්සන් කරන්න. හිස් ලේඛන වලට අත්සන් කරන එකෙන් හැම වෙලාවකම වැළකීලා ඉන්න. බලපෑමක් මත කිසිම වෙලාවකදී අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. මේ කාරණා අනුගමනය කළොත් ඔබට අනවශ්‍ය නීතිමය ගැටලු වලින් වැළකීලා ඉන්න එක කොටක් උපකාර වෙයි.
0: Lakhana Vegan Magazine.

0: රඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
2: දැන්තුට තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්න.
3: එහෙමයි
4: ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට
5: ලක්හඬ Vegan Magazine.
6: ලකන වීකෙන් මැගසින් එක හැගෙනින් උදේ 7:30 ඊයේ රෑ ඔබව ජයග්‍රහකෙක් බවට පත් කරපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ප්‍රතිඵලය තමයි අපි මේ මතක් කරන්න සූදානම් වෙන්නේ. රණිල අපි ඔතනින්ද පටන් ගන්න වෙලේ.
7: අපි පටන් ගමු මහජන සම්පතින්. මහජන සම්පතින් මේ දවසේ කියන්නේ සැප්තැම්බර් මාසේ 26 වෙනි සෙනසුරාදා දිනම ලැබු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහයේ ඉංග්‍රීසි අක්ෂරය T වාසනාවන්ත අංක 4 3 4 1 9 4 T 4 3 4 1 9 4 ගොවිසිතේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10 22 69 සහ 76 10 22 69 76 D ඉංග්‍රීසි අක්ෂරයේ මෙගාපවර් ලොතරැයියේ D U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 18 වාසනාවන්ත අංක 5 7 38 සහ 77 U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 18 වාසනාවන්ත අංක 5 7 38 77 දන නිදානේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 25 75 80 සහ 82 W 25 75 80 සහ 82 අපි කිව්වේ දන නිදානේ ලොතරැයියේ. හඳහන ලොතරැයියේ මකර ලග්නය වාසනාවන්ත අංක 2 12 36 සහ 47 මකර ලග්නය 2 12 36 47 අද සම්පත ලොතරැයි අංක රටාව 9 4 1 9 4 4 1 9 4 T 9 4 1 9 4 4 1 9 4 T NLB ජයලොතරැයියේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4 8 2 8 G 4 8 2 8 ඊට පස්සේ අපි කියන්නේ NLB සුබ දවසක් ලොතරැයියේ මිතුන ලග්නයේ වාසනාවන්ත අංක 9 19 සහ 39 මිතුන ලග්නය 9 19 39 විශේෂාංකය 0761 අද සුපිරිතේ ගණනාවක් තියෙනවා. ඔබට දිනා ගන්න වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මිලට ගන්න.
6: උදේ 7:31 අපි මේ කයිබන් දොරකඩ පැත්තට යන්න ඕනේ. රනිල් මේ මැසේජ් එකක් දාලා තිබුණා. අපි වහගෙන ඉන්න කෙනෙක් කුමාර දෙහිවලින් තමයි මැසේජ් එක දෙන්නේ. මදු ශංගවයි රනිල්වයි ඇහෙන්නේ සතියන්තේ විතරනේ. මොකදන්නේ ඕගොල්ලන්ට උනේ කියලා අහලා තියෙනවා. අපිට උනේ අපි මේකට උත්තරයක් දෙමුද? අපිට උනේ ලංකාවේ ලොකුම රියලිටි එක රේඩියෝ ඉතිහාසයේ වෙනස් කරපු ලංකාවේ පළවෙනි වතාවට රේඩියෝවක් ඇතුලේ ගායන හැකියාව වරුගා බලන මහ දැවැන්ත වගකීම අපිට අපේ ආයතනයේ පවරන. ඒ නිසා පොඩ්ඩක් සතියන්ත විතරක් අපි ඔබට හෙවි. හැබැයි වැඩේ යටින් යනවා නේ. වැඩේ යටින් යනවා. හැමදාම හවස එක වෙනකොට FM 93.5 FM 93.4 කරකවල සද්ද ටිකක් වැඩි කරගෙන අපේ රටේ අපේ මිනිස්සුන්ගේ සැබෑ හඬ රොන් හඬ ඔබට අහන්න අපි අවස්ථාව දීලා තියෙනවා. අද දවසත් එහෙම දවසක් නේ. පළමු අධීරිය අවසන් තරගය අද ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම තමයි මේ වැඩ යන්නේ. ඉතින් ඇයි මේ වැඩේට අපි ආවේ කියලා කවුරු හරි අහනවා නම් මේක ලංකා ඉතිහාසය වෙනස් කරන වැඩක්. හැමදාම රනිල් මදුශංග එකට එකතු වුණා නම් අපි මොන හරි ටිකක් දැනන වැඩක් කරලා දිනුවෝ. මේකත් එහෙම වැඩක්. විශේෂම කාරණාව තමයි මේ වැඩේදී විශේෂයෙන් අපි මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා.
7: ඔව්.
6: හරි මේ වැඩේ ලස්සනට පිළිවෙලට කරගෙනනකොට අපේ නිෂ්පාදන දායකත්වයකට කරන අපේ රංජන්
7: පුෂ්පකුමාර් මේ වැඩේ ලස්සනට හැඩවැඩ දාන්න රංජන් අයියා
6: ගැති. ඉතින් එතකොට බොහොම කාලයක් තිස්සේ නිහඬව හිටපු චරිතයක් හිටියා ලංකාවේ දෙවන් දහඩක්.
7: ඔව්.
6: පැත්තකටලා පාඩු හිටපු මිනිස්සු.
7: ලෝකෙම හඬ ඇහෙනවා ලක්හඬ ඇතුලේ හඬ ඇහුන්නේ
6: නැහැ. ඇහුන්නේ නැහැ. අපිට ඕන උනා යාව හවව කරලියට ගේන්න. හරි. ඉතින් අපි ඉන්ද්‍රසිරි සුරවීර මේ වැඩේට දායක කරගන්න. අනිබද්දෙන් ඔබට ඒ වෙලාවේ හැමදාම සුපුරුදු අපි චාමි නේද?
7: ඔයගොල්ලෝ ගොඩක් ආදරේ කරන ඔයාගේ හඬ චාමිකා මනෝජිනී අපිත් එක්ක গোল্ডන් වොයිස් හැඩ කරන්න එයාගේ ලස්සන වොයිස් එක දෙනවා.
6: ඉතින් මේ ඔය කිව්ව අර ප්‍රධාන පෙළේ මේ පිටිකරු ටික. ඉතින් හැඩ ගිහිල්ලා නේද අපේ නියෝජ්‍ය සම්මාන අධිකාරතුමා කලමනාකාරතුමා
7: මේ අපේ ප්‍රධාන පාලක මැදිරිය ඊට පස්සේ අපේ ඩිජිටල් අංශය ඔහොම ඔහොම සියලු දෙනා මේ වැඩේ රත්තරල් බැඳගෙන ඉන්නවා
6: මොකද අපි අලෙවියංශයේ විශේෂයෙන්ම දැන් මේ තරගය අවසන් වෙනකොට
7: ලොකු දෑග්ගක් ඔබට දෙන්න
6: ලෑස්ති වෙලා ඉඳා ගන්න බැරි විදිහේ සර්ප්‍රයිස් එකක් ඔබට ලෑස්ති කරලා තියෙනවා යසංග පෙරේරා ඇතුළු ටීම් එක. ඉතින් ඒ නිසා අපි ඔබට හැමදාම වගේ අදත් ඉතාම ආදරෙන් ආරාධනා කරනවා සතිය දවස්වල හවස එක වෙනකොට නේද හවස එක වෙනකොට අමුදෙන් කරගවන්න දෙන්න උදේ පාන්දර කරගවපු මීටරේ හිට මෙහෙට වෙන්නේ නැහැ. හැබැයි ඉතින් දන්න කියන හැමෝමත් එක්ක මේ අත්දැකීම ෂෙයා කරගන්න ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි රේඩියෝ වැතුලේ මෙහෙම වැඩක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගකීම මනවින් ඉටු කරන්න අපි ලෑස්ති. දැන් මේ දවස්වල එනවා මේ අපේ කොල්ලෙක් ඉන්නවා බැරිද පොඩි ට්‍රේ එකක් දෙන්න දාගන්න. මේ බෑනේ නේද? ඇප්ලිකේෂන් 35000 ඉක්මව ප්‍රමාණයක් අතරින් තරංගයේ වැඩ කටයුතු ආරම්භ කළ තියෙන දැන් නම් ඉතින් නේද? අම්මා මුත්ත කිව්වා දාන්න බෑ.
7: සීසන් 2 තමයි එන්නේ.
6: හරි. එහෙමනම් අපි යන්න හදන්නේ කයිමන් දොරකඩ පැත්තට. සමහර වෙලාවට මෙන්න මේ කතාව නම් මම අද ටිකක් කාලෙකින් අහද්දි අපිව බව සංවේදී කරන කතාවක් නනේ. මේක මීට අවුරුදු කීපයකට කලින් අපිට ඇහුණු කතාවක්. හැබැයි මේක බෙදා ගන්න හිතුවේ වර්තමාන වෙනකොට අපි අපේ යුතුකම වගකීම සමාජ වෙනුවෙන් ඉටු කරමින් ඉන්නවද? ඔබ රාජ්‍ය සේවකයෙක් වෙන්න ඇති, ඔබ පෞද්ගලික අංශයේ සේවකයෙක් වෙන්න ඇති, ඔබ ගුරුවරයෙක් වෛද්‍යවරයෙක් වෙන්න ඇති. පිටින් බලලා අපි අර සින්දුව ගත්තී පිට කවරේ බලනවා අපි කියලා.
7: නෝ.
6: ඇතුළේ පිට පෙරලන්නේ නැතු. ඉතින් සමහර වෙලාවට පිට කවරෙන් තීරණය කරන්න බෑ මිනිසුන්ගේ ඇත්ත. අහන්නකෝ මේ කතාව. මේ සරත් විජේසොරි සර්.
3: මේක අන්තර්ජාලයේ වාර්තා කරලා තියෙන්නේ යුරෝපයේ රටක සිද්ධ වෙච්ච සත්‍ය පුවතක් හැටියටයි. මේ පාසලට එන අලුතෙන් ගුරුතුමියා එතුමිය එන්නේ පහේ පන්තියේ දරුවන්ට උගන්වන්න. එතුමිය ඇවිල්ලා ඉගෙනීමේ රාජකාරිය බාර අරගෙන වැඩ කරගෙන යනකොට දකින්නවා එයාගේ පන්තියේ ළමයි අතර එක ළමෙක් ඉන්නවා හරිම අපිරිසිදුයි. නිදා වැටෙනවා. කිසි දෙයක්කට ඇහුම් කන් දෙන්නේ

කාමරේට ඇවිල්ලා මේ ළමයා ඉන්න පැත්ත නොබලා අනිත් පැත්ත බලාගෙන උගන්නලා යන්නට පුරුදු වෙනවා. මේ දරුවගේ උත්තර පත්‍ර අරගෙන ආපුවාම කුඩ මහත රතු පැන්සලකින් ලොකුවට වැරදි ලකුණක් දාලා පැත්තකට විසි කරනවා. ඒවා කියවලා බලන්නටවත් උනන්දුවක් දක්වන්නේ. කොටින්ම කියනවා නම් දැන් මේ ගුරුතුමියට මේ දරුවා දැසට පේන්නට බැරි දරුවෙකුගේ තත්ත්වයට පත් වෙනවා. මේක තමයි හුඟක් වැඩිහිටියන්ට වෙන දේ. අපි දරුවෙකුගේ වරදක් දැක්කහම අවවාද කරන උපදෙස් දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ අවවාද වලින් උපදෙස් වලින් දරුවා අපිට ඕන විදියට වෙනස් වෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. ඒ නිසා අසාමාන්‍ය චර්යාවකින් යුක්ත නම් කිසියම් මොහතක දරුවෙක් ඒකට සංවේදී වීම අවශ්‍යයි. ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් මේ පාසලේ සිරිතක් තියෙනවා. දරුවෙක් පාසලට ඇතුල් කළාට පස්සේ එක පන්තියකින් ඉඳලා තවත් පන්තියකට දරුවා ගමන් කරනකොට ශිෂ්‍ය වාර්තාපතේ පන්ති භාර ගුරුතුමිය කෙටි සටහනක් ලියන්නට ඕනේ. පුරා වසරක් තමා ළඟ හිටපු දරුවා මොන විදිය දරුවෙක් හැටියට තමා හඳුනාගත්තේ. එයාගේ නිරීක්ෂණයේ කෙටියෙන් සටහන් කරන්නට ඕනේ. මේ ශිෂ්‍ය වාර්තාපතික සමාලෝචනය කිරීමේ වගකීම විදුහල්පතිවරයා අලුත් ගුරුතුමියට පවරන. ගුරුතුමියගේ මේ සුඩින් මේ වාර්තාපොත්තික ගෙනත් තිබ්බාම එයා ඉස්සර වෙලාම කරන්නේ යාව නිතර කෝපයට පත් කරන දරුවගේ වාර්තාපොත පැත්තකට කරන එකයි. ඒක දකින්න කොටත් එයාට ඇතිවන්නේ කේන්තිය. ඒත් මේක රාජකාරී නියමයක් නිසා අකමැත්තෙන් හෝ අවසානයේදී එයාට ඒ වාර්තාපොත කියවා බලන්න සිද්ධ වෙනවා. බොහොම අප්‍රසන්න හැඟීමෙන් මේ වාර්තාපොත අතට අරගෙන ඒකේ පළවෙනි පිටුව පෙරලන මේ දරුවගේ පළවෙනි වසර බාර ගුරුතුමිය ලීලා තියෙන්නේ මේ වගේ අදහසක්. නිතරම සිනාසෙන ටෙඩි දක්ෂ දරුවෙක්. පිළිවෙලට කදිමට වැඩ කරන ඔහු ආචාරශීලීය. ඔහුගේ සමාගමයේද ප්‍රබෝධ ජනකය. මේ සටහන කියවන ගුරුතුමියගේ නළල රැලි ගැන්වෙනවා. කටකොනට හිනාවක් නැගෙනවා. ඇය කල්පනා කරන්නේ වෙන ළමයෙකුගේ විස්තරයක් මෙතන වැරදීමකින් ලියවිලා. මගේ දැසට පේන ළමයා ගැන මේක කවදාවත් ඇත්තක් වෙන්නට බෑ. එයාගේ සැකය දුරු කරගන්න අදහසින් එයා දෙවන පිටුව පෙරලනවා. දෙවන වසර බාර ගුරුතුමිය ලියලා තියෙන්නේ මේ වගේ අදහසක්. ටෙඩි ඉතා යහපත් ශිෂ්‍යයෙකි. පන්ති යහළුවන් අතර ඔහු ජනප්‍රියයි. නමුත් මව අසාධ්‍ය රෝගයකින් පෙළීම ඔහු වෙහෙසටපත් කරයි. ගෙදර ජීවිතයේ ඔහුට බොහෝ පීඩාකාරී විය යුතුයි. මේ සටහන කියවන ගුරුතුමිය තුල තිගැස්මක් ඇති වෙනවා. එයා කල්පනා කරනවා පළවෙනි එක වැරදීමක් වෙන්න බෑ. එයා කලබලෙන් තුන්වන පිටුව පෙරලනවා. මවගේ මරණය ටෙඩි වේදනාවට පත් කර ඇත. ඔහු හැකිතරම් හොඳින් කටයුතු කිරීමට උත්සාහ කරයි. නමුත් පියාගේ අවශ්‍ය අවධානය නොලැබේ. නිසි පියවර නොගත හොත් නිවසේ අප්‍රසන්නතාව ඉක්මනින් ඔහුට බලපානු ඇත. මේ සටහන කියවන ගුරුතුමිය හදවතින් හඬා වැටෙනවා. මං කොච්චර වැරදි විදිහටද මේ දරුවා හඳුනාගෙන තියෙන්නේ. මං කෙතරම් නොමනා අයුරින්ද මේ දරුවට සලකලා තියෙන්නේ. මේ දරුවට අහිමිලා තියෙන භෞතික වශයෙන් කිසිම දෙයක් නෙමේ. දරුවෙකුට ජීවත් වෙන්නට අවශ්‍ය වැදගත්ම දේ අවධානය සහ ආදරය අහිමි වෙන. අම්මා කාලයේ මිය යාමෙන් මේ දරුවා දරුණු ලෙස හුදෙකලා වෙලා හැමදාම මේ දරුවා දැක්කහම කෝපයට පත්වන ගුරුතුමිය මේ වචන වලින් කෙතරම් සසල වෙනවද කියනවා නම් ඇ කල්පනා කරනවා මට බැරි වෙයිද මේ දරුවට අම්මගෙන් අහිමිවෙච්ච ආදරය සහ අවධානය යම් ප්‍රමාණයකටවත් ලබා දෙන්න. මම මොනවද ඒ වෙනුවෙන් කළ යුත්තේ කියන හැඟීමෙන් ගුරුතුමිය හතරවෙනි පිටුව පෙරලන. හතරවන වසර බාර ගුරුතුමිය ලීලා තියෙන්නේ මේ වගේ අදහසක්. තනිකම ප්‍රියකරන ටෙඩි පාසල් ජීවිතය ප්‍රිය නොකරයි. ඔහුට බොහෝ යහළුවන් නොසිටි අතර ඇතැම් විට පන්තියේදී නිදාගනි. අපිරිසිදුය. කිසියම් දිනයක පාසල හැර දමා යාමට පුළුවන්. පස්වෙනි පන්තියට එන්නේ ගුරුතුමිය කෝපයට පත් කරන දරුවෙකු ලෙස. මේ වසර හතර ඇතුළත දරුවට අහිමි වෙන්නේ අවධානයේ හා ආදරයයි. මේ ගුරුතුමිය කල්පනා කරනවා මම කොහොම හරි මේ දරුවා පාසලේ රඳව ගන්නට ඕනේ. හැමදාම ඉස්කෝලේන හොඳින් වැඩ කරන දරුවෙක් වෙනුවෙන් මට කරන්න 아무තු දෙයක් නැහැ. යමක් කරනවා නම් මම කළ යුත්තේ මේ දරුවා වෙනුවෙන් නේද කියලා යවන්කොම කල්පනා කරනවා. දැන් මේ ගුරුතුමිය නිතරම දරුවා ගැන අවධානයෙන් කාලය ගත කරන. දිනක් අනපේක්ෂිත ලෙස ගුරුතුමිය දැඩි අපහසුතාවකට මුහුණ දෙනවා. නත්තල් නිවාඩුවේ එළඹෙනවා. සෑම දරුවෙක්ම ගුරුතුමියට පුංචි තෑග්ගක් අරගෙන පන්ති කාමරයට එනවා. ඉතාම ලස්සන රොතලා තියෙන හුරු බූටි තෑගි පාර්සල් ගුරුතුමියගේ මේසෙ උඩ එකතු වෙනවා. මේ ටෙඩි කියන දරුවා තෑග්ගක් අරගෙන පන්ති කාමරයට එදා එනවා. එදා යා එනකොට තරමක් ප්‍රමාද වෙලා එයා පන්තියට ඇතුල් වෙනකොට ඔක්කොම එයාව දකිනවා. එයාගේ අතේ තෑග්ගක් තියෙනවා. ඒ තෑග්ග දැකලා මුළු පන්තියම හූ කියලා කෑ ගහලා හිනා වෙනවා. එයා අරගෙන ඉන්නේ මොනවද? සිල්ලර කඩේකින් විසි කරලා තිබුණු දුඹුල් පැහැ ගැහුණු ගොරෝසු කඩදාසියක් අහුලාගෙන එහි අපිලිවෙලට ඔතාගත් යමක් ගෝනි නූලක් වැනි දෙයකින් ගැට ගහගෙන තුරුල් කරගෙන ඉනවා.
මේ ගුරුතුමිය මොහොතකින් සියල්ල අවබෝධ කරගන්නවා. ඇසියලු දරුවන්ගේ හූ හඬ සහ

සිනාව නතර කරන. තාම කරුණාමෙන් මේ දරුවට ඉදිරියට කතා කරන. ගුරුතුමියත් උන් තැනින් පියවර කීපයක් ඉදිරියට එන. මේ දරුව අරන් ඇවිල්ලා තියෙන දුප්පත්කම බේරෙන තෑග්ග අත් දෙකෙන්ම මහත් සතුටින් බාර ගන්නවා. ඒක බාර ගන්න මොහොතේ මේ දරුවාගේ දැස දීප්තිමත්ව බබලනවා. ගුරුතුමිය බොහෝ කාලයකට පස්සේ දකිනු. ඇය විශ්වාස කරනවා මේ මට අද දවසේ ලැබුණු වටිනාම තෑග්ගයි කියලා. ඒකේ මොහොතේදීම පන්තියේදී දිගහැර බලන්නට ගුරුතුමිය තීරණය කරනවා. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? අතරින් පතර ගල් හැලුණු වලල්ලකුයි, අඩකිනුත් අඩක් පමණ ඉවර වූ සුවඳ විලවුන් බඳුනකුයි. ගුරුතුමිය යලි දරුවා දෙස බලනවා. හුරු බුහුටි මුහුණ ආදරයෙන් දෙනෙත් යොමු කරගෙන ඇය දෙස බලාගෙන ඉන්නවා. මුළු පන්තියම ඇසිපිය නොහෙලා ගුරුතුමිය දෙස බලාගෙන ඉන්නවා. මොහොතක් කල්පනා කරන ගුරුතුමිය තීරණයක් ගන්නවා. එතෙක් වේලා එයා පැලඳගෙන සිටි වලල්ල ගලවලා සියලු දෙනාටම පේන්න පැත්තකින් කියේ. මේ දරුවා අරන් ඇවිල්ලා තියෙන අතරින් පතර ගල් හැලුණු වලල්ල මහත් සතුටින් පැලඳ ගන්නවා. පැලඳගෙන කියනවා, "එක හරිම ලස්සන අලංකාර වලල්ලක්." ඒක ඕනෑකමින් අගේ කරමින් කතා කරනවා. අර බිලවුන් පොදක් අතේ ගල්වාගෙන හරිමම මිහිරි සුවඳක් නේ කියලා මහත් සතුටින් මේ ගැන කතා කරනවා. ඊට පස්සේ පන්ති කාමරය සංසුන් කරගෙන ඉගැන්වීමේ රාජකාරිය ආරම්භ කරනවා. එදා පාසල ඇරෙනකල් මේ දරුවා නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. පාසල ඇරිලා පන්ති කාමරයේ හිස් වූ මොහොතේ ඔගුරුතුමියගේ මේසෙ ළඟ ගිහින් හිටගන්නවා. ගුරුතුමිය කරමින් සිටි කටයුත්ත නතර කරලා හිස ඔසවලා මේ දරුවා දිහා බලාගෙන ඇයි කියලා අහනවා. ඔහු කතානකොට ගුරුතුමියගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවකින් සිහින් කෙඳිරිල්ලක්සේ කුඳුරා කියනවා, "අද ඔබතුමිය ළඟින් මට මගේ අම්මගේ සුවඳ දැනෙනවා" කියලා කියනවා. ඒ වචන ටික කියලා ඔහු බිම බලාගෙන පන්ති කාමරයෙන් පිට වෙලා යනවා. මේ ගුරුතුමිය මේසේ මත හිස තබාගෙන බොහෝ වේලාවක් අඬනවා. එදා එයා ගෙදර යන්නේ දැඩි තීරණයක් අරගෙන. කියවීම ලිවීම අංක ගණිතයේ පුරුදු කිරීමේ දින මත හැරිය ගුරුතුමිය ඒ වෙනුවට දරුවන්ට ආදරය කිරීම ආරම්භ කළාය කියලා එහි සඳහන් වෙනවා.

Magazine. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100 ලංකාන Radio ITN.

0: ලැබේ හතයි විනාඩි 47යි වෙලාව රණේ.
1: ඔව් දැන් වීකෙන්ඩ් මැගසින් අහගෙන ඉන්න ඔබ මේ අපිට මතක් කරන්න ඕනේ අද සර්ච් ලයිට් ගැන. දැන් අපි ලස්සනට මේ මැගසින් එකක් විදිහට ලෝකේ තියෙන විස්තර එහෙමත් නැත්නම් සාහිත්‍යට සම්බන්ධ දේවල් එහෙම අහගෙන ඉන්නකොට දැන් මදුශංක මේ ළඟ ළඟම ඉන්නේ දැන් මේ යන්නේ සාහිත්‍ය වසන්තේ හරි පොත් කියවන මාසය. හැබැයි මේ
0: පොත් කියවන එකට වඩා ගන්න එක
1: පොත් ගන්න මාසය. ඒ කියන්නේ ඔක්කොම අපි අපේ තියෙනවනේ මේක ඔක්කොම කියන මාකට් එකට ඕන විදිහට තමයි අපි දින ටික හදාගන්න කියලා. දැන් ගුරු දිනේ කිව්වහම දැන් මම දැක සමාජ මාධ්‍ය ගුරුවරුන්ට දෙන්න සුවිනියස් එහෙම නැත්නම් ගුරුවරුන්ට දෙන තෑගි ඩිස්කවුන්ට් එකක් යටතේ ලබා ගන්න හැටි. ඒක එක gift idea. මව්වරුන්ගේ දිනේටත් එහෙමයි ළමා දිනේටත් එහෙමයි නේද? මොන එක එක offers තියෙනවා එහෙම තියෙනවා. හැබැයි මේ ළමා දිනේට අපිට අමතකුණ කැලලක් තියෙනවා. ඒ තමයි මේ ළමයින්ගේ අයිතිවාසිකම් ටික. එහෙම නැත්නම් ළමයින්ට අද වෙනකොට මොනවද මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන අභියෝග ටික. මේ අර මේ දවස්වල වෛරල් වෙන සින්දුවක් තියෙනවනේ නේද, මේ ඉර දිගේ දුවන හැටි, ඊට පස්සේ බෝවිටියා කෝට්ටක් අරගෙන හරක් පස්සේ දුවන හැටි. අර අපිට අහිමි වෙච්ච, ඒ කියන්නේ අපිට තිබ්බ මේ කාලේ වුණට අහිමි වෙච්ච ළමා කාලේ ගැන අපි හරි අතීත කාමෙන් කතා කරනවානේ. ඒක ඇතුලේ අපේ රස්තියාදු ගහලා සමාජය ගැන, ලෝකය ගැන, ගම ගැන, පරිසරය ගැන ඉගෙන ගත්තා. ඒතර විභාගෙට ලියන්න අමුතුවෙන් අපිට පාඩම් කරන්න දෙයක් තිබ්බේ නෑ මදුෂන්. හැබැයි අද වෙනකොට හැම දෙයක්ම පොත්වලින් බලාගෙන තමයි සාහිත්‍ය ගැන, පරිසරය ගැන, රසාස්වාදය ගැන ඔක්කොම ඉගෙන ගන්නලා තියෙන්නේ පොත්වලින් බලාගෙන. හැබැයි ප්‍රශ්න තියෙන්නේ පොත්වලින් බලාගෙන හරි ඉගෙන ගන්න ළමා කාලයක් නෙවෙයි අද තියෙන්නේ. සමහර වෙලාවට ඕනවට වඩා ස්මාර්ට් වෙච්ච ජීවිත, ඒවා යාන්ත්‍රික ජීවිත බවට පත් වෙලා තියෙන්නේ.
0: දැන් පෞගිය දවස්වල සිද්ධ වෙච්ච මේ විශේෂ ප්‍රකාශයක් එක තමයි අපි මේ ගැන කතා කරන්න තීරණය කළේ. බහුතරයක් දරුවන්ගේ ඇස්වල ප්‍රශ්න මේ ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න එක, ඒකට ප්‍රබල බලපෑමක් එල්ල කරලා තියෙනවා. අනිත් පැත්තෙන් මද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්, රියානතුරු සම්බන්ධයෙන් ගත්තම වැඩිම ජීවිත ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා. මේ රියානතුරු, රියදුරු බලපත්‍රයක් නැති පාසල් වයසේ වගේ ඉන්න දරුවන් යතුරු පැදි සහ අනිකුත් වාහන අතර ගැනීම තුළ මේ වගේ ප්‍රශ්න කිහිපයක් අපේ සමාජය තුළ තියෙනවා. අපිට අපේ දරු පරම්පරාව ආරක්ෂා කරගෙන මේ වර්තමාන සමාජයේ තියෙන සමාජීය බලපෑමත් එක්ක කොහොමද මේ දරු පැටවුන්ගේ ජීවිත ටික රකින්නේ කියලා රටට කියන්න සිද්ධ වෙච්ච වෙලාවක් මේ. ඒ නිසා අපි හරියට මුදේ යටට මේ කතා බහ ආරම්භ කරන්න ලෑස්ති. ඔබට පුළුවන් මේ කතා බහේ කොටස් කරුවෙන් අපි කියන්න මොනවාද දුරකථන අංක කියලා. ඉතින් සූදානමින් ඉන්න ඔබට තියෙනවනම් අත්දැකීමක් මේ සමස්ත රටේම දරුවෝ ටික පරිස්සම් කරගන්න, මේ දරුවන්ගේ ජීවිත ටික රකින්න අපි මෙහෙම කරන්න ඕනේ කියලා. මොකද ලෝක ළමා දිනේට අපි නේද ලහි ලහි සූදානම් වෙමින් ඉන්නවා. දරුවන්ගේ දවස කියලා එක දවසක් අපි මහා ඉහලින් සමරලා දරුවෝ නිකන් බාලා ගානට දාලා වැඩි ලෑස්ති කළා. ඊට පස්සේ මහමිස්සු විදිහට දරුවන්ට සමාජය තුළ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි හදන්න ඕනේ. නැත්නම් හැමදාම දරුවන්ගේ ළමාකම රැකගෙන ළමයෙක් විඳින්න ඕනේ අත්දැකීම් ටිකත් එක්ක සන්නද්ධ කරලා සමාජයට වග කියන පුරවැසියෙක් හදනවද කියන එක පිළිබඳවයි අද මේ සංවාදය ගොඩනගන්න අපේ සූදානම තියෙන්නේ. එවනම් අපිට අවසර දෙන්න ගීතමය විරාමයකට, ඊට පස්සේ අපිට පුළුවන් රේඩියෝ මැගසින් ඇතුළේ තව ගොඩක් දේවල් කතා කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලේ කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන සරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි
0: Lakhana Weekend Legacy Magazine Denkel Lakhana
4: අද කියන්නේ යන්නේ රොබෝවරු ගැන. චීනයේ මිනිස් ස්වරූපී රොබෝ නිෂ්පාදනයේ තවත් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් ග්වෙන්ජිහි ලියුෂෝහි නව කර්මාන්ත ශාලාවක මෙහෙයුම් ආරම්භ කළා තියෙනවා. UBTech සමාගම විසින් සැප්තැම්බර් 12 වෙනිදා විවෘත කරන ලද මේ වර්ග මීටර් 14000ක විශාලත්වයෙන් යුත් කර්මාන්ත ශාලාව හරහා මූලික සහ සීමිත නිෂ්පාදන අධ්‍යයන පසු කරමින් වාර්ෂිකව රොබවරු 10000කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. විශේෂත්වය වෙන්නේ මෙහි සෑම විනාඩි 10කටම වරක් එක් රොබවරෙක් නිෂ්පාදනය කර අවසන් කිරීමට හැකිවීමයි. ප්‍රධාන වශයෙන් මෙහිදී UBTech හි Walker S සහ Cruiser ශ්‍රේණිවල කාර්මික රොබවරු නිෂ්පාදනය කරන අතර ද්‍රව්‍ය පැටවීම සහ ඇසුරුම් කිරීම වැනි කටයුතු සඳහා මේ රොබෝවරුන් කර්මාන්ත ශාලාව තුලම යොදා ගැනීම තවත් විශේෂත්වයක්. මේ සාර්ථක ආරම්භයත් එක්ක සැප්තැම්බර් 14 වෙනිදා ඉඳලා මුල් වෙළඳ පොලේදී UBTech හි කොටස් මිල 3%කට වඩා වැඩි අගයකින් ඉහළ ගිය අතර එයින් පෙනී යන්නේ අනාගත රොබෝ තාක්ෂණ තරඟකාරීත්වය සඳහා මේ සමාගම ඉතාමත් ශක්තිමත් ලෙස සූදානම් වන බවයි. ඉස්සරහට කර්මාන්ත ශාලාවල ඉන්නේ මිනිසුන් වෙනුවට රොබෝවරු. ඔවුන් තමයි ඒ කර්මාන්ත ශාලාවල මෙහෙයුම් කරන්නේ. බලන්න මිනිස් ශ්‍රමයට අභියෝග කරන රොබෝවරු එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ඔබේ රැකියාවටත් රොබෝවරුන් ඉදිරියේදී අභියෝගයක් වෙයි.
0: Lakhana Weekend Magazine.

0: කන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: වාසනාවන්ත උදෑසනක් උදේ 8 විනාඩි 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ නිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: වෙන දෙයක් වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා මේ සිදුවන හැමදේම දේශපාලනිකයි ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති අපි අපි ගැනම කතා කරමු සර්ච් සයිට් නයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7
5: සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: විශේෂයෙන්ම නූතන තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක දරුවන්ගේ ළමා කාලය ළමයින්ට අහිමි වෙලා කියන කතාබහ සමාජය තුළේ ඇති වෙලා තියෙන මොහොතක අපි තීරණය කළා, කල්පනා කළා ළමා දිනයත් ඔන්න මෙන්න තියෙද්දි මේ ගැන ටිකක් වැඩිපුර අවධානය යොමු කරමින් කතා කරන්න. මොකද හැමදාම ළමා දිනය යෙදෙනකොට අපි ළමයින් වෙනුවෙන් මේ දවස වෙන් කළා. ළමයි යන්න ආස කරන තැනකට එක්කන් ගිහිල්ලා සෙල්ලම් කරන්න දීලා පොඩි විනෝද වෙන්න එක දවසක් හදලා දෙන. හැබැයි අපිට මතක ළමා කාලය ඇතුළේ එහෙම එක දවසක් තිබ්බෙත් නෑ. අපේ කාලේ නේද රනිල්, අපි එහෙම ළමා දින කියලා අමුතුවෙන් එකක් සැමරුවෙත් නෑ. හැම දවසක්ම ළමයින්ගේ දිනසේ සලකා අපි බොහොම සතුටින් කාලය ගත කරපු පරම්පරාවක්. දැන් කවුරු හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මිනිස්සු අතීත ගාමීන් යුතුව තමයි කතා කරන්න කියලා. හැබැයි අතීතේ අපි හරි ආදරෙයි. ඒක ඇතුළේ අපිට ඉගෙන ගන්න පාඩම් කන්දරාවක් තිබුණා. කුඹුරට බැහැලා කුඹුරේ කොහොමද වැඩ ටික සිද්ධ වෙන්නේ, කොහොමද කමත් භාෂාව කියන එක අපිට අමුතුවෙන් ඉගැන්වෙන්නේ නැහැ රනිල්. ඒක අපි දැනගෙන හිටියා ඒ සමාජය තුළ ඒ වටපිටාවේ කරක් ගහලා. දැන් දරුවන්ට තමන්ගේ ළමා කාලේ අහිමි වෙලා කියලා තියෙන මේ චෝදනාවත් එක්ක ඇත්තටම මේ ගැන ටිකක් සොයා බැලීම වටිනවා. සහ දරුවන් පිළිබඳ විශේෂඥීන්, දරුවන් පිළිබඳව විශේෂම චරිතය වෙන්නේ අම්මා තාත්තා නේද, ගුරුවරු ටික, සමස්ත රටේම වගකිව යුතු පාර්ශ්වකරුවන්ට අපි වේදිකාවක් නිර්මාණය කරනවා දරුවන් පිළිබඳව කතා කරන්න.
1: දැන් ළමා ලෝකයේ සුරක්ෂිතද කිව්වහම ඔබට හිතෙන්න පුළුවන් මේ කතා කරන්නේ දරුවන්ට සිද්ධ වෙන හිංසනයන් ගැන. එහෙම නැත්නම් මේ කතා කරන්නේ දරුවන්ට සිද්ධ වෙන අපචාර ගැන. එහෙම නැත්නම් දරුවන්ට සිද්ධ වෙන අසාධාරණකම් ගැන. ඔව්. එක්තරා පැත්තකින් මේවා අසාධාරණකම් තමයි. දරුවන් ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම දරුවන්ගේ ළමා ලෝකයේ ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අධ්‍යාපන රටාව, ඔවුන්ට අහිමි සෙල්ලම් කිරීමේ කාලය, මේ සියල්ලම ඔවුන්ට සිද්ධ වෙන අසාධාරණකම් තමයි. එතකොට ඔවුන් සුරක්ෂිත නැහැ තමයි හැම අතින්ම ගත්තට පස්සේ.
0: පහුගිය දවසක මේ මාතෘකාව තෝරගන්න හේතු වුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කියපු කතාවක්. පුංචි දරුවන්ගෙන් 164%ක්ම දුරකතන පරිගණකවලට ඇබ්බැහි වෙලා. මේක කිව්ව ගමන් ඔබට ඔළුවට එන්නේ සාමාන්‍යයෙන් පාසල් වයසේ දරුවෝ 164%ක් විතර දුරකතනයට සහ පරිගණක තිරවලට ඇබ්බැහි වෙලා කියන කාරණේනේ. හැබැයි මේක ටිකක් ගැඹුරට හොයාගෙන යනකොට අපිට තේරෙනවා මේක ඊටත් එහා ගිය බරපතල කාරණයක් කියලා. මෙරට පූර්ව ළමාවිය පසු කරන දරුවන් ඩිජිටල් තිර භාවිත කිරීමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් තොරතුරු හෙළි වී තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්තයා තමයි සඳහන් කරන්නේ. පූර්ව ළමාවිය දරුවන්ගෙන් 164%ක්ම දිනකට විනාඩි 30කට වඩා වැඩි කාලයක් ජංගම දුරකථන පරිගණක හෝ ටැබ් යන්ත්‍ර නරඹමින් කාලය ගත කරන බව තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ තිබුණු මාධ්‍ය හමුවකදී අමාත්‍යාංශ ලේකම්තුමා කිව්වේ. දැන් මේකෙදි තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවෝ දන්නේ නැහැනේ රනිල්, ඩිජිටල් තිරයකට මාරු වෙන්න ඕන කියලා දරුවෝ දන්නේ නැහැ. හැබැයි දරුවට මේක දීලා කැම ටික කවා ගන්න එක අම්මගේ තාත්තගේ එදිනෙදා ගෙදර වැඩ ටික කරගෙන දරුවගේ අතර ජංගම දුරකථන එහෙම නැත්නම් ටැබ් එක ලබා දීම, මෙන්න මේ වගේ ප්‍රශ්න කිහිපයක් නිසාම අද වෙනකොට ළමයින්ගේ ළමා කාලය අහිමි වෙමින් තියෙනවා කියන කාරණේ අපිට පැහැදිලි වෙමින් තියෙනවා. විශේෂයෙන් පුංචි දරුවන්ගෙන් 164%ක් දුරකථන පරිගණකවලට බැහි වෙලා කියනවා නම් ඒක යම් ඛේදවාචකයක ආරම්භය කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා නේද.
1: දැන් මේ දවස්වල යනවනේ ජාතිවන්දර පොත් ප්‍රදර්ශනී, අපේ ෆැෂන් එකට වගේ කිව්වට මේක හොඳ පුරුද්දක් නේ මදුසංක. කියන පොතක් පතක් කියන එක ඇහැටත් හොඳයි මොළේටත් හොඳයි කියලානේ. අපි කියන චිත්‍රූප පවා ගන්නවා, පොත ඇතුළේ තියෙන කතන්දර. අපි ඉස්සර රහස් පරීක්ෂක කතා කියවුව වෙන්න පුළුවන්. අපි මඩල් දුවේ ඉඳන් වෙනකන් ඒ කතා පොත් කියව අපිව හරි අභිමාණයෙන් කතා කරන්නේ. අපි ඒවා මවා ගත්තා. පස්සේ පස්සේ මවා ගන්න එහෙම හැකියාවක් නැහැ. මොකද අර තියෙන රූපවලට YouTube වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. ඒවට ගිහිල්ලා රූපත් එක්ක එහෙම නැත්නම් අර ඇසට ඇහැට සැර වර්ණත් එක්ක ඔවුන්ගේ සිතුවිලි මවා ගන්න ගත්තා. එතනදී ඔවුන්ට කිතීමේ හැකියාව අඩු වුණා කියලා ඒක පැත්තකින් චෝදනාවක් තියෙනවා. සමහර අය කියනවා නෑ තාක්ෂණේ, දැන් අපි සයිබර්ජෙන් එක ඇතුළේ කතා කරන තාක්ෂණේ හොඳ පැත්තක් තියෙනවා. නමුත් මේක නෙවෙයි මේ කියන්නේ. මේක මේ ඇබ්බැහි වීමක් ගැන අපි කතා කරා.
0: ඔය පොත ගැන කතා කළා වගේම මේකේ මේ චිත්‍රෝප මවා ගැනීම පරිකල්පනයේ කියන කාරණා ටික ළමයින්ට පොත් ඇතුළේ තමයි දුන්නේ. අනිත් පැත්තෙන් රනිල් විශේෂයෙන් ලංකාවේ ගීත කලාව දැන් මේ දවස්වල ගීත සම්බන්ධයෙන් එහෙම ටිකක් වැඩිපුර කතා වෙන කාලයක් නේ. මේ ගීතවල නිර්මාණකරු විශේෂයෙන් පද රචනා කරපු කණ්ඩායම්, එතකොට සංගීත නිර්මාණකරුවෝ සහ ගායකයෝ මේ සියලු දෙනාගේ හඬ එකට මුසු වුණාට පස්සේ හරි අපූරු ගීතයක් තිබුණේ. ගීතේ බලාගෙන ඉන්නකොට ප්‍රේමයෙන් පරාද වෙච්ච මනුස්සයට දැනෙනවනේ එයා චිත්‍රූප මවා ගන්නවනේ මට එයාව හම්බෙච්ච දවස නේද. පිවිතුරුවේ පළඹෙම සුදු හාමිනේ කියලා කියද්දි අපිට මැවෙනවා. අපිට බිඳු ප්‍රේමය. එයත් අවිවාහකයි මමත් අවිවාහකයි. අපි දෙන්න තවමත් ප්‍රේමයෙන් ඉන්නේ කොහොමද කියන එක අපි චිත්‍රූප විදිහට මවාගත්තා. හැබැයි පසු කාලීනව මේක අර ඔබ කියපු කැල්ල එනවා. පිටිපස්සෙන් සින්දුව එන්න කලින් එළියට දාන්නේ වීඩියෝ එකනේ. විෂුවල් එක තමයි එළියට එන්නේ. ඒකෝට අපිට හිතන්න දෙයක් නැහැ. අපි වෙනුවෙන් හිතලා නේ. අපි මෙහෙම හිතනවා ඇති කියලා හිතලා වීඩියෝ පටේ බව නිර්මාණය කළ එළියට ආවට පස්සේ මිනිසුන්ගේ පරිකල්පනයේ මොටවීමක් තියෙනවා. වර්තමාන પરම්පරාව ඔය ඩිජිටල් ස්ක්‍රීන් එක ඇතුලේ මේ ඔක්කොම බැලුවට පස්සේ මේ තරුණ පොඩි පැටවුන්ට අලුතෙන් හිතන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක අවුලක් කියලා සමාජය ඇතුලේ යම් කණ්ඩායමක් තර්ක කරමින් ඉන්නවා. සහ ඔවුන්ගේ සිතැඟි පරිදි ඔවුන්ට දැනෙච්ච දේ කියමින් ඉන්නවා සමහර අය. අනේ මේගොල්ලෝ මේ අරිත්‍යකාමෙන් කතා කරනවා කියලාත් කියනවා. අපි දන්නේ නැහැ. ඔබට මේක කොහොමද දැනෙන්නේ?
1: ඔව් ඔබ දෙමව්පියන්නේ, ඔබ ගුරුවරුන්නේ, ඔබ සමාජයේ සමාජ පිළිබඳ කියවීමක් තියෙන අයනේ.
0: අද මම කැමති රනිල් විශේෂයෙන් මේ රටේ අම්මලා තාත්තලා ඒ වගේම තමන් වැටුපක් අරගෙන දරුවන්ට උගන්වන රාත්‍රන් ගුරු මෑණිවරු පියවරු පාසල්වල විදුහල්පතිවරු ඔබතුමන්ලට මේ ගන්න දුරකථන ඇමතුම රටේ අනාගතයේ වෙනුවෙන් ගන්න දුරකථන ඇමතුමක් කියලා හිතන්න කියලා අපි ආරාධනා කරන බලමු අද ගුරුවරු මේ රටේ දරුවන් සම්බන්ධයෙන් කොයිතරම් සංවේදීව මේ සම්බන්ධයෙන් කතා කරාවිද කියලා. මොකද ඔවුන් තමයි වැඩිපුරම මේ ප්‍රශ්නය ගැන දන්නේ. මට පහුගිය දවසක හම්බුණා කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක්, ඒ වගේම නුගේගොඩ ප්‍රදේශයේ තියෙන ප්‍රධාන පෙළේ පාසලක දරුවෝ ටිකක් හම්බුණා. ඒගොල්ලොත් එක්කලා කතා කරනකොට ඔබ විශ්වාස කරන්නට ඊ සිගරට්ස් කියලා જાතියක් තියෙනවා. හරි, මේ ඊ-සිගරට් එකක් පාසල්ට ගෙනල්ලා ඇවිල්ලා ඒක ඉරුම්බාරයකට රුපියල් 50ක් ගන්න දරුවෝ ඉන්නවා බිස්නස් එක. මෙතනින් පටන් අරගෙන තියෙන මේක දරුවගේ අතර මේක ආවේ කොහොමද? දරුවගේ අතර ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ කිසිම කඩේක මම දන්න විදිහට ඊ-සිගරට්ස් විකුණන්නේ නැහනේ. හරි, මේ ඉලෙක්ට්‍රික් දුම් වැටි විකුණන්නේ නැහැ. එතකොට මේක ගෙන්න ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ඔන්ලයින් ඔය ලෝක මට්ටමින් ව්‍යාප්ත වෙලා තියෙන සයිට් වල මේවා අලෙවි කරන්න දාලා තියෙනවා. එතෙන්ට දරුවා ගියේ කොහොමද?
1: අම්මලා මොනවද, අම්මලා තාත්තලා මොනවද හොයන්නේ,
0: මොනවද හෙව්වේ? අනිත් එක ගෙදරට දරුවා ඔන්ලයින් ඕඩර් කරපු පාර්සල් එකක් එනකොට ඒ පාර්සල් ඇතුළේ තිබුණේ මොනවද කියලා දෙමව්පියෝ නොදන්නවනම්
1: මේකට පාවිච්චි කරන්නේ කාගේ කාඩ් එකද?
0: ඔව්, ඒකේ බිල ගෙවලා තියෙන තාත්තගේ හරි අම්මගේ හරි කාඩ් එකකින්. හරි, එතකොට ඒ පාර්සල් එක සමහරට ඇවිල්ලා තියෙන පුතා ඉස්කෝලේ ගිය වෙලාවෙ ගෙදරට. ඒක බාර අරගෙන තියෙන අසංග කළ අම්මා. එහෙම නැත්නම් තාත්තා. ඒක ඇතුළේ මොනවද තිබුණේ කියලා දෙමව්පියෝ දන්නේ නැහැ. තමන්ගේ දරුවා වෙනම Java ආරමක ඉන්න අපි විශ්වාස කරනෝනේ අපේ දරුවෝ රත්තරන් දරුපටව කියලා. දරුවන්ගේ වරදක් නෙවෙයි රණී මේක තියෙන්නේ. දරුවෝ ගෙදරදි හරි අහිංසකයි. දෙමව්පියෝ ඉස්සරහ හරි අහිංසකයි. දෙමව්පියෝ විශ්වාස කරන මගේ දරුවා එහෙම නැහැ කියලා. ඔව්. ඔබේ දරුවා එහෙම නැහැ. හැබැයි ඔබේ දරුවා යන සමාජයේ එහෙම එකක්.
1: ඔව්.
0: එයාව ගිල ගන්න පාසල් වටේ තියෙන කඩවල් ටික හොඳට අධීක්ෂණය කළ බැලුවොත් හොඳ ව්‍යාපාරික මහතුරු ඉන්නෝ දරුවෝ ගැන පරිස්සමට නේද? පාසලක් පන්සලක් කෝවිලක් තියෙන තැනක මේ බීඩියක් සුරුට්ටක්වත් විකුණන්න නැති මුදලල් ඉන්න. අපි එයාට හිසනම ආචාර කරනවා. මොකද මේ අපිටත් දරුවෝ ඉන්නවා මහත්තයෝ. ඔය වගේ ජරා වැඩ කළා එහෙම නැත්නම් දරුවන්ට වසවිස විකුණලා අපි හම්බ කරලා කාලේ ඇඳලා ජීවත් වෙලා වැඩක් නැහැ. ඊට වඩා හොඳයි වහ ටිකක් කාලා මැරෙනවා කියන මිනිස්සු ඉන්නවා මේ සමාජේ.
1: අනිවාර්යයෙන්.
0: එහෙම අය ඉන්න තැන පටාපිටාවේ ඉන්නවා පොඩි පොඩි ට්‍රින්ගම් එකෙන් බබල් ගම් එකෙන් මත් වෙනදී ළමයින්ට අරගෙන යන මේ ජාවාරම්වල ඉන්න මිනිස්සු මේ හැමදේම ගැන අපි දන්නවා. හරිද? හැබැයි අපි දන්නේ නැහැ වගේ ඉන්නවා. මේ කතා නොකර ඉන්නවා. පාසලේ ගුරුවරු ටික දන්නවා මොකක්ද විතර වෙන්නේ. මේ අවට වඩපිටාවේ මොනවද වෙන්නේ? සමහර තැන්වල සමහර දෙමව්පියෝ කරපු වැරද තමයි පාසලේදී තරවටු කිරීමක් කළොත් ගුරුවරයෙක් යම් කිසි ප්‍රශ්න කිරීමක් කරොත් නෑ අපේ පුතා හරි හරි එයා එහෙම කියන්න බෑ. ගුරුවරු කොහොමද මෙහෙම කරන්නේ? ඔන්න ඔහම ප්‍රශ්න ටිකක් නිර්මාණය වුණා. දැන් අපේ પરම්පරාවෙන් පස්සේ මම විශ්වාස කරන දේ තමයි රනිල් ඔබ සහ මම හැම ගුටි ගාලා හරි මේ හැදිච්ච પરම්පරාව. අපි කියන්නේ දරුවන්ට අල්ලගෙන තඩි වාන කියලා. නමුත් මේ අපේ දෙමව්පියෝ හැම කවදාවත් ගියේනේ. ඒ අය අපිට වඩා ගුරුවරු කියන අය විශ්වාස කළා.
1: සහ ඒ ගුරුවරු ගාවත් තිබ්බ හරි මානසික ගුණාංග මොන්දසන් ඒ ළමේ හදන්න ගහනවා මිසක් ඒක වෛරී සහගතව එහෙම නැත්නම් අර කියන්නේ අමානුෂික විදිහට ගහපු ගුරුවරු හිටියේ නෑ. මම හොඳ පාරවල් අපි කහලා තියෙනවා. හැබැයි ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ
0: ගෙදරින් බත් මුලක් ඔතාගෙන ඇවිල්ලා දරුවොන්ට කන්න දීලා උගන්වපු ගුරුවරු හිටියේ අපේ පන්තිවල. අපිට උගන්වපු ගුරුවරු හිටියරනේ. තමන්ගේ ගෙදරින් කෑම එක ඔතාගෙන ඇවිල්ලා දුප්පත් ළමයින්ට කන්න නැති ළමයින්ට දුන්නු. තමන්ගේ මාසේ පඩියෙන් අපි දන්නවනේ ගුරුවරු කියලා කියන්නේ අන්ත අමාරුවෙන් ජීවත් වෙන පිරිසක්. ඔවුන්ගේ ආර්ථිකය ඉතාම පහළ තැනක තියෙන්නේ. ලැබෙන වැටුපත් එක හරි අමාරු ජීවත් වෙන දරුවට ඔවුන්ගේ වැඩ ඔක්කොමත් එක්ක ගෙවල් දොරවල් හදාගෙන වාහන අරගෙන මේ හැමදේම කරන්න බෑ. එහෙම තියාගෙන දරුවන්ට ඕන කරන පොත්පත් ටික අරන් දෙන ගුරුවරු. යුනිෆෝර්ම් එක මහල දෙන ගුරුවරු, බස් එක යන සීසන් කාඩ් එක අරන් දෙන ගුරුවරු, මේ සමාජය අපි ඕන තරම් දැකලා දෙනවා. මගේ ඇස් දෙකට මට එහෙම ගුරුවරු හම්බෙලා තියෙනවා. ඒ නිසා එහෙම ගුරුවරු වාසනාවන්. හැබැයි පසු කාලීනව ගුරුවරුත් පොඩ්ඩක් තමන්ගේ වගකීම් විතරක්, තමන්ට තියෙන රජයෙන් පැවරිච්ච වගකීම් විතරක් ඉටු කරන්න ඔළුව හදාගත්ත. මොන දේ වුණත් අපිට කතා කරන්න බෑ. අපි දරුවෙක්ට දඬුවමක් කරොත් පහුවදාට අපිට අහබව් මේ උසාවි ගානේ පොලිසිය ගානේ යන්න වෙනවා. ඒ සිතුවිලිත් එක්ක අන්තිමට සිද්ධ වුණේ දරුවෝ හේ අයාල යන ගුරුරු දැක්කනේ වගේ බලාගෙන යනවා, අහක බලාගෙන යනවා. මේක වෙනස් කරන්න නම් අපිට මොනවද කරන්න තියෙන්නේ?
1: ඔහුගේ දවසක සමාජ මාධ්‍ය මේ පාසලේ විදුහල්පතිවරයාට පරුස වචනෙන් බැන අඬ ගහන දරුවෙක්ගේ වීඩියෝ එකක් වෛරල් වුණා. ඒකේ කුණු රහට ඒක ඉතාම වේගෙන් වෛරල් වෙන්න ගත්තා. ඒ කියන්නේ මේ ළමයා කතා කරන වචන ටිකට මේක වෛරල් වෙන්න ගත්තා. මේක වැරදි කියන්නත් මේ වගේ දේවල් වෛරල් කරන්න හොඳ නෑ. සමාජයේ දරුවෝ මුල් කරගෙන සමහර දේවල් නරක දේවල් නරක විහිළු සමාජගත කරන්න හදනකොට ඒක කුණු රහට වෛරල් කරන්න හොඳ නෑ කියන මතයක්වත් අද සමාජේ නෑ මදුසංගේ. කියන්නේ ඒක මවක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, ඔවුන්ගේ සම්බන්ධ යම් සිද්ධියක් වෙන්න පුළුවන්. ඒක තමන්ට අම්මා කෙනෙක් නංගි කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැති තරමට, තමන්ට පුතෙක් දුවෙක් ඉන්නවා කියලා හිතන්නේ නැති තරමට මිනිස්සු ඒවට කමෙන්ට් දාන්න, ඒවා වෛරල් කරන්න ගත්ත. ඒ වගේ හරි අසාධාරණ සහ හරි දරුණු සමාජයක් තියෙන මේ සමාජය ඇතුලේ තමයි මේ ළමයින් සුරක්ෂිතද කියලා අපි ඔබෙන් ප්‍රශ්න කරන්නේ. හරි, අපි කතා කරමු. අපේ දුරකථන අංක ඔබට විවෘත කරලා තියෙනවා. මේවත් එක්ක අපි කතා කරමු.
0: 0112 775 766 0112 775 766 ලියාගන්න මේ දුරකථන අංක 0112 775 285 0112 775 285. මේ දුරකථන අංක දෙකම විවෘතයි. මේ රටේ ගෞරවනීය යුතුකම් හඳුනන ආදරණීය පුරවැසියන් වෙනුවෙන් ඔබට තිබෙනවා මේ වෙලාවේ සමාජ කතිකාවක් නිර්මාණය කරන්න. අපේ දරු පරම්පරාව සුරක්ෂිත කිරීම සෑම අම්මා කෙනෙක්ගේම, තාත්තා කෙනෙක්ගේම, ගුරුවරයෙක්ගේම, මේ සමාජයේ වැඩිහිටියෙක්ගේම වගකීමක්. ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා මෙතන සිට කතා කරන්න, ඔබේ අදහස සමාජගත කරන්න. 0702 93 5 93 7 අපේ WhatsApp අංකය ඔස්සේ ඔබට පුළුවන් ඔබේ අදහස ලියන්න. අපි විරාමයක් අරගෙන විරාමයෙන් පස්සේ ali කතා කරන උදේ 8යි විනාඩි 15යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05,50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයින් කන්ටක් වාසි,
3: එක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ගැලීම් පොපුලර් අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ.
6: Most popular radio program couple of the year Chamit Vidanagamage samaga Charu Samadhi
5: Lakhanda Evening Drive Chamit Vidanagamage samagin Charu Samadhi
6: Most popular television program couple of the year Asanka Satrasinga samaga The Sunni Navodaya
5: Vasare Janapriyatama Roopavahini Nivedaka Lakhanda Morning Show hi Asanka Satrasinga
7: ජීවිතයට එක් පොරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
5: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
8: රටට වග කියන රේඩියෝ
9: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: அதை அதை வினாடி விசி தேக்காய விழாவ அப்படி கதாக்கிறமே நின்று மேரட்டே தரு பரம்பரா ரக்ஷா கருகன் இவன் அப்படி முன்னது கிரண்ண புலுவாங்க காரணி பிலிபந்தவு அப்பே துர்கத்தனாங்க விவர்த்தை உபே அத ஹஸ்தக்குவேன் வினுவேன் பிந்துவாய் கேக்காய் தேக்காய் ஹத்ஸி ஹத்த பஹாய் ஹத்ஸி ஹட் ஹாய பிந்துவாய் கேக்காய் தேக்காய் ஹத்ஸி ஹத்த பஹாய் ஹத்ஸி ஹட் ஹாய பிந்துவாய் கேக்காய் தேக்காய் ஹத்ஸி ஹத்த பஹாய் தேசிய அசூபஹா பிந்துவாய் கேக்காய் தேக்காய் ஹத்ஸி ஹத்த பஹாய் தேசிய அசூபஹா மே துர்கத்தன மார்க்க விவர்த்தை டிக்க கார் பஹுல தவசக் அது போ தினிக் மே சங்வாதே கொட்ஸ் கரவன் ලබාගෙන මිනිනෝ උත්සාහ කරන්න ඔබ සමාජයේ ගෞරවනීය පුරවැසියෙක් විදිහට විශේෂයෙන් අද කතා කරන්න විදේශපාලනික කාරණාවක් නෙමෙයි මේ කතා කරන්නේ යහපත් සමාජයක් හදන්න දරුවටුන්ගේ ජීවිත ලස්සන කරන්න අපි මොනවද කරන්න ඕන කියලා ඒ නිසා ඔබේ අදහස් දැක්වීම වටන 07.03.93.5.93.7 ඔබට WhatsApp පණිවිඩයක් අපිට ලබා දෙන්න පුළුවන්
1: කියලා අපි කතාවල කියන්නේ හොඳම දේ දරුවන්ට කියන්නේ අනාගතයේ නිර්මාණය කරන මිනිස්සු එහෙම නැත්නම් අනාගතයේ නිර්මාණය වෙන රට හදන්නේ අද දරුවන්ගෙන්. එතකොට ඒ දරුවන්ගේ මුල, ඒ දරුවන්ගේ මානසික මට්ටම, ඒ දරුවන්ගේ අනාගතයට තියෙන කැමැත්ත, රට ඇතුලේ ජීවත් වෙන්න තියෙන පහසුකම්, එහෙම නැත්නම් ඒ දරුවන්ට අපි හදලා දෙන පරිසරය මත තමයි අනාගතය නිර්මාණය වෙන්නේ. ඒකෙන් වියුක්ත වෙන්න බෑ අපිට. අපි මෙහෙම කරමු. ඒක කරුණ ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි හිතනවා මේ දරුවන්ගේ අනාගත ප්‍රගමණයට වැදගත් කාරණයක් වෙයි කියලා. අපිට දුරකථන ඇමතුමක් තියෙනවා කුමාරසිරි මහත්තය බටපොතෙන්. අපි පළමු ඇමතුම ඔහුට අවස්ථාව ලබා දෙනවා. කුමාරසිරි මහත්තය අයිබෝන් සුබෝදෑසනක්.
2: අයිබෝන් සුබෝදෑසනක්. මේ අවස්ථාව ලබා දුන්නට විශේෂයෙන්ම ශ්‍රී ස්තුතිවන්ත වෙනවා. මේ කතා කරන්න කියන්නේ බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඔතින් කෙටියෙන් කියනවා.
1: ඔව්.
2: අද මම නම් දකින විදිහට සාමාන්‍ය බොහෝ දුරට රටේ නීතියක් නැති කෙනා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. මොකද හැම අද ප්‍රින්සිපල් කෙනෙකුට විකාශලක ප්‍රින්සිපල් කෙනෙකුට ගුරුවරයෙකුට දැනුමක් අනම්මන දෙයක් කරන්න බෑ. මොකද මේ ඊට පස්සේ පාරට බහලා ඊට පිළිවුණා පස්සේ ගහනවා බනිනවා රෙහෙමේ කෙනෙක් ඒක අඩන්තෙත්තම් කරන තත්ත්වයට රට සමාජය පත් වෙලා තියෙනවා. ඔව් ඒ ගැන විශේෂයෙන්ම ළමයින්ගේ මේකට වාගේ සම්පූර්ණයෙන්ම මානව හිමිකම් එකත් බොහෝ දුරට බලපාලා තියෙනවා. මම කියන්නේ මානව හිමිකම් අයින් කරන්නයි කියලා. නමුත් ඒව හරහා අර ප්‍රින්සිපල්ගේ බලය, ගුරුවරයාගේ බලය එතන ගියම විශේෂයෙන් පොලිසියකමත් ඒ අද මේ පවතින දේශපාලන පවතින රජවා සේරමයට වගියන්න ඕන සෑහෙන දූෂණය වෙලා. දැන් ඔය ෆේස්බුක් කරහත් සමහරවිට දැන් ඕන කුණුහරුපයක් ඕන දෙයක් ඕන කෙනෙකුට කියලා නම් මනම් කරලා සබ්බ දේවල් දාලා දැල ප්‍රචාරය කරන්න පුළුවන්. නමුත් නීතියක් නැහැනේ. යුරි පරහාරේ මේලා ඒයි සම්පද නීති සම්ප්‍රදායක් මේ මනුවත ඉන්න ඕනේ කියලා තමයි මේ මගේ අදහස.
1: බොහොම ස්තුතියි ඔබතුමන්ගේ අදහස. මේ හොඳ ප්‍රවිෂ්ටයක් කියලා අපි විශ්වාස කරනවා. අපිට මේ මැසේජ් එකක් දාලා තිනවා නිෂු කියනවා. එයාගේ අදහස මෙහෙම, ගොඩක් වෙලාවට ළමයින්ට සැරවැර කිරීම තැලීම විතරක් නෙවෙයි, අම්මගේ තාත්තගේ ප්‍රශ්න නිසා දරුවන් මානසික පීඩනයක් බලපානවා. සමහරවිට අම්මා තාත්ත ප්‍රශ්නයක් මතු වුණාම දරුවා අතරමැදියෙක් විදිහට පාවිච්චි වෙනවා. ඒක දරුවන්ගේ මනසට ලොකු පීඩනයක්. අත්දැකීමෙන් දන්නවා ගෙදර ප්‍රශ්න නිසාම සමාජයට වැටෙන දරුවා තාමත් තමන් කුඩුවලට පවා ඇබ්බැහි වෙන්නේ මේ විදිහට තමයි. දෙමාපියන්ගේ නොසලකා හැරීමෙන් දරුවන් මානසික රෝගී තත්ත්වයට පවා පත් වෙනවා. ඉතින් ඊට පස්සේ දෙමාපියන්ම දරුවාට චෝදනා කරනවා. ඒ කියනවා අම්මේ තාත්තේ ඔයාලගේ ප්‍රශ්න තියෙනනම් මේ දෙන්න අතර කතා කරලා විසඳලා ගන්න. ඒ නිසා කවදාවත් දරුවා අතරට ප්‍රශ්න ගෙනියන්න එපා. ඒ අතර දරුවගේ මානසික මට්ටම බිඳවට්ටන්න එපා කියන කාරණය තමයි කියන්නේ. අපිට තවත් ඇමතුමක් තියෙනවා කුරුණෑගලින් අතුල ඉන්නවා දුරකථනේ. අතුල අයිබෝන්.
3: අයිබෝන් රංගන මහතා අයිබෝන් මම ප්‍රවේශය ගන්නම් මෙහෙම. මහා ගංගතුලක් ගලාගෙන එනවා. හැබැයි මගේ දරුවන් තුරුල් කරගෙන සඳුළු තලේ බැල්කනියට වෙලා මගේ දරුවන් පමණක් ජීවිතේ බේරගත්තට පහළ ඉන්න ගෙවල්වල දරුවන් ගසාගෙන යනවා නම් හෘද සාක්ෂියට අපි තට්ටු කළ යුතුයි. මං එහෙම කළ මේ ප්‍රවේශය ගත්තේ රනිල් මදුසංක මහත්තයා අපේ වගකීම අවුරුදු 30-40 අපේ රටේ ජනතාව වැඩි හිටියන් වගකීම බාරගත යුතුයි. හේතුව තමයි කුණු වෙච්ච සමාජ ක්‍රමයක් හදන්න. මේක දේශපාලනිකයි. මොකද අමුවේ මේක මාතෘකාව දේශපාලන කතා කරන වෙනුවට යහපත් සමාජයක් ලෝකේ හැදුනේ නිවැරදි දේශපාලන නායකත්වය තුළින්. ඒක අපිට හුදකලාගත කරලා කතා කරන්න බෑ. හැබැයි අවුරුදු 30-40කට පෙර අපේ රටේ හොඳ ශිෂ්‍ය සම්පන්න විනයගරුක සදාචාර රටක් තිබ්බ රටක්. හැබැයි ඒ රට දැන් අවුරුදු 30-40ක් ඇතුළත කුණු වෙච්ච සමාජ ක්‍රමයක් හැදුනේ ඔප්පු කරන්න සාධක කාලය මදි ගුවන් කාලය මේ නරක දේශපාලන සංස්කෘතිය. එතකොට ඒක තමයි මේ ව්‍යාප්ත වෙලා ඒ කියන්නේ නීති රෙගුලාසිද අපි කතා කරන සමාජ මාධ්‍ය වැරදි අධ්‍යාපන සිස්ටම් එක. මොකද අධ්‍යාපන විසින් තමයි මේ දැන් නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තිබුණා නම් මේ දැන් අවුරුදු 40 50 30 වැඩිහිටි අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට ඒ මනෝභාවය හදන්නේ වෙන ආකල්පයකින්. එතකොට ඒ ඔවුන්ටත් හරි අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ මේ එක පුළුල් කතිකාවක්. එතකොට දැන් අපි බහුතරයක් ආකල්ප චින්තනයන් දියාරු විසින් තමයි මේ කුණුවෙච්ච සමාජ ක්‍රමයෙන් අද දරුවත් අර දැන් අපි සාකච්ඡා කරනකොට නිරුවත් කරලා ගල් ගහන තැනට හුදකලාගත කරලා අපිට සාකච්ඡා කරන්න වෙන්නේ දරුවා ගැන. එම නරක සමාජ නිර්මාණයට දෙමෝපියුම් වගේම අපේ රටේ මේ සම්ප්‍රදායික මාධ්‍යත් වගේ කියන්න ඕනේ. මේක ඒ කියන්නේ සියලු මාධ්‍ය දරුවා ඉලක්ක කරගත්ත දරුවාගේ මනෝභාවය හදන්න මොන්නේ තරම් වැඩසටහන නිර්මාණය කරන්න පුළුවන්ද? ඒ ඔවුන් වැඩ වගකීම අතර ගත්තේ නැහැ. එම නිසා මේ තමයි අර භික්ෂුව දරුවන් දූෂණය කරන්න. එහෙම වාර්තා වෙලා දැසිරගත වෙලා තියෙනවා. විදුහල්පති ජාතික පාසලට ඇතුල් කරන්න යනකොට අම්මට දරුවා ඉදිරියේ ඔප්පුන සිද්ධියක් ඇරුම් කරන හෝටල් කාමරේ යහංගත වෙන්න මොන සල්ලාල ක්‍රමයක්ද මේක? එතකොට මත්ද්‍රව්‍ය මත්කුඩු ව්‍යාප්ත වෙන්නේ සල්ලාල සමාජ නිර්මාණය වීම තමයි දරුවාගේ අර මේ ඡේදවාචකය. මේ අපි ඒක මේ මම කොටස් කොටස් කරන්නේ කාලේ නැති හින්දා. එතකොට මේ තත්ත්වයන් තුල තමයි මේ නරක සමාජ සිස්ටම් එක වෙන්නේ. හැබැයි මේක වෙනස් කරන්න නම් මේ දේශ නවරදී දේශපාලන නායකත්වය රටට අවශ්‍යයි. මොකද දෙමෝපියොන්ට පමණක් අර බුද්ධිංශ CID වගේ තමන්ගේ දරුවා පිටිපස්සේ ඉඳලා මෙහෙවන්න බෑ. ඒ නිසා තමයි මම ගත්තේ අර මේ බැල්කනියට වෙලා මගේ දරුවව තුරුල් කරගෙන හිටියට ඒක එහෙම කරගන්න බෑ. හැබැයි නිවැරදි නායකත්වයක් රටේ ප්‍රතිපත්ති නීතියට පමණක් බෑ. ඒතකොට ආකල්ප චින්තනයන් දියුණු කරන්න හොඳ අධ්‍යාපන සිස්ටම් එකක්. මේකට උත්තර එකම තියෙයි. මේ අධ්‍යාපන සිස්ටම් එක අධ්‍යාපන නිර්දේශ වෙනස් විය යුතුයි. ඒක පුළුල් කතිකාවක්. එතකොට මේ ඔබතුමාලා කරන එකතකොට අර මම විවේචනයක් කරන්නේ මාධ්‍යයට. හැබැයි ඔබතුමාලා මේ වගකීම අතර ගත්ත ගැනීම මදු සංගමත රණින මාත ඉතාම සතුටුයි. ඒක තමයි විය යුත්තේ. ඒ නිසා දැන් රටට මේක මේ නිවැරදිව තේරුම් ගන්න රටට හොඳ නායකත්වයක් තිබෙනවා. ඒ නායකත්වය විසින් තමයි දරුවාගේ අනාගතය සකස් වෙන්නේ. ප්‍රතිපත්ති නීති ආකල්ප චින්තනයන් ඒකට පුළුල් වැඩපිළිවෙළක් සකස් වෙමින් තිබෙනවා. මොකද මේකට වග කියන්න ඕනේ පෙර හිටපු පාලකයන් සහ ඒකට හසුවුණු ගොදුරක් වුණ රටේ වගකීම බාරගන්න අපි විවේචන කළ යුතු වැඩිහිටි පරම්පරාව නරක දුෂ්ට පාලකයන්ට බලය දුන්නා. ඔවුන් දරුවෝ ගැන හිතාගත්තෙත් සිටුවෙත් නැ ඉලක්ක ඒ අරමුණක් වෙනුවෙන් රට මෙහෙව්වේ නැ. ඒ නිසා ඛේදවාචකයක් බවට පත් වුණා. අපිට ඉතුරු වෙලා තියෙන ඛේදවාචකයන් සහ අවිශ්වාස බංගත්වය පමණයි. ඒ නිසා දැන් විවේචනය කරන ගමන් රට නිවැරදි දිශාවට සකස් වෙනවා. බොහොම ස්තුතියි.
1: බෞසුතේ අතුල කුරුණෑගලින් අපිත් එක කතා කරේ. තවත් ඇමතුමක් තියෙනවා. අපි කියවනේ අම්මලට කතා කරන්න, ගුරුතුමියන්ට කතා කරන්න. ඔවුන් තමයි يعني මේක හදගැස්ම දන්නේ අම්මනේ. ඒත් දරුවා ගැන දන්නේ හොඳටම දන්නේ අම්මනේ. PW සමන්ති මහත්මිය පොතු හැරින් අපිට ඇමතුමක් ලබා ගන්නවා. සමන්ති මහත්මිය අයිබුවන් සුබෝදෑසනක්.
4: අයිබුවන් සුබෝදෑසනක්. මහත්තයා අද මම කතා කරන්නේ ඔය දරුවොන්ට. දරුවෝ අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ මම ගොඩ හිතනවා මගේ අත්දැකීමෙන් දෙමව්පියෝ තමයි පළවෙනි වැරදිකාරයෝ. එතකොට දරුවෙක් ඉස්කෝලේට යනකොට ඒ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා මොනවද කරන්න කියලා දෙමව්පියෝ වශයෙන් හොයලා බලන්න ඕන. මගේ අත්දැකීම් පිට මම කියන්නේ අද කුරුණෑගල ඉස්කෝලවලට ගිහිල්ලා ටියුෂන් පන්තියකට ගිහිල්ලා හවස අපිට ඇත්තටම ලැජ්ජයි හවස 3:00 පස්සේ බස් එකට නැගින්න. ඒ තරම් අශෝභන විදිහට හැදෙනවා. එතකොට අපි හදපු දරුවෝ වගේම තමයි අපි පිට දරුවෝ ගැනත් බලන්නේ. එතකොට ඒ දරුවන්ට මොනවා හරි හොඳ නරකක් කියවුවම ඒ දරුවෝ එන්නේ අපිට ගහන්න. වැඩිහිටියොන්ට කිසිම ගරු සැලකිල්ලක් නැහැ. ගුරුවරුන්ට කිසිම ගරු සැලකිල්ලක් නැහැ. එතකොට මේ සමාජය තව ඉස්සරහට යනකොට මොකද්ද වෙන්නේ කියලා අපිට හරිම කනගාටුවක් දැනෙනවා. අනිකත් නව තාක්ෂණයේ දියුණුව එක හොඳයි. ඒ වුණාට ඒවා සීමිත සංඛ්‍යාවක් උවමනාව මේ වෙන පරිදි තමයි ඒවා පාවිච්චි කරන්න ඕන. එතකොට මේ දරුවෝ මේවා ඇබ්බැහි වෙලා ළමයින්ට අර කන්න දෙන්නේ ටැබ් එක පාවිච්චි කරලා, ෆෝන් එක පාවිච්චි කරලා. දෙමව්පියෝ තමයි මේකේ පළවෙනි වැරදිකාරයෝ කියලා මම හිතන්නේ. මගේ අත්දැකීමෙන් මගේ දුව ගුරුවරියක්. ගුරුවරියක් වශයෙන් අවුරුදු 7-8ක් සේවය කරනකොට ඒ ළමයා ඉස්කෝලේ ගිහිල්ලා ඒ දරුවන්ට උගන්නලා බැරි ළමයි සේරම අරගෙන ගෙදරටත් ගෙන්නලා කන්න දීලා උගන්නලා මේවා යවනකොට අධ්‍යාපන දරුවෝ ඉගෙන ගන්නේ නැහැ. මට ඇවිල්ලා මගේ දුව කියනවා අම්මා දැන් ළමයි ඉගෙන ගන්න අපි ගිරිය කඩාගෙන කෑ ගැහුවත් දරුවෝ ඉගෙන ගන්නේ. අන්තිමට එයා මොකද කරේ? ගුරු සේවයෙන් ඉවත් වුණා. එතකොට අද අපි මේ පහුගිය දවස්වල අපේ ඉස්කෝලේ සිංහල මහාවිද්‍යාලයේ ත්‍රිකුණාමලේ ගෙට් එකක් තිබ්බා. ඒකට ආවා අපිට උගන්නපු 10 පන්ති 85 ගුරුවරේ. අපි සර්ට කිව්වේ සර් වේවැල අරගෙන අපිට ගැහුවා. අපිට කවි පාඩම් කරන්න ගුත්තිලේ කිව්වා. ඒ මතකේ තමයි අපි තිබ්බේ. අපේ දරුවොත් හැදුවේ අපි ඒ විදිහට. සර් දැන් යන ළමයි කොහෙටද යන්නේ? තව අවුරුදු 20ක් 25ක් යනකොට මේ රටේ මන්ද මානසික මන්ද බුද්ධික ළමයි බිහි වෙනවා. අදින් වාරෙන්න ඒ ළමයින්ට අල්ලපු බස් එකක ගියත් අල්ලපු සීට් එකේ වාඩි වෙලා ගියත් කනේ ගහගෙන ෆෝන් එක ඔබනව මිසක සහ සම්බන්ධතාවයක් කිසිම නැහැ. මේක හරිම ඛේදනීයයි. දහම් පාසලකට යන්නේ ඉස්කෝලේ ගුරුවරයෙකුට සලකන්නේ. අදත් අපිට අවුරුදු 57යි. මට මම ගුරුවරයෙක් දැක්කොත් මං ගැස්සිලා හිටගෙන ඒ ගුරුවරයාට දන ගහලා වඳිනවා. ඒක අපේ හදවතේ තාම ගුරු ගෞරවයේ ගුරු භක්තිය තියෙනවා. අපි ගුටි කාලා අපි ගුරුවරුන්ගෙන් අවවාද අනුශාසනා ලැබපු හින්දා තමයි අද අපි මේ තරම් පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ. එතකොට දරුවෝ දැන් දැන් අවුරුදු 17-18 වෙනකොට 20 වෙනකොට කසාදත් බැඳලා දික්කසාදත් වෙලා. අපි එහෙම නැහැ. අපි මොන පවුල මොන වුණත් පවුල රැකගෙන දරුවෝ රැකගෙන අපි ලස්සන ජීවිතයක් අද ගත කරනවා. ඒ අපිට හරිම කනගාටුයි මහත්තයා මේ ඉස්සරහට මේ දරුවෝ මොනවද කරන්නේ කියලා. පුදුම කනගාටුවක් තියෙන්නේ. ඇත්තටම හරිම හසෝබනයි අසික්කිතයි. අපි බොහෝම කම්පාවෙන් තමයි ජීවත් වෙන්නේ. අපේ රටට මේ මොකද වුනේ? සිංහල දරුවෝ තමයි විශේෂයෙන්. ඇයි මෙහෙම වුනේ කියලා හොයන්න ඔබතුමාලා මේ ගන්න සහයෝගයට මම අපි බොහෙමින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න ඔබතුමාලා ගන්න උත්සාහය වැඩි වැඩි වෙමින් මේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
0: හොඳයි, බොහොම ස්තුතියි. මේ තමයි ජේෂ්ඨ පුරවැසියෙක් විදිහට ඇයිගේ හෘද සාක්ෂිය. සමහර වෙලාවට කෙනෙක්ට දැන් මේ කතාව අහගෙන ඉන්නේ මේ ආච්චි අම්මලා කියන ඒවා හැම වෙන්නේ නැහැ කියන්නත් යම් කණ්ඩායමකට හැකියාව තියෙනවා. සමහර වෙලාවට මේ සමස්ත සමාජයේ තවම උද්දල් වෙලා නැහැ නේ රණී. මේක ඇතුලේ ඉතාම ගෞරවනීය විදිහට ජීවත් වෙන මේ හැමදේම බැහැර කරලා තමන්ගේ ජීවිත පිළිවෙලට අරන්ගෙන දරුපටව ටිකක් තවමත් මේ සමාජය ඉතිරි වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට මේ සමාජයේ දැනෙන්නේ කොහොමද? වැඩිහිටි පරම්පරාව යම් වෙලාවක චෝදනාවක් කරනවා නම් මෙන්න මේක තමයි ප්‍රශ්නේ. දැන් ඉන්න දරුවෝ මෙන්න මේ විදිහයි කියලා. ඔබටත් ඒ අවස්ථාව අපි ලබා දෙන්න ලෑසි. සාමාන්‍ය කාලයක් අපි සියලු පාර්ශ්වයන්ට ලබා දෙනවා, විශේෂයෙන් අධ්‍යාපනඥයින්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, පාසල් පද්ධතියත් එක්ක බද්දල. මොකද පාසල් දරුවෝ වැඩිපුරම ගැවසෙන්නේ මේ කණ්ඩායම් එක්කනේ.
1: ඔව්, ලංකාවේ හොඳ මනෝවිශ්ලේෂකයෝ ඉන්න මදුසංක මේ කියන්නේ ඔවුන්ගේ මතය ඉතාම වැදගත්. ඒ වෙලියට එන්න තැනක් නැහැ. හැබැයි මේ ප්ලැට්ෆෝම් එක ලංකාවේ සර්ච් ලයිට් කියන ප්ලැට්ෆෝම් එක අපි අර මේ තෝර බේරගෙන නේද අර අපි මෙයාට ෆේවර් කරනවා කියලා එහෙම මේ තෝරගත් පිරිසකට හැමදාම අවස්ථාව දෙන තැනක් නෙමෙයි. ඒ නිසා තමයි මිනිස්සුත් ඔබත් එක්ක ඉන්නේ. ඔබ මනෝවිශ්ලේෂකයෙක් වෙන්න පුළුවන්. ඔබ එහෙම නැත්නම් මනෝ උපදේශකයෙක් වෙන්න පුළුවන්. ඔබ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔබ ඕනම තරාතිරමක ඔබ හිතන්න එපා. ඔබ මේ අදහස් දැක්වීමට සුදුසු නෑ. මම ප්‍රොෆෙෂනල් නෑ. ඔබ පුරවැසියෙක් වීමම තමයි මේකට තියෙන සුදුසුකම.
0: ගෙදර දරුවා නේද? ගෙදර දරුවා ෆෝන් එක ගන්නකොට අම්මා එපා කියලා තන දරුවා නිකන් අම්මා දිහා රවල බලනවා නම් ඒ තත්ත්වය ඇති උනේ කොහොමද? එහි දරුණු තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා ඔබට අත්දැකීමක් තියෙනවා නම් අනේ නමගම නොකියවා හරි කමක් නෑ. ඔබේ අත්දැකීම කියන තවත් දරුවෙක්ගේ ජීවිත විනාශ වෙන එක වළක්ව ගන්න අපි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගෞරවනීය රාජ්‍ය සේවකයෙක්, ගුරුවරියක්, සමාජයේ වැඩිහිටි ප්‍රජාව නියෝජනය කරන කෙනෙක් විදිහට ඇයි අපි පස්සට යන්නේ? අපි අඩියක් ඉස්සරහට දෙලවිල මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරමු. ලෝක ළමා දින සැමරුම් වෙනුවෙන් ලංකා

0: කට්ටියෙක් උපදෙස් දෙන්න යනකොට ඒ අය දැන් අපි කියන්නේ ටෝක් කරගෙන ඉනවා කියලා. හ්ම්. අනේ වාට වැඩක් නැහැ නෝ වාගේ පාඩු යන්න කියලා කියනවා. ඔව්. හැබැයි එහෙම කියන தত্ত্বය වෙනස් කරන්න ඕනේ නැද්ද? එයා එහෙම කියන නිසා අපි මේක නොදැක්කා වගේ යන්න ඕනේ.
1: යන්න ඕනේද?
0: හ්ම්. හරි. අපි මේ සංවාදයේ ගොඩනගමු මේ රටේ සමස්ත ගෞරවනීය පුරවැසියන්ට. අපේ දුරකථන අංක විවෘත කළ දෙන්නේ 011 2775 766 011 2775 285 අපේ දුරකථන අංක 07 03 93 5 93 7 WhatsApp ඔස්සේ ඔබේ අදහස් කියන්න පුළුවන්. අපිට විරාමයක් ගන්න අවශ්‍යයි. උදේ 8:37 දැන් වෙලාව.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: කපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
3: එහෙමයි එහෙම කියලා බලන්න
2: ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි
3: ඈ දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී
2: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසිනා මිනු කොහෙන්ද සර්? DLB වාසිලොතරැයියෙන් ඇරෙන්න.
4: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
6: රටේ සල්ලි දැන් රට වෙනුවෙන්. පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන්.

0: යටයි විනාඩි 45යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා

0: උදයටයි විනාඩි 46යි වෙලාව අපි කතා කරමින් ඉන්නේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයිද දරු පෙටවුන් ටික රැකගැනීම වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි කතා කරන්නේ. දැන් WhatsApp message එකක් තියෙනවා මෙන්න මේකත් බලන්න. හැමදාම ළමා දිනේ එනකොට පොඩි උන් රවට්ටන වැඩ ලංකාවේ සියලු නාලිකා කරමින් ඉන්නවා. කොහෙට හරි තැනකට එන්න කියලා දරුවෝ ඔක්කොම පොඩ්ඩක් එහෙට මෙහෙට දුවන්න පනින්න දීලා ඒගොල්ලන්ගේ marketing items ටික ඔක්කොම අලෙවි කරගෙන දරුවන්ගේ ඔළුව ඇතුලේ දෙමව්පියන්ගේ අතේ මිටේ තිබුණත් නැතත් ඒ જાතියේ කෑම කන්න ඕන කියන පුරුද්ද ඇති කරලා අන්තිමට දරුවෝ හවුසට පිටත් කරලා යවුවා. හැබැයි එතනින් එහාට ගිය ජාතික වගකීමක් කවුද ඉටු කරන්නේ? අඩුම තරමේ රජය හරි මේකට මැදිහත් වෙන්න ඕනේ. දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාටවත් මුණ නොගැසිච්ච කාගේවත් ඇස නොගැටිච්ච මාතෘකාවක් මම මේ මතක් කරන්නේ දරුවන්ගේ පාසල් ප්‍රවාහන සේවයේ සම්බන්ධයෙන්. පැදලා පාරෙන් එළියට දාන වාහන ටික දරුවෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්න උදේට හවුසට පාරවල් වල යනවා අපි දැකලා තියෙනවා. දුම් දාගෙන සමහර තැන්වල දිරපු වාහන හරියට වාඩි වෙන්න විදිහක් නැහැ, ෂීට් බෙල්ට් එකක් නැහැ. කවුරු හරි කෙනෙක් අලුතින් හොඳ වාහනයක් අරගෙන දානකොට සංගම් හදාගෙන එහෙම කරන්න දෙන්නේ නැති එහෙම රටක අපි ජීවත් වෙන්නේ. මේ ගැන පුළුවන් නම් හොයලා බලන්න. ලංකාවේ තියෙන හුඟක් පාසල් දරුවන් ප්‍රවාහනය කරන ප්‍රවාහන සේවාවන් තියෙන්නේ මරාල මට්ටමේ. මේකට විසඳුමක් දෙන්න එහෙම නැත්නම් දරුවන්ගේ ජීවිත රකින්නවා කියන එක සම්බන්ධයෙන් අපි මොනවා කතා කළත් තේරුමක් නැහැ කියලා එතුමා කියලා දිනවා.
1: ඒකනේ මේ දරුවන්ට සේවා සපයන අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඊට පස්සේ උන්ගේ ආරක්ෂාව වෙන්න පුළුවන්, ඩේකෙයාර් සෙන්ටර්ස් වෙන්න පුළුවන්. මේ හැමදැනම මාෆියාවක් තියෙනවා. ඔය පාසල් වෑන් රථයකෙත් කියන්නේ හොඳට සංගම් ක්‍රියාත්මක වෙද්දී සමහර අය කියන්නේ හොඳ වාහනයක් පාට දාන්නවත් දෙන්නේ නැති සයිස් එකක්. ඒ කියන්නේ හොඳම දේ දරුවන්ට දෙන්න තියෙන තරඟේ. හරිද? හොඳම දේ දරුවන්ට දෙන්න තියෙන තරඟේ.
0: හැබැයි ඒ උනට අපි දැකලා තියෙනවා මේ මේ වෑන් කියලා කිව්වට අපි සමාජයෙන් සල්ලි දීලා ගන්න නැති වගේ වෑන් දෙන පාම්බාග වගේ. හරි. එහෙම නිකන් කාලයක් තිස්සේ දුවලා තල්ලුවට ස්ටාර්ට් වෙන එහෙම ජාතිය මොඩල් වාහනයක් දෙකක් තමයි ඔක ඇතුළේ තියෙන්නේ. ඒකේ සීට් බෙල්ට් එකක් නෑ, දරුවන්ට සැප පාසුවක් නෑ. එහෙම මොකක් හරි කන්ඩිෂන් එකක් ගේන්න මේ මහත්තයා ඉල්ලන්නේ. මේකට නියාමනයක් ගේන්න එක්ක පාසල් බස් රථයක් පාසල් වෑන් රථයක් කියන එක පොලිසිය මහතුරුන්ට හරි හොයාගන්න පුළුවන් කල එකක් දෙන්න. රජයටයි මේ බලකිරීම ඔහු කරන්නේ. ඔහු කියනවා පුළුවන් නම් ප්‍රවාහන ඇමතුමාව මේ සම්බන්ධයෙන් දැනුම්පත් කරන්න. අනේ මේ දරුවන්ගේ ජීවිත රකින්න වෙන රටවල කොයි තරම් පිළිවෙලක් තියෙනවා. දරුවෝ එන බස් එකක් එනකොට ස්කූල් බස් එකක් එනවා දකින්නකොට සියලු වාහන නතර කරලා ඒ දරුවන්ට දෙන ප්‍රමුඛතාවය අපේ රට ඇතුලේ ඇයි නැත්තේ කියලා තමයි ඔහු ප්‍රශ්න කරන්නේ.
1: ඔව් අපි මේ දුරකථන ඇමතුම අවස්ථාවදීම ගොඩක් වෙලා දුරකථනයේ හිටියා රමුක්කණින් අජන්ත මහත්මියයි බුවන්.
0: අයිබෝන් සුබදසනක්.
1: ඒ ඉන්න දුරකථනයේ මේ මොකදන්නේ අජන්ත මහත්මිය ඇහෙනව නේද අපිව කතා කරන්න?
0: හරි අපි වෙන කෙනෙක්ට අවස්ථාව දීලා බලමු රනිල්. එතුමි සමහරට දුරකථන විසන්දි කරගෙන ඇති. කොහොම නමුත් අපි කතා කරමින් හිටියේ දරුවන් සම්බන්ධයෙන්, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. දැන් ඒ කියනකොටම තවත් මැසේජ් එකක් එනවා. පාසල් දරුවන් සම්බන්ධයෙන්, පාසල් වෑන් රථ සම්බන්ධයෙන් තියෙන කතන්දරේ නම් ඇත්ත. අපේ දරුවා යන්නේ එක ස්කූල් වෑන් එකක. ඒක විතරයි අපේ පාරේ දුවන්න දෙන්නේ. සංගමයේ අය වෙන වාහනයක් ගන්නවට කැමති නැහැ. අපි කොච්චර කිව්වත් වාහනේ වෙනස් කරන්නෙත් නැහැ. දැන් ළමයි පොල් ගැටුව වගේ ඔහේ පටවගෙන යනවා. මේක හරි ප්‍රශ්නයක්. අලුතෙන් කෙනෙක් වාහනයක් අරගෙන දාන්න හැදුවත් සංගම් වලින් මේකට ඉඩ දෙන්නේ නැහැ. රූට් එකේ බිස්නස් එක අපිට විතරයි. එහෙම කාටවත් කවදාවත් ලියලා දෙන්න එපා. මේක හරියට කරන්න පුළුවන් කෙනෙක්ට මේ අවස්ථාව හදලා දෙන්න කියලා තමයි ඕනොත් ඉල්ලලා තියෙන්නේ. ඊට පස්සේ තව මැසේජ් එකක් තියෙනවා. ලංකාවේ සියලු පාසල් වටේ දරුවන් ඇබ්බැහි කරගන්න සුළු විවිධ ජාවාරම් ක්‍රියාත්මකයි. පොලිසිය නිහඬයි, සිවිල් සංවිධාන නිහඬයි, දෙමව්පියෝ නිහඬයි, පාසල්වල ගුරුවරු ආචාර්ය මණ්ඩලෙ නිහඬයි. ඔවුන් නිහඬ වෙන්න හේතුවක් තියෙනවා. ඒකත් අපිට තේරෙනවා. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් වෙනවට වඩා මිනිසුන්ට තව වැඩ තියෙනවා. හැබැයි මේවා නියාමනය කළ යුතු ස්ථාන නියාමනය වෙන්නේ නැහැ. පාරිභෝගික සේවා අධිකාරිය මේ පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන බිස්නස් සම්බන්ධයෙන්, විවිධ ජාවාරම් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නේ නැහැ. ඒ ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමහර වෙලාවට හොඳම හිතවතුන් ඒ ආයතනවල ඒ ව්‍යාපාරිකයන්ගේ මිත්‍රයෝ විදිහට ඉන්නවා. එතකොට අපි කොහොමද කම්ප්ලේන් එකක්වත් දාන්නේ? කවුරු හරි පැමිණිල්ලක් කළොත් ඒ පිළිබඳ තොරතුරු මුලින්ම පොලිසියෙන් අහපව් අදාළ ස්ථානයට ලැබෙනවා. ඉතින් මෙහෙම නීතිය හරියට ක්‍රියාත්මක නොවන තැන දරුවන්ගෙන මේ අපේ ජීවිත පව අනතුරේ හෙලා ගන්න අපි අකමැති. ඒ නිසා නොදැක්කා වගේ ඉන්න අද සිද්ධ වෙලා තියෙනවා කියලත් අපිට ජයන්ත මහත්තයා කියලා තියෙනවා කුරුණෑගලින්.
1: අපිට තව එමතුමක් තියෙනවා මේ ගැන කතා කරන්න. කියන්නේ මේ ළමා ලෝකයේ සුරක්ෂිතද, ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතද කියලා කතා කරන්න කුමාරසිරි මහත්තයා බටපොතින්. කුමාරසිරි මහත්තයා ආයිබෝන්.
0: ඔබතුමාගේ අදහස කියන්නකෝ අපිට.
2: මට විශ්වත් අවස්ථාවල්ල දුන්නා. මේ තවත් අවස්ථාවල් ලබාදීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ නීතිය තමයි මේක ඉහලින් එන්න ඕන මේ එකක්. මොකද අද පාසලක විදුහල්පතිවරයෙකුට ඉතින් ගියා ගුරුවරයෙකුට කිසිම බලයක් නැහැ. මේ ඒක එතන වැඩිදුර ඒක ක්‍රියාත්මක වෙන්න ඕන. මේ බලතල මොකද ළමයාට ඕන විදිහට ළමයාට හැසිරෙන්න දනුවන් තරවට ඔය මොකක්වත් අවවාදයක් දෙන්න කරන්න බෑ මේ ගුරුවරුන්ට ප්‍රින්සිපල්වරයෙකුට. ඒ වගේම තමයි තවත් මාධ්‍ය රටේ නීතිය නැතිගෙන මේ ෆේස්බුක් සහ ඉතින් ගියාම YouTube පරහ ඕන කෙනෙකුට ඕන දෙයක් ප්‍රචාරය කරන්න පුළුවන්. අද අනවශ්‍ය දේවල් සෑහෙන්න මෙිනුත් ඒවා එවන් කියන්නේ නැහැ. ඒවා සාමාන්‍ය තාක්ෂණයත් එක්ක ඒවා තියෙන්න ඕන. නමුත් අර රජනේ නීතියක් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් ඕන බොරුවක් ඕන දෙයක් දාලා ඒක ඉස්මතු කරනවා. දැන් ඉස්සර මහත්තයෙක් කතා කරලා ගියා මේ මාධ්‍යත් මේකට වගේ නෝ. මමත් ඒ මතය අනුමත කරනවා. මොකද සමහර මාධ්‍යවල ඒක පුන පුනාම ඒ අවස්ථාව මේ ඉස්මතු කරනවා. මේ ඒක එහෙම සාමාන්‍ය දෙයක් වුණාට පස්සේ ඒක නීති මාර්ගයෙන් මොනවා හරි යම්කිසි වරදක් වියත් තිනම් ක්‍රියාත්මක කළා. ඒවා මේ මාධ්‍ය වලින් වැඩි ප්‍රචාරය කරන්න හොඳ නැහැ. මොකද එක්කෙනෙක් කරා තව කෙනෙක් බලන් ඉන්නවා. ඒපාර අපි හලා කරා නම් අපි කරහම් මොකද මේක මේ ඊට වඩා දේවල් කරලා තිනවා අරහිනේ කියලා ඒක මේ අවස්ථාවක් කරගන්න සමහර අය.
0: හොඳයි බොහොම සුදි මේ එතුමාගේ පැහැදිලි කිරීම. දැන් එතුමා දිගින් දිගට මේ සංවාදය තුළ ඉන්න චරිතයක්. එතුමා මේ කාරණාව සම්බන්ධයෙන් සංවේදී චරිතයක්. ඒ නිසා තමයි එතුමාගේ අදහස් දක්වීම අපිට වැදගත් වෙන්නේ. ඒ වගේම අපි ඔබට ආරාධනා කරන ඔබේ අදහස කියන්න 2775 766 2775 285 දුරකථන අංක. පුංචි දරුවන්ගෙන් 164ක්ම දුරකථන පරිගණක වලට ඇබ්බැහි වෙලා මේක ඊළඟ ඇබ්බැහිය. මේ මාතෘකාවත් එක්ක අපි කතාවට අවතීර්ණ වෙනකොට ආච්චි අම්මා කෙනෙක් ඇය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් මම හිටපු ප්‍රාදේශීය ලේකම්වරියෙක් කියලා තමයි කුමාරි මහත්මිය අපිට කියලා තියෙන්නේ. එතුමි කියනවා මගේ ගෙදර පවා මේ සිදුවීම මම දකිනවා. මම හැමදාම මගේ දුවට කෑ ගහනවා දරුවගේ අතට ෆෝන් එක දීලා කෑම කවන්න එපා. අපිට පුංචි කාලේ මතකයි අපි අපේ දරුවන්ට කෑම ටික කවන්නේ කතන්දරයක් කියන ගමන්. පුතේ මෙන්න මෙහෙම තමයි දුටුගැමුණු රජුරෝ ගුලි ගහලා ඉන්නකොට නේද මේ කතන්දරේ කිව්වා. වලගම්බ රජුරෝගේ කතන්දරේ කිව්වා. අපේ සාහිත්‍ය කතා ටික කිව්වා. අපි මෙන්න මේ විදිහට තමයි අපේ ජනකවි කලාව නිර්මාණය වුණේ කියලා කිව්වා. එහෙම තමයි අපි දරුවෝ හැදුවේ. දරුවන්ට කෑම ටික දුන්නේ ලොකු වෙනවා කියන එක නිකන් ඇඟපත ලොකු වෙන විතරක් නෙමෙයි මනසින් ශක්තිමත් දරුවෙක් හදන්න. හැබැයි අද කාටුන් එකක් දාලා දීලා මොනවද කන්නේ කියලා දරුවා දන්නේ නැහැ. කටාරින්න කියපුවම කටාරිනවා, ගිලින්න කිව්වම ගිලිනවා, වතුර ටිකක් බොන්න කිව්වම වතුර බොනවා. මොනවද පුතේ කෑවේ කියලා ඇහුවොත් අඩුමතරමේ තව ටික කාලයක් යනකොට මේ රටේ දරුවෝ ආහාර වර්ගවත් අඳුරන්නේ නැහැ. ඒ වගේ රසවත් අඳුරන්නේ නැති වෙයි. මොකද කන්නේ බොන්නේ මොනවද කියලාවත් දන්නේ නැති පරම්පරාවක් තමයි හැදෙමින් තියෙන්නේ කියලා කුමාරි මහත්මිය කියනවා.
1: ඔව් අපිට තව එමතුමක් තියෙනවා හබරාදුවෙන් රංජන චන්ද්‍රලාල් මහත්මය. රංජන මහත්මයයි අයිබෝන්.
3: අයිබෝන් මහත්තයා
1: කියන්නකෝ ඔබේ අදහස. මේ උදේ නම් අපි මේ කතා කරා
3: ඔබ. මෙහෙමයි මට ඔකේ ගැත්තවල පැතිකඩවල කීපයක් තියෙනවා. එකක් සාමාන්‍යයෙන් ළමයෙකු පස්සේ හැදෙන්න ඕන ගෙදරින්. මොකද අපි අතීතයේ ගැඹසේ අපි අම්මල් තාත්තලා ඒ කාලේ ළමයින්ට හීල් පට්ටික කාලා කිව්වොත් එක්ක උදේ පාසල් යනවා. මොකද සිරප් දෙයක් අතේ සමාප්ත කරලා මම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න මේ කාලේ. එතකොට දැන් හලෝ
0: ඔව් අපි අහගෙන ඉන්නේ කියන බවකට.
3: එතකොට ඒ සාමාන්‍යයෙන් ඒ ළමයි ගත්තොත් සාමාන්‍යයෙන් අර කීකරුව ළමයිව කියන්නේ අම්මලාත්ලගේ වචනෙට හැමෝම ගන් දුන්නා. නමුත් ඒ වෙලේ සමාජයක් දැන් නැහැ. දැන් පාසල් වලින් හැදෙන්නෙත් නැහැ. ඒ නිවසින් හැදෙන්නෙත් නැහැ. මොකද හේතුව තමයි එකක් තමයි ළමයි උදේ ගියන් පස්සේ හවස දාය ගෙදර ඉන්නේ. හවස කියන්නේ හන්දෑර 6 7 8 නැත්නම් 10 වෙන අවස්ථාවදී. ඒ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙන ළමයින්ට. ඒක ළමයව බාහිර දේවල් මොනවත්ම දන්නේ නැහැ. ඒ කාලේ ගාම් පාසල් යනවනේ ඉතින් ඉරිද්ද අනිවාර්ය කරනෝනේ. දැන් එහෙම නැහැ. දැන් ගාම් පාසල් ක්ලාස් අධ්‍යාපන දිනවා. එතකොට ඒක තරංකාරී ලෝකයක් නේ. ඒ තරංකාරී ලෝකේ ළමයා ඇබ්බැහිලා තියෙන්නේ. අපි ඉතින් එහා ළමයා මුදව ගන්න ඕන මුදවගෙන පාසලේ කියන්නේ ගුරුවරු ගත්ත සමරකට ඒ තරංකාරී ලෝකෙන් පාසලේ අද විශේෂ ධාරාව වැඩ කරන්නේ නැහැ. නමුත් ටියුෂන් ක්ලාස් ගන්න වැඩ කරනවා. එතකොට ඒක අපි වෙනස් කරන්න ඕන. ඒකෙන් ළමයට පාසල දෙන්න හොඳම දේ දෙන්න ඕන. දැන් ළමයට ගෙදරින් කැමරයක් කරගෙන නැහැ. ගෙදර පාසලේ කැන්ටිව දාගෙන කැන්ටිව දාගෙන මොනවද? එක්කෝ මල් පංකයි ලෝකයේගයි එමුණ දාන්න මුලේ. එතකොට ඒ ළමයට අවශ්‍ය දෙයක් මුන්නට ටිකක් කඩවල ටිකක් තිබුණ නෑනේ ඒක. එතකොට ඒ පරිසර හැදෙන්න ඕන. එතකොට ළම ඒක පාසලෙම නීතියක් ගේන්න ඕන ළමයට මෙන්න මේ දේ දෙන්න ඕන කියන එක. ඒ දේ දෙන්නේ නැතුව ව්‍යාපාර ලෝකයට ඒක පිටුවහලක් කරගෙන ව්‍යාපාරක හැදෙන මිසක් ළමය හැදෙන්නේ නෑ. එතකොට අනිත් තමයි ළමයගේ විනය. ගුරුන් සමහර ගුරුවරු ඉන්න ළමයේ ගුරුවරේ ළමයට ගියොත් අම්මා තාත්තා යනවා මේ පාරේ පොලිසි. ඒතර පොලිසිය ළමයා ගුරුතුමා පොලිසිය ප්‍රදර්ශන වෙනවා ළමෙන් දඬුවම් දුන්න පළියට. අපි ඒක හදන්න ඕන. එතකොට ළමයි අර ඒ විනය හැදෙන්නේ. එතන දැන් අම්මා තාත්තා තර කියන්න ඕනේ. අපිට ඒ කාලේ ගුරුවරු පොළොවෙන් ගැහුවා. නමුත් අපි දැන් ඒවා ඒ මිනිස්සු හැදලා තිනවා. නමුත් දැන් අද පොඩ්ඩක් අතින් ගැහුවත් ඒ ළමයි වාරයන මානහිමිකම් කියලා ගරහින්ලා ඊට පස්සේ යව අර පොලිසිය ඉදිරියේ අපහාසයට කරන ගුරුතුමා. අපි කියන්නේ මේ ඒ කියන්නේ ඒ වගේ නිරිරිසි දෙන්න ඕන අනවශ්‍ය ලෙස පහර දෙනත් හොඳ නෑ ළමයට. හැබැයි සමහර ගුරුවරු ඉන්නවා අවශ්‍ය ලෙස පහර දෙනවා. අර අපි දැක්ක පවුලස්සල මේ ළමයෙක් ගුරුතුමාට හෙල්මට් එකක් ගහලා වත්. ඒ වගේ මේ ඒ මාධ්‍යෙන් පෙන්නන්න හොඳ නෑ. හරිද? හරි? ඔක තමයි මගේ අදහස. ඉතින්
0: හොඳයි බොහොම සුදී ඔබේ අදහස බොහොම පැහැදිලි. මේ රටේ ගෞරවනීය ප්‍රවසේනී විශේෂයෙන් පාසල් පද්ධතිය හා සම්බන්ධ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ ආචාර්ය මණ්ඩලවල ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ඒ වගේම විදුහල්පතිතුමන්ලාට කලාප පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ලාට ඒ වගේම අධ්‍යාපන විශේෂඥයින්ට දරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ආයතනවලට මේ සියලු දෙනාට අපි ආරාධනා කරන විවෘතව මේ දරු පැටවුන්ගේ ජීවිත රකින්න අපිට මොනවද කරන්න පුළුවන්. අපි ගෞරව පුරවැසියාගේ යුතුකම කාර්යභාරය ඉටු කරම ඔබට සමස්ත රටේම දරුවෝ බලන්න බැරිවේ. හැබැයි ඔබට දැනුණු දේ සමස්ත සමාජයට ලබා දීම ඇතුළේ තවත් කෙනෙක් දැනුම්වත් වීම ඇතුළේ මේ දරු පැටවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඔබේ අදහස අපිට වටින නිසාම යලි අපි දුරකථන අංක මතක් කරන්නම් 0112 775 766 0112 775 766 ඒ වගේම 0112 775 285 අපේ දුරකථන අංක විවෘතය ඔබ වෙනුවෙන් 0107 93 93 5 93 7 අපිට WhatsApp ඔස්සේ ඔබේ අදහස ලියන්නට පුළුවන්කම තියෙනවා. අපි ප්‍රවෘත්ති සඳහා විරාමයක් ගන්න ප්‍රවෘත්තියෙන් පස්සේ යලි මුණ ගැහිලා කතා කරමු.
4: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි.
6: අංකයිකේ රූෆින් සසීලිම් ෂීට්
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: වෙලාව පෙරවරුණ වෙයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන ආරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: නාවික හමුදාව උතුරු වෙරළේ සිදු කළ බිහිවකදී මද්‍රව්‍ය තොගයක් සිය බහරට ගෙන තිබෙනවා. යාපනය බාතකල් කුසුමනතුරේ වෙරළතීරයේදී මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ. උතුරු නාවික විදහයට අයත් නිලධාරීන් සහ නාවික නෞකා අග්බු ආයත නිලධාරීන් එකහබද්දව සිදු කළ මෙම මෙහෙයුමේදී මද්රව්‍ය සමග යාත්‍රාවක් නාවික හමුදා බහරයට ගෙනුණා. යාත්‍රාව සමග සැක්කරුවෙකුද අත්අඩංගුවටගත් බවයි නාවික හමුදාව පවසන්නේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
0: හෝමු සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඇමරිකාවේ නිල ප්‍රතිචාරයේ බලාපොරොත්තු සිට බව ඉරානයේ පවසනවා. ඉරානයේ ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. එම යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ නිල ප්‍රතිචාරයේ බලාපොරොත්තු සිට බවයි ඉරානයේ පෙන්වා දෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය වාණිජ නැව් ගමනාකබලි සඳහා දින හතක් ඇතුළත නැවත විවෘත කිරීමද ඉරානයේ ඉදිරිපත් කළ යෝජනාවට ඇතුළත්. ට්‍රම්ප් යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීම පිළිකණ්ඩා බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා සමාජ මාධ්‍ය සටහනක් තබ්බෙන් සඳහන් කර ඇත්තේ. ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කළ බවට ඔහු එම සටහනින් දක්වා තිබෙනවා. මේනක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: නවය විනාඩි නවයයි වෙලාව අපි කතා කරමින් ඉන්නේ ළමයින්ගේ ලෝකයේ රකින්න අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන් 0112 775 766 0112 775 285 අපේ දුරකථන කවරට ඒ වගේම තමයි 0107 0395 937 කියන නම්බරේ ගොස්සෙත් ඔබට WhatsApp පණිවිඩයක් අපිට ලබා දෙන්න
1: පුළුවන්. මොකද මේ සමහර අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් වලින් පෝෂණය වුණාට පුළුවන් පෙරදැක්මක් දෙන්න සමාජයට. කියන්නේ මේ විදිහට තමයි මේ ළමයින්ගේ හැසිරීම ඒක අනුව තමයි අනාගතේ මෙන්න මේ විදිහට හැඩගැහෙන්නේ කියලා සුනේත්‍ර මහත්මිය එහෙම කෙනෙක්. ඒ ශ්‍රමලත් ගුරු උපදේශිකාවක්. ඒ බලංගොඩ ඉඳලා අපිට එමුතුමක් ගන්න මේක කතා කරන්නම ඕන දෙයක් මට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා ඒ කිව්වා. අයබෝන් සුබෝදෑසනක්.
2: අයබෝන් මම හිතන්න සතුටු වෙන මේ ප්‍රශ්නය ගැන කාලීන ප්‍රශ්නය කතා කරන්න මට අවස්ථාව ලැබුණ එක ගැන. අපේ දරුවෝ ගත්තහම දරුවෝ කියන්නේ අහිංසකයි ඇත්තටම. සමහර වෙලාවට මම ඒ කාලේ උගන්වනකොට දැක්ක දෙයක් තමයි සමහර දරුවෝ ප්‍රායෝගික වැඩවලට ඉතාම දක්ෂයි. හැබැයි ඉගෙන ගන්න පැත්ත ටිකක් අනිත් පැත්ත දුර්වලයි. ලියන කියන වැඩ බැ. එතකොට අපිට ඇගයින් කියලා දෙයක් තිබ්බනේ. ඒ ඇගයින් වලදී ලකුණු ගන්නකොට මට පේනවා දක්ෂම දරුවන්ට වැඩියෙන්ම ලකුණු ගන්නේ අර වගේ වැඩ බැරි ළමයි තමයි ප්‍රායෝගික වැඩවලට. එතකොට මට මෙතන පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ අපේ දරුවෝ 9 පන්තියෙන්වත් මොනවා හරි තමන් කැමති දෙයට යොමු කරොත් අර වගේ පන්තියේ වෙන වෙලාවට වද දෙනවා. සමහර වෙලාවට තමන්ට අධ්‍යාපනයට ආසාවක් නැහැ, නමුත් අනිත් වැඩවලට ආසයි. එතකොට ඒ වගේ දරුවන්ට අපි ප්‍රමුඛත්වයක් දෙන්න ඕන. එතකොට ඒ වගේ දරුවෝ හොයා ගන්න ඕන. එතකොට අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ වගේ දරුවන්ව ඒ අදාළ පැත්තට යොමු කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවා, අපේ දෙමව්පියෝ කැමති නෑ අපේ දරුවා වෙන වෙන වැඩවලට යොමු කරන්න. එයාලා හිතන්නේ අපේ දරුවා මේ අංශයෙන්ම ඉගෙන ගන්න ඕන, උසස් පෙළම කරන්න ඕන, සාමාන්‍ය පෙළම කරන්න ඕන. හැබැයි එයාලා දන්නේ නෑ තමන්ගේ දරුවා මේ වගේ දක්ෂ පැත්තෙන් ඇරියොත් එහෙම කොතනින් අවසන් වෙයිද කියලා. මට ඉල්ලීමක් කරන්න තියෙන්නේ අපේ මේ දෙමව්පියොත් මේක තේරුම් ගන්න ඕන, අපේ අධ්‍යාපන බලධාරීන්ුත් තේරුම් ගන්න ඕන, අපේ දරුවෝ දක්ෂ පැත්තට යොමු කරන්න ඕන. එක දවසක් පොඩි උදාහරණයක් කියන්නම්. මම බස් එකේ එනවා. බස් එකේ එනකොට ලොකු පිරිමි ළමයි ටිකක් එකතු වෙලා කතා කරනවා. මේ දරුවෝ කියනවා එයාලා කතා කරපු භාෂාවෙන්මයි මං කියන්නේ, ඒ බං මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ දැන් තමයි තේරෙන්නේ අපිට ගහලා බැනලා සැර කරලා උගන්නපු කාලේ ඒ ගුරුවරුන්ට අපි කැමති වුණේ ඒ කාලේ. ඒ වුණාට මං දැන් තමයි තේරෙන්නේ අපිට එහෙම කරපු ගුරුවරු තමයි අපිට ඇත්තටම ආදරේ කියලා ඒ දරුවෝ දැන් තමයි තේරුම් ගන්නෙ වයස 18-20ක් විතර ගියාට පස්සේ. එතකොට ඒ දරුවන්ගේ කාලය ගිහින් ඉවරයි. මේ වාගේ ප්‍රශ්න ගැටලු තියෙනවා. අපි මේවට සුදුසු දේවල් යොමු කරන්න ඕන.
0: හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමීට. අපි කතා කරමින් ඉන්නේ ළමයින්ගේ අනාගතය වෙනත ළමයින්ගේ ලෝකය කොහොමද සුන්දර කරන්නේ, වෙන වෙන අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද දවස අපි වෙන් කරගත්තා. ඒකට හේතුවක් තිබුණා ලෝක ළමා දින සැමරුමට සියල්ල සූදානම් වෙන අතරතුරේ හැමදාම අපි එක දවසක් වෙන් කරගෙන ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එදායින් පස්සේ ළමයි ආයෙත් යාන්ත්‍රික ලෝකයක් ඇතුළේ තනි වෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ දරු පැටවුන්ට හැමදාම ළමා ලෝකයක් තනි. දැන් අපි අතීත ගාමීන් කතා කරනවා, අපේ කාලේ තමයි හොඳම කාලේ කියලා. හැබැයි අද මේ ළමා වයසේ ඉන්න දරුවා තවත් අවුරුදු 20ක් 30ක් ගියාට පස්සේ කියන්න පුළුවන් අපි ගත කරපු ළමා කාලේ තමයි ළමා කාලේ. ඔහුටත් එහෙම නැත්නම් ඇයටත් යම් තැනකදී හිතෙන්න පුළුවන් දරුවන්ගේ විදිහට දැන් ඒ අයගේ දරුවෝ ගත කරනවට වඩා සුන්දර කාලයක් අපි ගත කළා කියලා. ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. දැන් මුලින්ම තාක්ෂණයට අපි අද දෝෂාරෝපණ කරනකොට තාක්ෂණය නිසා දරුවන්ගේ ළමා කාලය හිමි වෙලා කියලා ඔබට මතක නම් රනිල් නේද? ගුවන් විදුලි ආපු කාලේ ළමයින්ට තිබිච්ච ලොකුම විනෝදේ තමයි ගුවන් විදුලිය වටේ ඉඳගෙන මුවන් පැලසහන එක. ඒකට අබ්බැහි වෙච්ච පිරිසක් ඉතින් ඒකේ නිර්මාණාත්මක පසුබිම සම්බන්ධයෙන් නේ මම කියන්නේ. ඒක ඉතාම විශිෂ්ට ගණයේ නිර්මාණ වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලේ ඉස්කෝලේ කට්ටි පැනලා කොහම හරි ඇවිල්ලා කඩමණ්ඩියට එන්න උත්සාහ කරනවා සින්දුවක් අහන්න හරි රේඩියෝ එක වටේ ඉඳගන්න හරි.
1: එහෙම තමයි ළමයි.
0: එහෙම ඒ කාලේ ළමයි ඉන්නේ නැති. ඊට පස්සේ ඔන්න කාලෙකදී
1: රූපවාහිනියාවට පස්සේ
0: අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි රූපවාහිනියේ හවසට යන කාටුන් එක දොස්තර හොඳේද අරවා මේවා ටික බලන්න අපි හැමදාම මේ පාඩම් වැඩ පැත්තක තියලා ඔතෙන්ට එකතු වෙනවා. ඒ අස්සේ අපි සරුංගලයක් දෙකක් කරනවා, මේ බෝල ගහනවා, සෙල්ලම් කරනවා, ඒ ඔක්කොම අස්සේ. හැබැයි තුන හමාර හතර වගේ වෙනකොට කාටුන් ඉස්සර ඉඳ ගන්නවා. ඒක සමහරවිට 6 7 වෙනකන් දුවන. ඉතින් දෙමව්පියෝ එතකොට අපිට කෑ ගැහුවා ඕගොල්ලෝ ටීවී එකට ඇබ්බැහි වෙලා කියලා. ඊට පස්සේ પરම්පරාවට එනකොට දැන් අපේ දරුවෝ ස්මාර්ට් තිරයක් දිහා බලාගෙන හදිසියකට නිවුස් එකක් බලන්න කතා කරා. පුතේ එන්නකො මෙන්න මේ නිවුස් එක බලන්න කියලා කිව්වට ටීවී එක පැත්ත බලාතට ඉන්නේ නැහැ දැන් දරුවෝ. එතකොට ඒගොල්ලන්ට ඒක දැන් දැන්
1: ඊට කලින් ඒගොල්ලෝ නිවුස් එක දැකලා තියෙනවා.
0: නිවුස් එක දැකලා තියෙනවා. අනේ ඕක මෙහෙමයි වෙලා තියෙන්නේ කියලා අපිට කියනවා ඔය සිද්ධිය මෙහෙමයි කියලා. එතෙන්ට ඒගොල්ලන්ගේ අතේ තියෙන ඩිවයිස් එක දියුණු වෙලා. එතකොට ඒ අය ඒ ඩිවයිස් එක ඇතුලේ ඉන්නවා කියලා තමයි අපිට හිතෙන්නේ. තව ටික කාලයක් යනකොට මේ තාක්ෂණයේ දියුණු වෙනකොට නිකන් අපේ S2 ඇතුලේම ඔය නේද? කාලෙකදී හොයාගනි අක්ෂි කාජයටම සම්බන්ධ වෙච්ච ස්මාර්ට් තිරයක්. එයාට ඕන වෙලාවක ඇස්පිල්ලම් ගන්නකොට ලෝකේ වෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන් තරමට ලෝකේ දියුණු වෙයි.
1: ඔව් දැන් මේ ඔය මදුශංග කියන කතාවට මේ ඊයේ දවසේ ලංකාදීපේ පුවත්පතේ මේ ප්‍රවෘත්තියක් අපිට කියන්න පුළුවන්. මේ මේකේ තියෙන්නේ මේ මොන සමාජ මාධ්‍යාවත් පොතේ සුවඳ ජීවිතේට නැතුවම බෑ කියලා එක හෙඩින් එක තියෙන්නේ. ඊයේ පොත් ප්‍රදර්ශනය ආරම්භ කරමින් අගමැති හරිනි අමරසූරි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භමින් මේ කියව කතාව පොත්වලට බැනු වැඩ්බද්දේ වෙනසක් ජනපති අයවැයෙන් කරනවා තමයි විශ්වාසය කියලා. මේ කියන්නේ මේ පොතට මිනිස්සු හුරු කරනවා කියන එක වැරද්දක් නෙවෙයි කියන එක. එතකොට මේ කියන්නේ අපි උදෙත් කතා කරන්නේ මදුශංක. ඒ කියන්නේ විපරි සමහරලාට ඩිජිටල් තිරෙත් එක දැනුම වගේම මොලේ විපරීත වෙන්නත් පුළුවන්. හැබැයි පොත ඇතුලේ තියෙන්නේ අපි ඉලක්ක කරගත්ත සමාජ දැනුමන්නේ. පොත ඇතුලේ තියෙන්නේ අපි ලබා දෙන පොත ඇතුලේ තියෙන්නේ ඒ පොතට ආවේනික දේ. ඒ පොතට අදාළ විෂය. එතකොට පොතෙන් ඒ හානිය අවම කරන එක.
0: හැබැයි මෙතනදි රනිල් යම් කණ්ඩායමක් තර්ක කරමින් දැන් ඉන්න තරුණ පරම්පරාව විශේෂයෙන් දැන් අපේ දරුවෝ ඉන්නවනේ. ඒ ඇත්ත එක්ක අපි කතා කරාම පුතේ පොතක්වත් කියවන්නකෝ, පොත් කියවල කොච්චර දේවල් ගන්න තියෙනවද කියලා අපි අහනකොට අපි ගාව කියවල එකතු කරගත්ත දැනුමට වඩා මහා දැනුම් සම්භාරයක් සමහර වෙලාවට අන්තර්ජාල කියවීම ඇතුලේ දරුවෝ එකතු කරගෙන තියෙනවා. ඒකට මේ පොත් කියවනවා කියන එක අපි කොයිතරම් උත්සාහ කළත් අර පිටු පෙරලන පොතකට සමහර ලාවට දරුවෝ දැන් එතනින් එහාට ගිය ඊ කියවීම් වලට හුරු වෙමින් තියෙනවා. හැබැයි මේක තමයි අර ඇස් සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා කියලා අපිට අහන්න ලැබිච්ච ප්‍රවෘත්ති වල තියෙන්නේ. කොහොම නමුත් පොත්පත් කියවන එක පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරගන්න එක දරුවන්ට අනාගතයක් හදලා දෙන ගමනේදී විශේෂයි ඒ පුරුද්ද දරුවන්ට ඇති කිරීම වැඩිහිටියන් විදිහට අපි හැමෝගෙම වගකීමක් කියන කාරණේ කියන්න ඕනේ. අපිට WhatsApp ඔස්සේ පණිවිඩයක් දෙන මමත් විදුහල්පතිනියක්. ඔබ කියන ප්‍රශ්නයේ මුලින්ම හඳුනාගත්තේ ගුරුවරුන්. නමුත් දරුවන් උදෙසා ගුරුවරුන් කොපපන වෙහෙස වුණත් මානව හිමිකම් පෙරට දමා දැන් ගුරුවරුන් බැඳ දමලා තින්නේ. දරුවන් යහමගට ගන්න ක්‍රියා කරලා ගුරුවරයා අසරණු වීට ඔහුට කවුරුත් නැහැ. ඒ නිසා මේ தත්ත්වය බරපතල වෙනවා. සමාජ මාධ්‍ය සුළු ප්‍රශ්න පවා උඩු දුවන தත්ත්වයට ගේනවා. කුඩා දරුවන්ට මහමගදි දෙමව්පියන් දෙමව්පියන් ෆෝන් එක දෙනවා. අද ඉන්න තරුණ දෙමව්පියන් බහුතරයක් ෆෝන් එකට ඇබ්බැහි වෙලා. ඇතැම් ජනප්‍රිය පාසල් සහ උපකාරක ගුරුවරුන් අධිකව දරුවා දුරකථනයට යොමු කරනවා. වයස් සීමාවක් දක්වා දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම, දරුවන්ට ආරක්ෂිත යෙදුම් සහිතව දුරකථන භාවිතයට දීම, කුඩා දරුවන් මාර්ගගත අධ්‍යාපනය ලබා දීම පිළිබඳ යම් සීමා පැනවීම, පොත්පත්වල මිල ගණන් පහළ දැමීම, පාසල් හා ගම්වල පුස්තකාල දියුණු කොට ඒවාට දරුවන් යොමු කිරීම, ඒක අනිවාර්ය කිරීම, දරුවන් සඳහා ඉරිදා දිනවල කිසිදු වැඩසටහනක් නොයදා දහම් පාසල් අනිවාර්ය කිරීම, මේ තුළින් මේ තත්ත්වය යම් සහනයක් ලැබෙන ඇතයි විශ්වාස කරනවා. ස්තුතියි කියලා අපිට විදුහල්පති නියක් මෙසේජ් එකක් දීලා තිනවා. බොහොම ස්තුතියි ඔබතුමියගේ ඒ අදහස් දක්වීම වෙනුවෙන්.
1: මොදුශංග මේ අපි දුරකථන ගැන නැවත මතක් කරමු. ඒ WhatsApp ඔස්සේ අපිට මෙසේජ් එවලා තියෙන, ඊට පස්සේ WhatsApp ඔස්සේ අපිට කතා කරන අය අතරේ මේ හුඟක් අයට ලේසි ඒකට ස්මාර්ට් මේ විදිහටම එවන එක. මේ අපිට මෙන්න මෙහෙම මැසේජ් එකක් දාද්දි, වර්තමාන සමාජය අන්තිමට පිරිහිලා බාල පරපුරනම් ගන්නම දෙයක් නැහැ, හැසිරෙන විදිහ නම් අන්තිමයි. පාසල ඇරලා පාරේ ගමන් කරන්නේ හරක් රැල වගේ. කඩේට යනවා, බීම් පැකට් එක ගන්නවා, අයිස්ක්‍රීම් එක ගන්නවා, ඒක බොනවා, ඒ කවර එහෙම පාරේ අතාරිනවා, ටියුෂන් යන බලවයසේ ළමයින් අතර ස්මාර්ට් දුරකථනේ. ඉතින් කාගේ වරදද මේවා? දෙමව්පියන්ගේ නේද? සමාජයට සිද්ධ වෙච්ච වින්නෙහි මේ ගැන නම් හරිම කනගාටුයි. ඉදිරි පරම්පරාව හරි හරියට සමාජගත කරන්න නම් පෙර පාසලේ සිටම පොත්පතේ වැඩවලට අමතරව ළමයින්ගේ විනය දියුණු කරන්න විශේෂ වැඩසටහනක් ආරම්භ කළ යුතුමයි. ළමයින්ගේ වයස් සීමාවන් පනවල ඔවුන්ට ස්මාර්ට් දුරකථන පාවිච්චි වහම තහනම් කළ යුතුයි කියලා මේ මහින්ද සුසන්ත ලියනගේ මහත්මයා තමයි මේ කියවලා තියෙන්නේ. මේ ඒක එතුමගේ අදහස. හරි, මේ හැමෙම ගොඩක් දෙනවා. එක අම්ම කෙනෙක් කියලා තිබ්බා, මගේ නම කියන්නත් එපා, මම මගේ පුතාව හදන්නේ, මං එයාව ළඟට කරගෙන එයාට දේවල් කියල දිදි සමාජගෙන මට පුළුවන් ඉදිරියට ෆීට් කරන්න ගන්න කියලා මං එයාට කියලා දෙන්න ගන්නවා. එයාට මං කතන්දර කියලා දෙනවා. අර ඉස්සර ආච්චිලා ඒ සමාජයට ගෙනියන්න පුළුවන් නම් ළමයා ෆෝන් එකෙන් ඈත් කරලා මීට වඩා දෙයක් අපිට දෙන්න පුළුවන් කියලා කියන මේ පින්වල චන්දි අපිට මෙහෙම කියනවා. මමත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. එයාලගේ වයස 12 15. එයාලට ෆෝන් නැහැ. හරි. මම දෙන්නෙත් නැහැ. පාසලේ වැඩවලට මගේ ෆෝන් එක දෙනවා. මම නම් කියන්නේ මේවා නිසා දරුවෝ නොමග යනවා. ස්මාර්ට් ලෝකෙන් දරුවෝ ඈත් කරන්න ඕනේ. වයස 16ට අඩු දරුවන්ට FB පාවිච්චි ෆෝන් පාවිච්චි තහනම් කරා නම් හොඳයි. ස්තුතියි කියලා. ඇයගේ අදහස නිදහස් විදිහට ලියලා තිනවා මදුශංක. මේ ලොකු කතාවක් තියෙනවා. අපේ කාලේ අපේ දෙමෝපෙන්ට හරි ආදරේ. මේ ලියලා එක ෆොටෝ ගහලා දිකලිපිය මම ඉක්මනට කියන්න. අපේ කාලේ අපි දෙමෝපෙන්ට හරි ආදරේ. දෙමෝපෙන්ට අපිට හරි ආදරේ. අපේ දෙමෝපියන්ට බයයි. වැඩිහිටියන්ට බයයි. ඔවුන්ට අපි ගරු කළා. නැන්දේ මාමේ කියලා කතා කළේ. දෙමෝපියන් අපිට ඉගැන්වුවේ ඒ විදිහට. පාසලේ හරි එන විට අපි ගස්වල තියෙන පළතුරු වර්ග කකා ආවේ. ගුරුවරුන්ට බයයි. අදටත් ගෞරවයෙන් කටයුතු කරනවා. ගෙදර ඉන්න කාලය තුල ක්‍රීඩා කරා පරිසරයට අනුගතව සෙල්ලම් කළා. ගංගාතුර කාලේට කෙසෙල් කඳන් පාරු පැද්දා. හැම ක්‍රීඩාවම කළා. සෙල්ලම් කාලේ සුන්දර කාලේ ළමයින්ට අධ්‍යාපන ක්‍රමයේ විසින් අද අහිමි කරලා පන්ති විරුතාර්ථිකය තුලින් හොඳ දෙයට වඩා නරක දේ වැඩිපුර ගෙනල්ලා සමාජයේ නරක සමාජයක් කළා. පළමු වරද දේශපාලනේ. දැන් දෙමව්පියන්ට දරුවන් බය නැහැ. දෙමව්පියන් දරුවන්ට බයයි. ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ. ගුරුවරුන් ළමයින් හදන්න යන්න බයයි. ළමයින් ගුරුවරුන්ට ගහන්න එන්නේ. මද්රව්‍ය තුලින් ළමා මනස විකෘති වෙලා. නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් සැකසිය යුතුයි. ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. දේශපාලන දර්ශනය නිවැරදි කළ යුතුයි. ආදරය රැකවරණය තිබිය යුතුමයි කියලා හරි වටින අදහසක් අපිට අකුරු කරලා තියෙනවා. මම හිතන්නේ රූපසේන මහත්මයා තමයි අපිට මේ මැසේජ් එක WhatsApp ඔස්සේ වන්නේ.
0: උදේ 9:00 විනාඩි 20යි වෙලාව. අපි මේ සංවාදයේ තුල ඉන්නේ. ඔබට පුළුවන් ඔබේ අදහස් කියන්න 0112 775 766 0112 775 785 අපේ දුරකථන අංකය. WhatsApp ලියනවා නම් 0703 93 5 93 7 කියන දුරකථන අංකයට ඔබේ අදහස් ලියන්න පුළුවන්කම තියෙනවා. උදේ 9:00 විනාඩි 21යි විරාමයෙන් පස්සේ යලි මොනගේ හැමෝ

0: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළදරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළදරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනිගමතුම් 19:16
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව ගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: Flashlight.
1: නවය විසිහතයි වෙලාව ළමාලෝකයේ සුරක්ෂිතද ළමයි මෙනුවෙන් මොනවද අපිට මේ වෙලාවේ ලංකාවේ තියෙන අභියෝග අපි කොහොමද ඔන්න සුරක්ෂා කරගන්නේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් ඒ පිළිබඳවයි අපි කතා කරන්නේ අපිට අමතුමක් තියෙනවා සරත් මහත්මයා බණ්ඩාරගමින් සරත් මහත්මයා අයිබෝන් සුබෝදයසනක්
2: ඔව් ඊළඟට අධ්‍යාපන ක්‍රමය සහ විෂය නිර්දේශය ඊළඟට ජනමාධ්‍ය ඊළඟට සමාජ මාධ්‍ය ඕකට ඕන තරම් උදාහරණ දෙන්න ඉස්සරහට මතකයි අපි පොඩි කාලේ පන්තිකාමරේ හදල් සාහිත්‍ය පාඩමක් පන්තිකාමරෙන් එළියට අරන් ඇවිල්ලා පාඩම ගන්න ඒ දරුවන්ට සහගම්පනය කියන එක ඇති වෙනවා මේක වර්ණනා ඊළඟට දෙවෙනි එක තමයි අධ්‍යාපන ක්‍රමය ගැන විෂය නිර්දේශය ගැන ඔකට ඊට අපට කලින් තිබුණ ඔය පත්‍යසත්‍යය නාමාශ්‍රත්‍යය සුභාෂිතය ලෝකෝපකාරය ඔය වගේ ඒකට ඒවයින් ගොඩාක් දරුවන්ට දැනුම වැඩි කරනවා හැඟීමක් ඇති කරනවා මේ කවුද මේ මගේ රට මේ මගේ ජාතිය ඒ කියන්නේ ඒ ළමයව අරිහත් බුද්ධලේ බවට පත් කරන්නේ අධ්‍යාපන ක්‍රමයේ ජාල උදව්වක් තිබුණා. ඊළඟට අපි පොඩි කාලේ අපි අහලා තියෙනවා ඔය බේවල් කෝතුන ආරංචි කියලා. අද මොකද වෙලා තියෙන්නේ? ගුරුවරයෙකුට දඬුවමක් කරන්නේ. ඒ වගේම අපි අහලා තියෙනවා අර ගුරු සිද්ධ වරිද්දා ආවනවද දවා බැත්තෙන් සදවා අතුරු ගෙනියු කියනවා. ඒක ඒ වගේ දෙයක් තිය අද ළමයෙකුගේ ගුරු භක්තිය තියෙන. ඒක තියෙනවා නේද? ඒකට දෙමව්පිය වක් කියන්නවා දෙමව්න් ගුරුවරු වක් කියන්නවා අධ්‍යාපන ක්‍රමය වක් කියන්නවා ඊළඟට අපි ගන්න අපි පුංචි කාලේ සිංදුවක් තියෙන ආච්චියේ බලන්නේ ආදරණීය ඒ කියන්නේ ආච්චි වැටේ කියලා ප්‍රදීප වෙන්නේ ඊට පස්සේ 60 දශකයේ ආවා ආච්චියේ මුණ ගන්න ගුරුවරයන්ට ඊළඟට ආවා 2000 ගණන් වල ආච්චිලත් මොකද හොඳට ඒ පුරුදුම්නේ ජනමාධ්‍යයක් තමයි කියන්නේ. ඒ වගේ කියන්නේ ඒ වගේ විශාල පෙරහීමක් නම් අන්න ඒක නිසා අද තියෙන තත්ත්වයට මේ ළමයි පත් වෙලා තියෙනවා. මම මේ කියපු සියලුම පාර්ශ්වයන් මේකට වග කියන්න ඕන. ඊළඟට එක්තරා නිවේදිකාවක් කිව්වා ඔයා දන්නවද? මම අසම සම්මනේ කියලා. ඒ වෙලාවේ මම කෝල් එකක් අරන් කිව්වා ස්වා වක්කඩ වගේ වතුර තියෙන පරියට කියන්නපා මෛත්‍රීපාල ලලිතස් මෛත්‍රීපාලයන් කර්ණාරත්න අභිෂේකරයන් වගේ ප්‍රවීණයන් අනුගමනය කරන්න අසම සම කියන්නේ බුදුහාමුදුරන්ට අසිකිසක් වල සැම අවසුර නරෝ එක්කම එක්කද නොවෙති සම එයින් නිරජ වී යසම එහෙමනම් ඔයා කොහොමද වාට අසම සම කියලා කියන්නේ අන්න ඒ වගේ ජනමාධ්‍ය හසුරවන්න කතිය ඒක දැන්නේ ඊළඟට සමහර වෙලාවට දවසේ පුස්තකහන් මොනවද කියන්නේ ප්‍රවෘත්තියක් කියනවා ඊට වැඩිය විකෘති විදියට හිනා වෙයි ඒ වගේ ජනමාධ්‍ය කෙරෙහි සමාජ මාධ්‍ය කෙරෙහි අධ්‍යාපන රටාව ගුරුවරු දෙමව්පියෝ මම හිතන්නේ මේ සියලු බය මේකට වලින්නවා බොනස්ට
1: බොහොම ස්තුතියි සරත් මහත්මයා අපිත් එක්ක කතා කරේ මේ සමාජ ක්‍රමයට මේ සමාජයට වෙලා තියෙන ව්‍යසනය එහෙම නැත්නම් ළමයි වෙනුවෙන් සමාජය ආරක්ෂා කරලා ඉදිරියට වැඩිහිටියෝ බාර දෙනකොට උන්ගේ අතින් මිස් වෙච්ච කෑලි ටිකක් තියෙනවා ඒක අධ්‍යාපන ක්‍රමයටත් අයිති වැඩිහිටියන්ගේ චර්යාධර්ම වලටත් අයිති එහෙම නැත්නම් මේ සමාජ ක්‍රමයටත් අයිති ජනමාධ්‍යටත් මේකේ ව්‍යුක්ත කරන්න බැරි එහෙම නැත්නම් අයින් කරන්න බැරි කොටස් කිහිපයක් තියෙනවා කියන එක ඔහුගේ පැහැදිලි කිරීමත් එක්ක අපිට පැහැදිලි වෙන්නේ. අපි මේ ගැන තවදුරටත් කතා කරමු. ඊට කලින් මම ඔබට මතක් කරන්නම් ඊයේ දවසේ දිනුම් මෙදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල තරඟ ප්‍රතිඵල අංක මහජන සම්පත ලොතරැයි T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 434194 T 434194 ගොවිසත ලොතරැයියේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 10226969 සහ 76 D 10 22 69 76 මෙගාපව ලොතරැයියේ U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 18 වාසනාවන්ත අංක 5 7 38 77 සමාවෙන් යු ඉංග්‍රිසි අක්ෂරේ 18 ප්‍රසාද අංකය 5 7 38 සහ 77. ඊට පස්සේ අපි කියන්නේ ධන නිධානය ලොතරැයි W ඉංග්‍රිසි අක්ෂරේ වාසනාවන්ත අංක 25 75 80 සහ 82 W 25 75 80 සහ 82 හඳහන ලොතරැයියේ මකර ලග්නයේ වාසනාවන්ත අංක 2 12 36 47 මකර ලග්නයේ 2 12 36 47 අද සම්පත ලොතරැයියේ අංක රටාව 94 194 4194 T 94 194 4194 T NLB ජයලොතරැයියට අපි යන්නේ G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 4828 G4828 NLB සුබ දවසක් ලොතරැයියේ මිතුන ලග්නයේ වාසනාවන්ත අංක 919 සහ 39 මිතුන ලග්නයේ 919 සහ 39 වාසනාවන්ත අංක විශේෂ අංකය 0761 0761 තමයි විශේෂ අංකය වෙන්නේ මේ මතක් කිරීම ජාතක ලොතරැයි මණ්ඩලෙන් අපි ගන්නවා ඉක්මනටම පුංචි විරාමයක් ඒ අතරේ ඔබ අපිට කතා කරන්න 0112 775 766 0112 775 285 අපේ WhatsApp අංකය 0703 93 5 93 7

0: උංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
1: එහෙමයි.
2: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

විනාඩි 40යි වෙලාව. අපි හත දවසේ දරුවන්ගේ අයිතිවාසිකම් එහෙම නැත්නම් දරුවන්ගේ අභියෝග මේ ළමා දිනය තාම දුරේ තියාගෙන ළමයි වෙනුවෙන් කතා කරන්න ඕනේ. ළමයි වෙනුවෙන් කතා කරනවා කියන එකේ තේරුම තමයි ළමයි වෙනුවෙන් අපි කරපු යුතුකම් ටික, අපේ වගකීම් ටික අපි ඉටු කළා තියෙනවද? ළමයින්ගේ පැත්තට ඇඟිල්ල දික් කරන්න බෑ. උන් ළමයිනේ. ළමයි හැදෙන එකේ වැරද්දක් තියෙනවා නම්, ළමයි හදාගන්න එකේ වැරද්දක් තියෙනවා නම්, ඉතින් වැඩිහිටියන්ට ඇඟිලි හතරක් යමු වෙනවා ළමයින්ගේ පැත්තට ඇඟිල්ලක් යමු වෙනකොට. ඒ නිසාම අපි මේ ගැන දිගින් දිගටම කතා කරන්න හිතුව බොහෝ දෙනෙක් අපිත් එක්ක මේ සංවාදයට එක්ුණා. අධ්‍යාපනය පැත්තෙන්, එහෙම නැත්නම් ජනමාධ්‍ය පැත්තෙන්, ගුණධර්ම පැත්තෙන්, විනය පැත්තෙන්, දරුවන් වෙනුවෙන් මොනවද කරන්න ඕනේ, අපි මොනවද කරලා තියෙන්නේ, අපි කොහෙද වරද්දගෙන තියෙන්නේ, අපි අතීතයෙන් අපි ගන්න ඕන පාඩම් අරගෙන තියෙනවද, මේ සම්බන්ධයෙන් අපි කතා කරනවා. එහෙම ආපු WhatsApp මැසේජ් ටිකක් එක්ක මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මම දරුවන්ගේ ලෝකේ මගේ ලෝකේ කරගෙන ඉගැන්වීම් කළ ගුරුතුමියක්. ගුරුවරෙක්ට ප්‍රභාෂවර මනසක් ඕනෙමයි දරුව වෙනුවෙන්. ඉසර ගෙදරින් වැරදෙන දේ පාසලෙන් හදනවා. මේ තැන් දෙකෙන්ම වැරදුනා නම් ආගමික ස්ථානවලින් දහම් පාසලෙන්. අද මාධ්‍යත් එකතු වෙනවා. දරුව අපේ අනාගතේ නම් හොඳම දේ දරුවන්ට නම්. නිවස, පාසල, පන්සල, මාධ්‍ය මේ කුළුණු හතර සැදී පැහැදී ශක්තිමත් වෙනවා නම් අපිට ටිකක් දුරට හරි ලොකු සහනයක් ලැබෙයි කියලා මේ නිගමෙන් චින්තා. හරි ලස්සන අදහස් ටිකක් වචන ටිකකට එකතු කරලා අපිට එවලා තියෙනවා. හිතන්න දේවල් ගොඩක් තියෙනව නේද ඒක ඇතුලේ? හැමෝටම වගකීමක් තියෙනවා කියන එකේ තමයි ඒක කියන්නේ. තව මැසේජ් එකක් තියෙනවා. මං හිතනවා දෙමව්පිය උනන්දු වේ යුතුයි. මොකද ගම්බද වල හවස් වෙනකොට මද්රව්‍ය වල ළමයට පාඩම් කරන්න බෑ. මම හිතනවා මේ ප්‍රදේශ වලට හවසට පොලිසිය දෝලා පැය දෙක තුනක් ආරක්ෂාව දෙන්න නම් හොඳයි. මොකද තාත්තා රණ්ඩු වෙනවා. ළමයා අර ආවාසයට තමයි යමු වෙන්නේ. ළමයා ඉන්නේ ලොකු පීඩනයකින්. එහෙම කතාවකුත් ඔහු ඉදිරිපත් කරනවා. ඒ වගේම තව අදහසක් තියෙනවා. ජනප්‍රිය පාසල වල පළමු ශ්‍රේණි පන්ති ප්‍රමාණය අඩු කළා. එම ළමුන් නිවසට ළඟම පාසලට ගියා නම් ළමුන්ගේ නිදහස දෙමව්පියන්ගේ ආර්ථිකයට තවත් හොඳ විසඳුමක් වෙයි කියලා.

0: තවත් මතයක් විදිහට ගන්න පුළුවන්. හොඳයි, ඒ වගේ ඔබටත් ඇති මතයක් ඒ වෙනුවෙන් අපිට කතා කරන්න අපේ දුරකථන අංක අපි ඔබට මතක් කරන්න කැමතියි. බිඳුව එක එකයි දෙකයි 775 766, ඒ වගේම බිඳුව එක එකයි දෙකයි 775 285, ඒ වගේම 0703 93 5 93 7 කියන අපේ දුරකථන අංක සහ වට්සප් අංක අපි ඔබ වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. කියන්නේ සමාජයේ මේ වගේ කාරණාවලට මැදිහත් වෙන්න ඕන වෙලාවට, කියන්නේ gedara ඉඳලා මෙයාගේ වැරද්ද තමයි, මෙයා වැරද්ද නිසා තමයි මෙහෙමුනේ කියලා gedara ඉඳලා අපි කියනට වඩා මේ ඔබේ මතය සමාජගත කරන්න අපි ඔබට අවස්ථාව දීලා තියෙන හේතුව තමයි මේක අපි කියන්න ඕනේ. එතකොට මේක ගන්න මිනිස්සු, ගන්න පුද්ගලයෝ මේක ගන්නවා. ඒ කියන්නේ ඕව මොනා කරන්න දේශපාලනෙන් දැනගන්න බෑ මේක හදන්න කියලා අත පිහදා ගත්තොත් අපිට හැමදාම ඒ දේ කිය කිය ඉන්න තමයි වෙන්නේ. ඒ නිසා ඔබට අවස්ථාව තියෙනවා අපිට කතා කරන්න. මේ දුරකථන අංක වලට කතා කරලා අපිට තව විනාඩි 15 වගේ කාලයක් තියෙනවා. අපි ඉක්මනටම කතා කරලා මේ පිළිබඳව සංවාදයේ ගොඩනගා ගමු. එතකොට අපිට පුළුවන් වෙයි දරුවන් වෙනුවෙන් මේ යුතුයකම, මේ වගකීම අපිට ඉටු කරන්න හැකියාව ලබා ගන්න. මොකද හෙට දවස හදන්න නම් අද දවසේ යමක් වෙන්න ඕනේ. දැන් අපි ජපානය ගැන කතා කරනවානේ. ජපානේ දරුවෝ කොහොමද හැදෙන්නේ, ජපානයේ දියුණුව ඇති වෙන්නේ කොහොමද, ඒ ළමයින්ගේ ආකල්ප හදන්නේ කොහොමද, පාසල තුල ඒව තිරන්නේ කොහොමද. හැබැයි ජපානේ අමුතු විදිහට ගොඩ නැගුණේ නැහැ. ඔවුන් මුල ඉඳලා එක තැනක ඉඳලා හැදුන නිසා, දරුවන් වෙනුවෙන් ඔවුන් විශේෂ යුතුකමක් ඉටු කරපු නිසා, අනාගතේ බාරගන්නේ දරුවෝ කියන එක වචනේ අර්ථයට එහා ගිහිල්ලා ඔවුන් තේරුම් ගත්ත නිසා අද රටක් විදිහට ඔවුන් එතන ඉන්නවා. එතකොට අනිත් රටවලත් දරුවන්ගේ අධ්‍යාපනයට මුල් තැන දෙනවා, දරුවන්ගේ අයිතිවාසිකම් වලට මුල් තැන දෙනවා, දරුවන්ගේ මානසිකත්වය කොච්චර ඉහළින් තියෙන්න ඕනේද කියන එක ඔවුන් විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ප්‍රතිපත්ති හදනවා විතරක් නෙවෙයි, ඒවා ක්‍රියාත්මක කරනවා. එතකොට ඕකේ අර පරහක් හොයන්න දෙයක් නෑ. රට ලස්සනට ගලාගෙන යන රටේ දියුණුවට, රටේ ආර්ථිකයට, රටේ ප්‍රතිපත්ති වලට දරුවන්ට මුල් තැන දෙන්න ඕනේ, සහ ඒක හැමෝම පිළිගන්න ඕනේ, ඒක ක්‍රියාවට නංවන්න ඕනේ කියන ආදර්ශය තමයි බොහෝ තැන තියෙන්නේ. ඉතින් අපි උදේම කිව්වනේ පුංචි දරුවන්ගෙන් 64%ක්ම දුරකථන පරිගණක වලට ඇබ්බැහි වෙලා කියලා. අපිට අත පිහදාගෙන ඉන්න බෑ. ඇබ්බැහි වෙලා කියනකොටම එනව නේද ප්‍රශ්නයක්, කවුද දරුවන්ට දුරකථන දෙන්නේ? ඒ කියන්නේ අපිට පරිගණක දෙන්නේ කවුද? ඒ කියන්නේ දරුවෝ මේ හම්බ කරලා ගන්නවද, දරුවෝ ගෙදර තියෙන සල්ලි අරන් ගිහිල්ලා ගන්නවද? ඇයි අපිට ඒක වාරණය කරන්න තරම් දරුවන්ට බලපෑමක් ඇති කරන්න බැරි, අපේ දරුවන්ට කියන්න තරම් අපි තත්වයක් හදාගෙන නැද්ද ගෙවල් ඇතුලේ, සමාජ පරිසරය ඇතුලේ? දරුවෝ අපි කියන එක අහන්නේ නැද්ද? ඒ ගානට ගිහිල්ලාද? එතකොට ඒ වැරද්ද කාටද? එතකොට මේක මුල ඉඳන් අපි හොතනින් හරි හදා ගන්න ඕනේ කියන කාරණේ පිළිබඳව තමයි අපි අවධාරණය කරේ. මේක මේ ඔබව තලාපෙලා දාන්නේ නැත්නම් ඔබේ වැරද්ද නිසා තමයි දරුවෝ විනාශ වුණේ කියලා අත පිහදා ගන්න වැඩසටහනක් නෙවෙයි. දරුවන්ට අවශ්‍ය අභියෝග ටික හදා ගන්න අපි මොනවද කරන්න ඕනේ කියන කාරණාව තමයි අපි ඔබට මෙහිදී සඳහන් කරේ. දුරකථන අංක බොහොමයකින් අපිට ඇමතුම් වෙනවා. අපි බලමු කවුද අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙන්නේ කියලා. හරි, අපිට ඇමතුමක් තියෙනවා. අයිබුවන්, සුබෝදෑසනක්. ඔව්, අපිට ඔබතුමාගේ නම කියන්න. ඔව්, පිසෙන මත මොකද ඔබේ අදහස?
1: මගේ පුතා ඉගෙනුමට ටිකක් දුර්වලයි, ඒක නිසා මම ගෙවැලේ ජනතන කාර්මික විද්‍යාලයට ඇතුළත්
0: කළා.
1: ඒක කාර්මික දැනුම ඉගෙන ගත්තා. ඉගෙනගෙන මම ඒ සාධිකාරගෙන හමුදාවට ඇතුළත් කරා ඒ අංශයට. දැන් දරුවා විශ්‍රාම දින විශ්‍රාම ගත ගන්න ඒ අංශයෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්නවා. ඒකන මම හරි සතුටු වෙනවා.
0: ඕන කාලේ නිවැරදි තැනට යොමු කරා කියන ආඩම්බරය ඔබතුමාට තියෙන්නේ. හරි මාර්ගයට යොමු කරා කියන ආඩම්බරය.
1: ඔව්.
0: ඔබතුමා කියන අදහස අපිට පැහැදිලි. ඔබතුමා කියන්න උත්සාහ කරන එක, ඒ කියන්නේ සමහර වෙලාවට අපි විස්සෝප වෙනවා. මේ අපි හරියට අපි යුතුකම කරේ නැහැ. ඕන කාලෙට අපි ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරේ නැහැ කියලා විස්සෝප වෙන දෙමව්පියෝ ඉන්නවා. අපිට ඒ කාලේ මේ වැඩේ කරන්න තිබ්බ නේද කියලා සමහර දෙමව්පියෝ විස්සෝප වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට يعني හරි වෙලාවට හරි දේ කරන්න හරි තීරණේ ගන්න කියන කාරණාව පීසින මහත්මයා ඒ කියන කතාවෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් ඔබටත් මේ වගේ අදහස් විවිධ අදහස් තියෙන්න පුළුවන්. මේ විවිධ අදහස් වලට අපිට පුළුවන් ජීවිත වෙනස් කරන්න, දරුවන් වෙනුවෙන් කතා කරන්න. අපි තව එමුතුමකට අවස්ථාව ලබා දෙන සූදානම් දුරකථන ඉන්න කෙනෙක්. අයිබෝන් සුබෝදැසන.
2: අයිබෝන්
0: සුබෝදැසන. මට කියන්නකෝ ඔබතුමාගේ නම. අපිට
2: මම රංජිත් කියලා කෙනෙක්. මොරින්.
0: ඔව් රංජිත් මහත්තයා කියන්නකෝ ඔබේ අදහස.
2: මේ මාතෘකාවට අදාළක් වෙනවා, අදාළ නැතිවෙන්න පුළුවන්. මේ ඉස්කෝල වලට මේ ළමයි දාලා මේ ප්‍රින්සිපල්ලා මහර සල්ලියක් ගන්නෙ. ඒක ටිකක් හොයලා බලුවොත් හොඳයි. මොකද මහර ඉස්කෝල වල ලක්ෂ ගණන් ගන්න මේ ළමෙක් දාන්න ප්‍රින්සිපල්. ඒවා කොහට යනවාද? ඒවා ගැන පොඩ්ඩක් බලන්න. මොකද මේ දැන් මෑත කාලේ මේ රටේ හැම තැනම ඉස්කෝල වලට ළමයි දානකොට ප්‍රින්සිපල්ලා සල්ලි ගන්න.
0: ඔව්, විවිධ අරමුදල් වලට කියලා, විවිධ දේවල් වලට කියලා සල්ලි ගන්න.
2: ඒක නිසා ලංකාවේ මම මේ අපේ අගමැතිතුමීටත් මම ඔබ කියන්න ක්‍රමයක් නැතුව
0: හිටියේ.
2: ඔව්. ඒක ගැන හොයන බාන මේ අනවශ්‍ය මාර විදියට මේ සල්ලි ගන්නවා තමයි ගන්න ඉස්කෝල. ඒක
0: ඔව් නෑ, මේ මාතෘකාවට අදාළද නැද්ද කියන එක අපි මෙහෙම කතා කරමුකෝ. දැන් දරුවන්ගේ අධ්‍යාපනය ගැන අපි කතා කරනවානේ. ඔබතුමා කියන කතාවත් එක්ක දරුවන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනකොට දැන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අපි කී හරි වේදන් කළා දානවා. හැබැයි මේ අපි පුරුදු කරන්නේ මොකද්ද? ආයිමත් දූෂණේ වංචාවට නේ. කියන්නේ දරුවෝ ලක්ෂ ගාණක් දීලා හොඳම දේ දරුවන්ට දෙනවා, අනිත් දරුවෝ කොහොම වුණත් මොනා වුණත් කමක් නෑ කියන එක. එතකොට මේ විදුහල්පතිවරයා දූෂණයට අනුබල දෙනවා, අපි දූෂණයට අනුබල දෙනවා. එතකොට ආයිමත් අපි මේ හදන්න රට, හදන්න හදන සමාජයේ හැදෙනවද? ඒකයි ඔබතුමා කියපු කාරණෙත් එක්ක අපි ගලපගෙන කතා කරන්නේ. හරි, අපි ඉක්මනට මේ ගැන කතා කරමු. අපිට තව විනාඩි කිහිපයක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අතරේ අපිට කතා කරන්න 0112275766 0112275 285 කියන දුරකථන අංක අපි ඔබට විවෘත කරලා දෙනවා. අපි මේ විරාමයෙන් පස්සේ නැවත ඉක්මනට කතා කරමු. අපි ගන්න පුංචි විරාමයක්. උදේ 9:00 විනාඩි 50යි වෙලාව.
3: ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. ලොවක් සනසන ඔබ

0: දරුවන්ගේ ලෝකේ ලස්සන කරන්න අපිට මොනවද කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නේ. අපිට අමතුම් කිහිපයක් තියෙනවා දුරකතන ඉරදලින දෙන්නෙක් මේ කෙනෙක් මතුකමින් ගයන් මහත්තයා. අනිත් පැත්තෙන් කොට්ටාවෙන් ප්‍රියදර්ශනී කියලා ගුරුතුමියක් කතා කරනවා. ආයුබෝවන්. අපි යන්නේ මුලින්ම කොට්ටාවට.
1: ආයුබෝවන්.
0: සුබදාසන. අපිට කියන්න කොහොමද මේක අදහස?
1: මම උදේ ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන හිටියා. බොහොම කාලීන මාතෘකාවක් ඔබතුමාලා කතා කරන්නේ. මම කරුණ තුනක් යටතේ කතා කරනවා නම් ගුරුවරියක් වශයෙන්. මම ඇත්තම කියනවා නම් මේ දරුවෝ හරි අහිංසකයි. දරුවෝ උපත ලබනකොට මේ ලෝකෙ කිසි දෙයක් ගේන්නේ නැහැ. එතකොට මේ සියලුම දේවල් මුලින්ම දරුවා දකින්නේ ගෙදරින්. ඉතින් ගෙදර තමයි මූලික අඩිතාලම දරුවට වැටෙන්න ඕන. ඉස්සර කාලේ දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් මහා කැපවීමක් කරා. දැන් ඉන්න දෙමව්පියෝ තරුණ අම්මලා තාත්තලා ඒ කැපවීම හරිම අඩුයි කරනවා. ඒවා හැම දෙයක්ම තමන්ගේ ආත්මාර්ථකාමීත්වය මත සිදු කරන දේවල් කියලා මට හිතෙනවා. මොන දේ වුණත් තමන්ගේ කාර්ය කෙරෙනවා නම් තමන්ගේ දරුවන්ගේ යුතුකම් වගකීම් කියන දේවල් දෙමව්පියෝ අතින් පැහැරහැරලා තියෙනවා. ඒවත් සියලුම දේවල් තමන්ගේ ආච්චි සීයා මත පටවලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන දරුවා කොහෙන් හරි හැදෙනවනි කියන පරමාර්ථයේ දෙමව්පියන් තියෙනවා. අනිත් කාරණාව තමයි ඔබතුමා කිව්වා වගේ මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනිවාර්යයෙන්ම කෙරිය යුතුයි. මොකද දරුවන්ට මහත් බරක් පටවලා ගුරුවරුන්ට මහත් බරක් පටවලා අපේ උගත් කියන සමාජ රටාවල් මේ ගුරුවත් පොත් හදලා දරුවන්ට දරාගන්න බැරි තරම් දේවල් පටවලා තියෙනවා. ගුරුවරුන්ට දරාගන්න බැරි දේවල් පටවලා තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය කියන ආයතනය ගුරුවරුන්ට උගන්වන විදිය කියලා දීලා පාසල් වල කරන්නේ ඒ නැවත නැවත පුත්පත් වල ලියලා ගුරුවරුන්ට බරපතලික විතරයි. දරුවන්ට උගන්වන්න කාලයක් නැහැ. දරුවන් එක්ක ගුරුවරුන්ට ඉන්න කාලයක් නැහැ. දරුවා ගෙදරින් ඉගෙන ගන්න දේ තමයි ඇවිල්ලා ගුරුවරුත් එක්ක ඊට පස්සේ ආගිය කරන්න පටන් ගන්න. විශේෂයෙන්ම රියලිටි ෂෝ වගේ දේවල් වලින් දරුවන්ට සෞන්දර්ය පැත්ත උගන්වන්නම දරිකත්වයක් උදා වෙලා තියෙනවා. අර ඒ වගේ අනිත් කාරණාව තමයි මහත්තයා මේ අධ්‍යාපන රටාව අනුව ඔබතුමා කියවනේ ජපානයේ දරුවෝගේ අන්න ඒ වගේ වැඩපිළිවෙලක් යොදනවා. දරුවෝ ඉතා මානසිකත්වයෙන් හොඳ සුන්දරත්වයෙන් ඉස්කෝලේ ඉන්න කාල සීමා තුන හොඳ රසාස්වාදයක් ලබාගෙන මේ පොතේ පතේ ලියන දේවල් වලට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල දරුවෝ යොදවනවා නම් මං හිතනවා මේ රට ඊට වඩා මහා සුන්දර රටක් වෙනවා. ජපානයට වඩා හොඳ මේ ළමයින්ගේ
2: මේක දරුවගේ විතරක් නෙමෙයි අද සමාජය ගත්තොත් එහෙම දෙමව්පියෝ දරුවෙකු කොයි විදියටද හසුරවන්න කියන අවබෝධයත් අද දෙමව්පියන්ට නැහැ. ඒ වගේම තමයි අපි ගන්න ආහාරය අපේ සංස්කෘතිය මේ හැම දෙයක්ම දැන් විනාශ වෙලා විනාශයට පත් වෙලා තියෙනවා. ඒ ගැන මේ උපදින දරුවා කිසිම අවබෝධයක් නැහැ. මේ ඔවුන් විනාශයට ඔවුන්ට ජාතික අභිමානය ඔවුන්ට මේ රටේ තියෙන අභිමානය මේ කිසිවක් ගැන තමන් ගැන අභිමානයවත් රැකගන්න ඔවුන්ට ආකල්ප අඩු වීමක් තියෙනවා. ඒ ආකල්ප අඩු වෙනවා. එතකොට මේ මහපාරට ගියොත් එහෙම අද මේ පොඩි එකපවා බයිසිකලයක් වාහනයක් හදවන තත්ත්වයට ඔවුන්ගේ මේ ඔවුන් ඒ තත්ත්වයට පත් වෙලා එතකොට ඔවුන් දන්නේ නැහැ මේකේ තියෙන බවෑරුම් බව ඒ විනාශය මොකක්ද කියන කාරණාව. අද අපේ අවුරුදු 18ක් විතර වෙනකොටත් අද ළමයි අපේ වශයෙන් සමුගන්නවා අනුතරු වලින්. ඉතින් ඒ වගේම තමයි සංස්කෘතිය අපි අද ගත්තොත් ගීතයක් රස විඳින්න අපිට නියමිත ගීතයක් නැහැ. ඒ ගීත විනාශය විතර මේ වගේ සංස්කෘතියක් එක්ක ඔබතුමා කිව්ව ජපානය වගේ රටක් අපිට තියෙනවා නම් හොඳයි කියලා. ඒකට ඇත්තටම මූලික අඩිතාලම වෙන්න ඕන අපේ රටේ ඉහළම තැන් වලින් ඒකට අදාළ සුදුසු නීතිමය කටයුතු සම්පාදනය කිරීම. මෙන්න මේ වගේ කාරණා තියෙන්න ඕන, අත්‍යවශ්‍යයි අපේ දරුවෝ අපි රැක ගන්න.
0: හොඳයි, බොහොම ස්තුතියි. අද බොහෝ දෙනෙක් කතා කරා, බොහෝ දෙනෙක් තමන්ගේ අදහස් එකතු කරා. ළමා දිනය තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. මේ පාර ළමා දිනයටවත් අර අපි හැම රැල්ලට නොයා, අනේ මදුෂක් රැල්ලට නොයා, ළමයි වෙනුවෙන් දෙයක් කරන්න හැමෝම තමන්ගේ කාර්යභාරය කරන්න හිතට ගන්න ඕනේ කියන අදහසත් එක්කයි අපි අද දවසේ මේ වැඩසටහන කරේ.
3: ළමයිනොත් විකුණගෙන කන්න එපා. එච්චර අපිට කියන්න තියෙන්නේ මාකටින් රැල්ලට අසු වෙලා සමහර තරඟයක් මේ ළමා දිනේ සංවිධානය වුණත් ඒකේ තියෙන්නේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන වැඩක් නේ. ඒකෙන් ඒ නීති රෙගුලාසි ගැන හිතන්න, ලෝකේ දිහා බලන්න, දරුවන්ට නිදහසේ ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න, දරුවන් පිටිපස්සෙන් ඉන්න අර දරුවන්ගේ වැඩ කරන්න එපා, දරුවන්ට ඒක කරගන්න පුරුදු පුහුණු කිරීම ඔබේ වගකීම කියලා හිතන්න. එහෙනම් අපිට සමුගන්න අවසරයි. ඔබට ජයග්‍රහී සුබ දවසක්. මම මදුශංක,
0: මම රණී.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රිවල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමග සැක්කරුවෙකු අත්තරංගුඩගත් බව පොලිසිය පවසනවා. කළුතර අපරාධ කොට්ටාසට ලැබී තිබු තොරතුරුකට අනුව වද්දුව හබරකහ ලද්ද ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. එහිදී කිරියාවියක් සමග සැක්කරුව අත්තරංගුඩගත් අතර ඔහුගේ දිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර් ඩවේ උණ්ඩ දෙසුවක් ඇනුණා. 31 හැවිරිදී වද්දුව ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී හෙළිවැතේ ගිරියාවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදීක නැති බවයි. ගිරියාවිය කිසියම් අරමුණක් වෙනුවෙන් මිලදී ගත්තේ දයන්ට පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැක්කරෝ පාඩුදුර බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශුද්ධෝත්තම 14 වන ලියෝපාප් වහන්සේ ප්‍රංශයේ සිවුදින සංචාරයක නිරතව සිටිනවා. සත්චාරය ආරම්භ කරමින් පළමු දිනේදීම පව් වහන්සේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග සාකච්ඡා පැවැත්වුවා. අනතුරුව සත්චාරයේ දෙවන දිනේ වූ ඊයේ දිනේදී පැරිස් අගනුවර පැවති විශේෂ දේවමෙහෙයකට උන්වහන්සේක් වුණා. දේවමෙහෙයට පෙර පව් වහන්සේ විශේෂ විවෘත රථයේ නැගී ජනතාවට ආචාර කරමින් ගමන් කළ ආකාරයේ දක්නට ලැබුණා. ඒ පැවතියලි මහනදිවි පූජාවට ලක්ෂ හතක පමණ පිරිසක් සහභාගී වී සිටි බවයි විදිස් මාධ්‍ය සඳහන් කළේ. එම දේව බෙහෙ අතරතුරදී උන්වහන්සේ තරුණ තරුණියන්ගේ ශක්තිය හා කැපවීම පැසුමට ලක් කළා. කතෝලික සභාව වෙත තරුණ තරුණියන් ගෙනෙන උද්‍යෝගය ශක්තිය හා කැපවීම මෙහිදී අගය කිරීමටයි පව් වහන්සේ කටයුතු කළේ. දේව මෙහෙට දේශපාලනීය රැසක් දක්ව සිටි බව විදිස් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේලක ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරි 11ට
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලංකාවේ හිට් වසින්දුත් එක්ක
0: Music

Good morning. උදේ 10යි විනාඩි 10යි වෙලාව. අද සැප්තැම්බර් මාසේ 27 වෙනිදා ඉරිදා දවස නේද? මේ 16 ගෙදරට එලා ඉන්නවා කියලා මං හිතනවාද? අද මේ පැත්තට නම් කොළඹ පැත්තට නම් වැහිබර කාලගෙන දාත්තේ පොඩ්ඩක් අඩුවෙකින් යනවා කියලාත් මට හිතෙනවා. හොඳ අවුවක් තියෙනවා. ඒ නිසා ආයිත් මන් දන්නේ මන්දනේ දැන් ගිය මාසතිය මේ වෙනකොට වහිනවා ඉවරයක් නැහැ. හැබැයි අද මේ වෙනකොට හොඳ පෑවිල්ල ගතියක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඉතින් කොහොමද? සතියකට පස්සේ අපි දෙන හම් වෙන්නේ නේද මේ විදිහට? සැප්තැම්බර් මාසේ අපි දෙන හම් වෙන අවසාන දවස තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මං හිතනවා සැප්තැම්බර් මාසේ ඉවර වෙනකොට රාගේ ජීවිතේ නිකම් මොහේ කාලේ ගිහිල්ලා තියෙන බෑ. හරිද? මොනවා හරි දෙයක් කරගෙන තියෙනවා. රවින්දම සැප්තැම්බර් මාසේ මෙන්න මේ දේ කරා කියලා පුළුවන් නම් මෙසේජ් එකක් දාන්න. මොකද දැන් අපේ ජීවිතේට අන්න දෙන ටාගට්ස් වලට යන්න අපිට දෙන පොඩි කාලයයිනේ. ඒ පොඩි කාලය ඇතර දවසයක් කියලා කියන්නේ තප්පරයක් විනාඩියක් පැයක් මේ හැමදේම හරිම වටිනවා. එනිසා කිසිම දෙයක් කපතේ දාන්න එපා. ජීවිතේ ඉස්සරහට මේ යන්න ප්ලෑන්ස් කරන්න, ප්ලෑන්ස් හදන්න. හරිද? ප්ලෑන්ස් කරන්න මොකද? හරිනම් ඉතින් දවල් 12 වෙනකන් සින්දු ගොඩක් අහන ගමන් මාත් එක පොඩි ෂට් එකක් දානවාට පුළුවන්. මගේ නම් එකත් විවෘතයි. 07:03:93.5.93.7. මං ආයෙත් නම් එක කියන්නම්. 07:03:93.5.93.7 නම් එකට මැසේජ් කරන්නවාට පුළුවන්. ඒ වගේමයි කෝල් කරන්නත් පුළුවන්. වෝල් පෝස්ට් එකක් තියෙන ලකන අපේ පේජ් එකේකට කමෙන්ට් කරන්නත් ඔයාට පුළුවන්. ඕකේ. එහෙනම් මම මේ පැත්තෙන් වැඩ ටික පටන් ගත්තා. ඔයාට පුළුවන් මේ පැත්තට එන්න. රවින්දයාත් එක්ක මියුසික් රාජහන තමයි තියෙන්නේ. සතියේක සෝන් එකක් අහන්නයි අපි දැල්ලා ඇස්ති වෙන්නේ. සිතා කොමුටද මේකේ වචන ටික අහද්දි ඔයාට හිතයි ඇත්තටම ඔයාගේ ජීවිතේ මගහැරුණ දේවල් මගහැරුණේ හොඳම දේ ලැබෙන්නේ කියලා. එනිසා අර අනේ මේක තිබුණා නම් රවින්දයා මගේ ජීවිතේ හොඳයි නේ කියලා හිතන්න එපා. හැමදේම නැති වෙන්නේ ඊට වැඩිය හොඳ දෙයක් ඔයාට ලැබෙන්න. ඒ විශ්වාසයෙන් ජීවිතේ ඉස්සරහටම යන්න ඕනේ. හරිද? උදේ 10යි විනාඩි 12යි. මං රවින්දයා. ඉන්නව හරියටම 12 වෙනකන්.

0: රොවින්දත්තක මියසික් කරාශාගනින වෙලාව උදේ 10යි විනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: ගැලින් පොපුලර් අවෝඩ් 2026. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ.
3: Most popular radio program couple of the year. Chamit Vidanagamage samaga Charu Samadhi.
2: Lakhanda Evening Drive. Chamit Vidanagamage samagin Charu Samadhi.
3: Most popular television program couple of the year. Asanka Satrasinga samaga Dasuni Navodaya.
2: Vasare janapriyatama roopavahini nivedaka. Lakhanda Morning Show hi Asanka Satrasinga.
4: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

0: ராவி ஹிட் வித் சிந்து டெக்கா
1: மியூசிக் கலாஜ் வித் ராவி.
2: උදේ 10යි විනාඩි 23යි වෙලාව. රවින්ද ඇතක මියුසික් ගරාජ් ගහගෙන ඉන්නේ. කට්ටිය ගොඩාක් ඉන්නවා මේ පැත්තට. මේ පැත්තෙන් එකතු කරගන්න මම මේ හදන කට්ටිය ටික ආදරෙන් එකතු කරගන්න. නිශාන්ත කරුණාරත්න ඉන්නවා, ඒ වගේම මහේෂ් පතිරණ ඉන්නවා. ඔයවත් මම මතක් කරනවා. රවින්දු ප්‍රභාෂ්වරේ වගේම උදුල් එකතු කරගන්න කියලා කියන ස්පෙෂලි. ඔන්නේ ඔයවත් මම ගොඩාක් ආදරෙන් ඊළඟට සින්දුවට එකතු කරගන්නවා. ඉමානෝ ඉන්නවා. හායි, මම ඔයවත් එකතු කරගන්න. ඔය වගේම නුවන්, ගුඩ් මෝර්නින්. චමින්ද ඉන්නවා. චමින්ද ආවත් මම මතක් කරන ගොඩාක් ආදරෙන් ඊළඟ සොන්ග් එකට. ඒ වගේම පවන් ශාක්‍ය ඉන්නවා, තුෂාරි ඉන්නවා. එතකොට ඕ ගයිෂි ඉන්නවා. එතකොට කවුද අපේ තියොන් බබා ඉන්නවා, නිර්මලා ඉන්නවා. මේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්න ඕනි. ඔන්න ඔය කට්ටියත් එක්කම මැලේසියාවලින් නිෂු එකතු කරගන්න ඕන අනිවාර්යම. ගොඩාක් ආදරෙන් ඊළඟ සොන්ග් එකට කෙවින් මම ඔයාවත් එකතු කරගන්නවා. චමා ඔයාව, ඒ වගේම මෙඩි ඔයාව, ගුඩ් මෝර්නින්. සජිත් ඔයාවත් එකතු කරගන්නවා. ඒත් එක්කම ගුඩ් මෝර්නින් රවීනාගේ. අපිට රස ටිකක් අඩු වෙලා ආද නම් පායනවා කියලා තමයි කියන්නේ. ඔයා කැමති ඕනම සින්දුවකට අපිවත් එකතු කරගන්න. දැන් ඉන්නේ මායි පුතයි විතරයි මේ වෙලාවේ. පුතා සිතුම් සංසිත එක්කම මට මැසේජ් එක දාන්නේ ලක්මාලි බණ්ඩාර උඩත්තාපොළ කුරුණෑගලින් තමයි මැසේජ් එක දාලා තියෙන. ඔන්න ලක්මාලි මං ආවත් එකතු කරගන්න ගොඩාක් ආදරේ. ඊශ්‍රායල් වලින් යාළුව හැමෝමත් එක්කම ශමින්ද ඔයාවත් එකතු කරගන්න මං අනිවාර්යයෙන්ම. මාලක ගුඩ් මෝර්නින් ආවත් මතක් කරනවා. නිශාන්තින් ඩුබායි වල කියලා තමයි කියන්නේ. නිශාන්ත ඔන්න මං ආවත් එකතු කරගන්නවා. ටඩිෂෝ වෙන්නෝනි ඕවත් එකතු කරගන්න. මම හිතන ඔයන්නේ ඕස්ට්‍රේලියාවල. ඕවත් එකතු කරගන්නම්. ඒත් එක්ක මායි බොමන් ලක්කඩ ලස්සන සින්දුවකට එකතු කරගන්න. චුඩිදෝ මදුෂී වයිෆ් ඉන්දිකා මහන්සි යන්නත් එක්ක සින්දුවකට එකතු කරගන්න කියලා තමයි වසන්ත ලියන් ගහමුල කොටියා කුඹුරෙන් මැසේජ් එක දාලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් මියුසික් ගරාජ්. අපිත් ලක්කඩහගෙන ඩුබායි වලින් චලිත රත්නායක, වයිෆ් නිසංසල රත්නායක, දූල දෙන්න ගයාත්මි රත්නායක සහ සිහෙලි රත්නායක. බලන්න නිෂු විතරයි මම එකතු කරගත්තේ. මේ හැමෝම එකතු කරන්න බැරි වෙච්ච එක නම් මම පොඩ්ඩක් දුක හිතනවා මට. පවුල හැමෝම ගොඩාක් ආදරෙන් ඔන්න මම එකතු කරගන්නවා ඊළඟ සොන්ග් එකට. ඒත් එක්කම කසු ඔයාවත් එකතු කරගන්න තිෂාර ගුඩ් මෝර්නින් ආවත් මතක් කරනවා. මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි දැන් අහන්න යන්නේ සංක ගැලට් සොන්ග් එක. ගුඩ් මෝර්නින් සුද්දා, ඔයාගේ නම තිබුණා නම් නියමයි. මේ කට්ටිය ඔක්කොමත් එක්කම වහගෙන ඉන්න බලාගෙන ඉන්න හැමෝමවත් එකතු කරගෙන අපි සංක ගැලට් සොන්ග් එක අහලා තව ටිකක් කතා කරමු. 10:25 රවින්ද ඇතක මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
2: උදේ 10:30 දැන් වෙලාව.

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
7: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: Ravi, hit with Sindhu Tekka.
1: Music Garage with Ravi.
2: දහයයි විනාඩී 36යි වෙලාව රවින්දත්තක මියුසික් ගරාජ් අහගෙන ඉන්නේ කට්ටිය ගොඩාක් ඉන්නවා මේ පැත්තෙන් එකතු කරගන්න. ඕකේ අපි බලමු කවුද ඉන්නේ කියලා. ලස්සන දවසක් නම් යදත් අපි ඉන්න දුවලා දෙන්නා මෙත්ස කවුද? මෙත් නදී, අමන්දි, මහත්තයා හේමන්තද සිල්වා, ඒ වගේම අම්මා, අයියා, අක්කා, තෙල අක්කා, අම්මා, අයියා, නිමල්, තිලකසිරි, සුදුවක්ක, මනෝහරි, ප්‍රනාන්දු, ඒ වගේ මනෝමක්ක, ප්‍රබාණංගි, ගාමිණී අයියා. මට මැසේජ් එක එවලා තියෙන්නේ මැණිකේ දොඩම් ගස්ලන්දේ ඉඳලා. එත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. ෂට් එක පැත්තේ 07.03.93.5.93.4 තමයි මැසේජ් කරන්න පුළුවන් වාට. අපි බලමු මේ මැසේජ් එකට කු කච්චි කවුද ඉන්නේ කියලා. ගුඩ් මෝර්නින් ලස්සන ගෑනු ළමයෝ, මම ඩුබායි වලින් නිම්ෂා. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට මහත්තයා මහේෂ්, දුව චෙනායා, එයානම් අද ටිකක් වැඩිපුර නිදි කියලා කියන නිවාඩු නිසා. අනේ ෂෝක් දිනේ දිනට ආ සද්දටම ලක්කන් අහගෙන ඉන්න සද්දටුයි. හැමෝටම සුබ දවසක් කියලා කියන මාත් ආතරේ. Thank you so much ආදරණීය මැසේජ් එකට. එත් එක්කම මං යන හොරණ පැත්තට හොරණින් ලලිත් කුමාර අපිව හගෙන ඉන්නවා. එයා කියනවා ටියුඩස් හගුණසේකර එකතු කරගෙන මේ වෙලාවේ ලක්කනන් හැමෝමත් එකතු කරගෙන සින්දුවක් ගහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඕකේ, ඔන්න කට්ටිය ඔක්කොම මතක් කරනවා. ලස්සන සින්දු වැස්සක් අරගෙනවා ඇවිල්ලා එන්නේ කියලා කියන ලස්සන හඬින් අපේ

පරණරෙන් සුජිත් ප්‍රසන්න ඉන්නවා. ආවත් මතක් කරනවා එත් එක්කම චමින් චමින් ඔබත් එකතු කරගන්න ළඟ සොන් එකට, එත් එක්කම එමිට එකතු කරගන්න ඕනි. ඒ වගේම චමු ඉන්නවා, මනේත් සේනානායක ඉන්නවා, එතකොට රුක්ෂාන් ඉන්නවා, තිෂාරා, ඉරේෂල්ලක් මාලි මෙන්න මේ කට්ටිය ඔක්කොමවත් එකතු කරගන්න ඕනි ඊළඟ සොන් එකට. දිල්රු හායි ආවත් මතක් කරනවා. උදුල් මතකයි මට, දැන් අනිත් නම් මතක නැහැ. ඉක්මනින්ම සර්ච් එකක් දාන්න කවුද කියලා. ගෑනම්මගේ නම් මට මතක නැහැනේ උදුල්. හරි, එත් එක්කම බරන් වැන්හෝෆ් ආවත් මතක් කරනවා. දිල්රු ගුඩ් මෝර්නින්. ඒ වගේම හායි ජගත් කියලා කෙනෙක් ආවත් මතක් කරනවා. ඊළඟට මම මෙඩිකට එකතු කරගන්නවා මගේ සින්දුවට. ඔන්න ඔය කට්ටිය ගොඩාක් ඉන්නවා, දැන් මේ පැත්තෙන් එකතු කරගන්න. මගේ අතින් නම් මිස් වුණා නම් ඉතින් පොඩි වෙලාවක් දෙන්න, ආයෙත් මැසේජ් එකක් දාලා කියන්න. හරිද? ඩුබයි වලින් රන්දි මාමත් එකතු කරගන්න කියලා ප්‍රසංග මැසේජ් එකක් දාලා තියෙනවා. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න ඕනි. කඹුරු පිටියෙන් නම කියන්න කුදුල් මට, ඔයාගේ අනිත් එක්කෙනාගේ. එතන මට යවත් කියලාම සින්දුව අහන්න පුළුවන්. චම්පිනෝ ඊශ්‍රායෙල් වලින් හයි ආවත් එකතු කරගන්න. චම්පි මං ගොඩාක් ආදරේ. මම පැතර මැසේජ් එකක් දානවාර චාන්ස් එකක් තියෙනවා. 07.03.93.5.07.5 නම්බර් එකට. එහෙමත් නැත්නම් ටග් ගලන්න අපේ Facebook එකට, page එකට ගිහිල්ලා බලන්න මගේ wall post එක තියෙනවා. ඒකට like කරන්න, comment කරන්න ඔයාලට පුළුවන්. හරි, උදුල් එක්කම දේවිකත් එකතු කරගෙන තමයි අපි ළඟ සින්දු අහන්න යන්නේ. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි දැන් අහන්නේ උවින්දුගේ ලස්සන සින්දුවක්. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. 10:46 දැන් වෙලාව.

0: කියන්නේ
1: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහකුඩු ගම්බිරි සහ කහ කුඩු
0: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
1: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ තහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
3: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
4: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice
5: අසන්න ඇයි කියන්නකෝ නංගි කතා කරන්නේ නැත්තේ එයා මැරිලද
6: සත කරන්න බබුතේ පොඩක් කට වහගෙන ඉන්නකෝ
3: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
7: ඉතින් කමුද කොහමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් වුනේ ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
6: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ
3: සති අග රාත්‍රී 8ට ITN බලන්න

දහයයි විනාඩි 50යි වෙලාව කියලා කියන අපි දෙනගේ පළවෙනි පැය ඉවර වෙන්න තව තියෙන පොඩිම පොඩි වෙලාවයි. මේ වෙනකරුත් මේ පැත්තට මැසේජ් එකක් දැම්මේ නැත්නම් මොකද ඔය කරන්නේ? ඉක්මනින් මේ පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන්. 07.03.93.5.93.7 ඔන්න ඔය නම්බරෙකට මැසේජ් එකක් දැම්මොත් ඉතින් මාත් එක්කම වහගෙන ඉන්න ගමන් ලස්සන සින්දුවකට ආදර කරන කට්ටියවත් එකතු කරගන්නවට පුළුවන්. මියුසික් කලාශ්‍රිත රවින්ද්‍යා ගුඩ් සන්ඩේ සොන් එකක් දෙන්න වසන්ත කුමාරි ඒ වගේම ගම්පලින් තමයි මැසේජ් එක දාලා තියෙන දෙන්නව මම ඔන්න ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හායි ගුඩ් මෝර්නින් රවින්ද්‍යා කියවට කොහොමද කියලා අහලා තියෙනවා. මං හොඳින් මං හිතනවත් හොඳින් ඇති කියලා. 10 වෙනකම් බලාගෙන හිටියේ උඹ ඔයගේ සින්දුවක් දුන්නට දෙන්නට තැන්ක් යූ කියලා කියනවා. පවුල හැමෝමමයි රසාංජලි හංසම හංසලි සෙහංස නිමේෂ ඇතුළු මගේ යාළුව හැමෝමයි 2027 ඕලෙවල් කරන යාළුව හැමෝම එකතු කරගන්න කියලා දැරණිය ගලින් 90 මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න 90 මම ඔයාවත් එකතු කරගන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අලව්ව ගලතරෙන් මගේ මහත්තයා නන්දන පුතා ගයානාත් එවගේම දුව මින්දෝදි එවගේම ශෂිනි එක්කම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි ගීතිකාමට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න මං ඔයාලවත් මතක් කරනවා ගොඩක් ආදරේ. එත් එක්කම තව කවුද ඉන්නේ කියලා බලමු. අපිට මැසේජ් කරපු අපිවත් සින්දුවක් අහන්න එකතු කරගන්න. මම නෙත් මිනි අම්මයි තාත්තයි ඒ වගේම අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි මගේ යාළුවා දෙව්මිනි යාගේ අම්මයි තාත්තයි මල්ලි අපි ඔක්කොම එකතු කරන් සින්දුවක් ගාමු කියලා නිල් වලින් නෙත් මිනි මැසේජ් එකක් දාලා තියෙනවා. කුරුණෑගල පැත්තට යන්න ඕනේ. කුරුණෑගල ලක්කඩ සද්දට මහගෙන ඉන්නවා කියලා කියනවා. හෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. එත් එක්කම අපිත් අහගෙන ඉන්නවා කියලා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයි ගායගමින මැසේජ් එකක් දාලා තිනු. බොහොම ස්තුතියි. හායි සුබ දවසක් වේවා. මම බුලත් සිංහලෙන් දහරා. අම්මා තාත්තා ඉන්දුනිල් ප්‍රනීත් ඒ වගේ මමදු රංග එනුකි බබා තුහින බබා ආදිති බබායි මම වහගෙන ඉන්නේ කියලා කියන ඔන්න බබා ලොක්කම මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් thank you so much ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම හායි මං හිතන මේ ගායන උඩවත්ත වෙන්න ඕනේ. ඔව් මෙයා තමයි මේ හස්බන්ඩ්වත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා කියන හස්බන්ඩ්ගේ නම සම්පත්. එයාට ගොඩාක් ආදරේ කියලාත් කියන්න කියන ඔන්න මං දෙන්නවම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ළඟ සින්දුවට. ඒ වගේම ජර්මනි වලින් පත්මිනි ජයසූරිවත් එකතු කරන් මගේ ආදරවන්තිය තමයි ඒ කියලා කියන එයාගේ යාළුව හැමෝමත් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා ආජිත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න ආජිත් මං ඔයාවත් එකතු කරගන්න. මිහිවවත් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න අපේ ළඟ සොන්ග් එකට. ඒත් එක්ක තියන් බවත් එකතු කරගන්න ආදරේ. මම බැලෝ කවුද මේ කියලා. ඒ වගේම මේ මට ඉස්සලා මිස් වෙච්ච කෙනෙක් ඉන්න මම යාවා සකුණි සතර සිංහව එකතු කරගන්න ඕනි ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවට. හන්නේ එඩ්මන්ටන් කොල්ලෙක් ඉන්න මම පැත්තෙන් ආවත් එකතු කරගන්න. මං හිතනවා දැන් සනීපයි කියලානේ. දැන් අසනීප හොඳයිනේ. ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. එනකොට ගමන් මම වහගෙන යන්න ඕනේ. හරිද? ඔය කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි ඊළඟ සින්දුව අහන්න තමයි ලෑස්ති වෙන්නේ. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. අපි දැන් ආයෙත් හම්බෙන්නේ අලුත් පැයකදී. ඒ නිසා අලුත් පැය කතා කරන දේවල් තියෙනවා නම් මම පැත්තට මැසේජ් එකක් දාන්න පුළුවන්. 07.03.93.5.93.7 ඉක්මනින් එන්න මේ පැත්තට. රවින් දෙයිනෝ දවල් 12 වෙනකම් ඊළඟ පැය දෙන මැසේජ් එකක් දාන්නම සිද්ධ වෙනවා. හරිද? හොරගෙඩිය වගේ අහගෙන ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ඕකේ. 10:54 රවින් දෙත්ගේ මියුසික් ගරාජ් අහගෙන ඉන්න වෙලාවම

0: රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: 98.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පෙරවරි කොළහයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපික වාර්තා කබනි කෝටියටේ එල්බී ධනනිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුරුදු ලංකලින රජේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටි සිදුව අනතුරකින් පුද්ගලික ජීවිතක්ෂයට පත්ව තිබෙනවා අනතුර සිදුව ඇත්තේ බොරටුව ලුඩාව ප්‍රදේශයේදී මොරටුව දෙසට දහවනේ වූ ත්‍රිරෝද රථයක් ලුඩාව හතරමන් හන්දියෙන් යූ හැඩයට හැරවීමට යාමේදී මොරටුව දෙසට දහවනේ වූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ලුණාව රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කලබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 21ක් වූ බදුලු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ දුරු අත්තරංකුට කැණ තිබෙනවා සිද්ධිය සම්බන්ධයෙන් මොරටු පොලිසියයි විමර්ශන සිදු කරන්නේ පාකිස්තාන ඇෆ්ගන් දේශ සීමා වසල ඇති වූ පිරිබකී 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇෆ්ගනිස්තාන දේශ සීමා වාසන්තයේ පිහිටි දේරා ඉස්මයිල් ඛාන් දිස්ත්‍රික්කයේ දරා සෙන්ද්‍රා ප්‍රදේශයේදී පිපිරීම සිදු ඇත්තේ මෙම කලාපය තුළ අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම්වල ප්‍රහාර නිතර වාර්තා වනවා පාකිස්තාන පොලිසිය සහ ආරක්ෂක බලකායන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ප්‍රහාර එල්ලවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝ ලංකාවේ හිට් වසින්දු දෙක්ක

0: Robbie, hit was single tekka.
1: Music Garage with Robbie.
2: එකොළහයි විනාඩි අටයි වෙලාව. අපි දෙනගේ දෙවෙනි පැයයි වගේම අවසාන පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. ඉතින් වාට මොකද හිතෙන්නේ? මට මොකද හිතෙන්නේ රවිද්දා? එහෙමනම් කියලා ඇස්සෙන්නපා නේද සැන්ටා බෝයි. ඔයා අපෙකුතු කරගන්නවනි ගොඩක් ආදරෙන්. ඒ වගේම නිෂි ඔන්න මං ආවා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් ඒත් එක්කම සරත් ඉන්නවා. සරත් එකතු කරගන්න ඕනි. තව කවුද ඉන්නේ? අර්ෂාද් කියලා කෙනෙක් ඉන්නවා. අර්ෂාද් ඔයාවත් මතක් කරනවා බ්‍රිටිෂ්. ඔයාට නමක් නැද්ද? හායි ඔයාවත් මතක් කරනවා මං ඉන්නේ සොන් එකට ගොඩක් ආදරෙන්. ඒත් එක්කම කවුද මේ? ගුඩ් මෝර්නින් මහනම් කොලෙජ් එකේ 93 බැච් එකේ රොෂිත්, අපේ ආසිරි හේමන්ත, ක්‍රේසිජේ, සුජිත් රණවක සහ සංජ ලක්සුමගේ මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරන් සිද්ධුවක් ගන්න ඕන කියලා තමයි සීජේ මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්නවත් මතක් කරනවා. ඒත් එක්කම කුරුණෑග ලක්කනහන හැමෝම එකතු කරන් සිද්ධුවක් දෙන්න කියලා තමයි හෂාන් කියන්නේ. හෂාන්ගේ මැසේජ් එක මං කලිනුත් කිව්වා කියලා මට මතකයි. ඒත් එක්කම චුටි දුව රවින්ද්‍යා අන්නේ කාන්ති මිස් එක්ක හරි මාමා හරි ආදරෙන් වහගෙන ඉන්නවා කියලා කියන ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. අන්නේ රවින්ද්‍යා නැන්දේ පිනිදි පහන් යදුවත් තිසුඟ ටෙවින් පුතත් අපි සින්දුවන්න හරි මාසයි කියලා කියන කට්ටිය ඔක්කොම ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් ස්පෙෂල් එකතු කරගන්න ඕනේ. බොහොම ස්තුතියි මැසේජ් එකට. ඒත් එක්කම තව කවුද ඉන්නේ? රුමේනියා වල ඉඳන් අහගෙන ඉන්නවා කියලා සුද්දා කියලා කෙනෙක් ඉන්නවා. ආවත් මතක් කරන දැහැමිඩි බණ්ඩාර. හයි ආවත් එකතු කරගන්න ඔයලකට මම රෙඩි කරගත්ත සොන් එකට. අනේ අද වෙඩින් එකක ඉන්න එක මම මේ මගේ ලයිව් එක ඇවිල්ලානේ බලන්නකෝ. අද එයාගේ අයියගේ වෙඩින් එක කියලා කියන අෂාන් අයියා ඇන්දිල් කියක් කියාලට හැපි වෙඩඩ් ලයිෆ් කියලා ඔන්න අපිත් ලකන් හැමෝම විශ් කරන. එහෙනම් සතුටින් ඉන්න ඕනි. සුගත් ආවත් එකතු කරගනවා කුවේට් වල ඉන්නේ. ඉතින් මෙන්න මේ හින්දි සොන්ග් එක අහන්න මේ වෙලාවේ රවින්ද්‍රත් එක්ක මියුසික් ගරාජ් ජාග්නින හැමෝමව ස්පෙෂලි ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න.

0: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2006 වර්ෂයේ අක්‍ර පහටඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
1: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්. අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077-777-7374
4: ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
5: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
4: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
5: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
4: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
6: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
4: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
7: රටට වග කියන රේඩියෝ ලකන්ඩ රේඩියෝ ITN
8: 11:16 දැන්වලාව
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

0: Robbie, hit was Sindhu Tekka.
1: Music Garage with Robbie.
0: 11:21 වෙලාව රමින්දත්තක මියුසික් ගරාජ් ආගමින වෙලාව කට්ටියක් එකතු කරගන්න ඕනි. ලක්ෂණ රේඩියෝව මියුසික් ගරාජ් සුබෝදාසනක් කියලා කියන සින්දුවක් දෙන්න. හලාවතින් පැට්‍රික් කරුණාපාල, ඒ වගේම ඈන්, සහන්, ෂෙවාන්, ෂනේල්, රශ්මිදුව, ලිලි මොනිස්ටා දුව, ඒ වගේම මාමත් එකතු කරන් සින්දුව ගන්න ඕනි කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ඔන්න ඔයාලවත් මම එකතු කරගන්න ගොඩාක් ආතරෙන් මම ඊළඟට රෙඩි කරගත්ත සොන්ග් එකට. ඒත් එක්ක මතක් කරන්න ඕනි මට කෝල්ස් දෙකක් ආවා. ඉස්සලා කෝල් එකක් කියන්න පොඩ්ඩක් මිස් වුණා. දැන් මම මේ කෝල්ස් දෙක ගැනම කියන්න තමයි හදන්නේ. ආදරණීය කෝල් දෙකක් තමයි ආවේ. මට කතා කරා දර්ශනී. දර්ශනී හැමදාම අපි වහන කෙනෙක් කියලා තමයි කිව්වේ. අනේ මං දර්ශනීවව ගොඩක් ආදරෙන් ඉකුතු කරගන්න. Thank you so much. ආදරෙන් මට කතා කරාට. ඒ වගේම නුවරළියෙන් කතා කරා ප්‍රගීත් ජයරත්න. මං හිතන මං නම ලියාගත්ත හරි නේද? පුතා බොබී ඉන්නවා කියලා කිව්වා. ඒ වගේම යාගේ දුව පොප්සි, ගිහාන් අමල්. මෙන්න මේ කට්ටිය තමයි එකතු කරගෙන සින්දුවක් ගන්න ඕනි කියලා කිව්වේ. අනේ මං කට්ටිය ඔක්කොම එකතු කරගන්න ගොඩාක් ආදරෙන් සින්දුවට. ගිෂු ඉන්නවා, ගිෂු කියනවාගේ ගෙදර කට්ටියයි, සංජු අයියයි, කසුන් අයියයි, ලොකු අම්මයි, ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඕකේ, එකතු කරගන්න. සරත් කියනවාගේ දුව දනීෂා, නෝනා, අශ්‍රා, අශාරානේ සින්දුවකට එකතු කරගෙන එකතු කරගන්න ඕනි කියලා එයාලා සද්දටම අපි වහගෙන ඉන්නේ කියලා තමයි කියන්නේ. ඕකේ, ඔන්න මම ඔය කට්ටියවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ගුඩ් මෝර්නින්, අපිත් සද්දටම ලක්කන් අහගෙන ඉන්නේ. අපිටත් සින්දුවක් දෙන්න. උපුල් කැලණිය මුල්ලෙන් වයිෆ් අචලා දුවලා දෙන්න මනාශා සහ ටෂානිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ, තව කවුද ඉන්නේ කියලා බලමු. සුබ දවසක් ලක්කඩහන සියලු දෙනාටම. මං ශාමලි කිතුල්කලින්. මගේ දුව සඳමිනි අහිංසා මහත්තයා අරුවන් චාමර කලවැල් දිනියෙන් තමයි ඉන්නේ කියලා කියනවා. අරුසලින ජනපදය, කලවැල් දිනිය අරුසලින ජනපදය. එයාගේ අම්මා වසන්තා, ඒ වගේම තාත්තා කීර්තිරත්න, මල්ලි සම්පත් කීර්තිරත්න, මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න ඕනි කියලා කියනවා. මඩපාට අපි ස්ටිකර් ෂොප් එකේ ඉන්නේ. බොස් සුමල් ඉන්නවා කියලා කියනවා. සුමල් අමිතා, ඒ වගේම රන්සර අනෝෂා සුද්දා, මෙන්න මේ කට්ටිය එකතු කරන් සින්දුවක් ගන්න ඕනි කියලා තමයි කියන්නේ. ඒත් එකම ගුඩ් මෝර්නින් අපිත් ඉන්නවා කියලා අහගෙන අම්බලන්ගොඩෙන් තන් නිලන්දු තමයි මැසේජ් එකක් දාලා තින්න. ඔන්න ආවත් මතක් කරනවා. සරත් කියන අයියාගේ වයිෆු ඒ කට්ටිය ඉන්නේ කිරෙල්ල පිටියේ. ඔන්න ආලවත් මතක් කරනවා. ඒත් එක්කම අද නිවාඩු දවසේ ලක්කන්න හරින් ඉන්නේ කියලා කෙනා මාලදිවේනේ ඉඳන්. ඉතින් ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඕකේ, අකි ගුඩ් මෝර්නින් ආවත් එකතු කරගෙන අපි ළඟට අහන්න යන්නේ 18 වන්නම් ඔකර කෙන්න. ඔන්න සින්දු අහලා අපි තව ටිකක් කතා කරමු. 11:23 රවින්දත් එක්ක මියුසික් කරලා ජාගෙන ඉන්න වෙලාවට.

0: රටට වග කියන රේඩියෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
2: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
9: 11:30 ලක්කන මියුසික් ගරාජ් ආගෙන ඉන්න වෙලාව.

0: ලක්කඩාගනින වෙලාව 11:45.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: ලංකාවේ හිට්ම සින්දු එක්ක
2: Music Garage with Rock.
0: 11:45 වෙලාව තව පොඩි වෙලාවයි මට මේ පැත්තෙන් එන්න තියෙන්නේ. දෙයනේ මේ වෙනකරුත් මට මැසේජ් එකක් දැම්මේ නැත්තම් මං තරහයි. අනේ කට්ටියක් එකතු කරගන්න ඕනේ. රෙමෝ හෑන්ස් ඉන්නවා, මං එකතු කරගන්න. ඒ වගේම අප්සෙල් බොක්ස් ඔයාවත් මතක් කරනවා ගොඩක් ආදරෙන් ළඟ සින්දුවට. ඔන්න ඔය දෙන්නත් එක්ක මෝෂට් එක පැත්තට යන්න ඕනේ කවුද ඉන්නේ කියලා බලන්න. අයිබෝන් ලක්කඩ අදත් සද්දට මහගෙන වැඩි කරන ගමන් ඉන්නේ අපි. මේ කස මැදිරිගිරිය ෂොප් එකේ හැමෝම එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි අශෝකමට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න අශෝක මං ඔයාවත් එකතු කරගන්නවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න මහත්තයා ජූඩ් දුව දිසනී මම අනු සුබදැසනක් කියලා කියන සුබම සුබදැසනක් ඔයාටත්. චතුරංග ඔන්න මම ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම මෝටිවේටර් කියලා කෙනෙක් ඉනාවත් මතක් කරනවා. තිෂාර ඔයාවත් මතක් කරනවා ඊළඟ සින්දුවට. ඒත් එක්කම හලෝ රවි මාත් ඉන්නවා මෙන්ඩිස් ඉතලි වලින්. ඉතලි වල ඉන්න මෙන්ඩිස්වත් ඔන්න මං ආදරෙන් මතක් කරනවා ඊළඟ සෝංග එකට. ඒත් එක්කම හම්බිගමුන් සේපාලිකා ඉන්නවා. එයාගේ අයියා රනිල් ඒ වගේම ලක්කනහන හැමෝමයි අම්මයි තාත්තයි අක්කයි අයියා දෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම සුදුමැණික රවි බුදුසරණ අයවට මම පොඩි පූජාවකට ගියා දැන් තමයි ආවේ කියලා කියනවා. ආපු ගමන් මම ඔයාට මැසේජ් කරන්නේ මේ. අනේ thank you so much රත්නපුර රත්නේ තමරා කුමාරි. ඔන්න ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම දිනුෂිකා ඉන්නවා මාපල ගමින්. වෙන ඕන දෙයක් වෙච්චව සෝංග එක ඕනි කියලා කියනවා මම මේ සින්දු මේ වෙනකටත් දීලා. ඉවරයි යේ නියමයි. ගණිදු ආවත් එකතු කරගන්නවා. අක්කිනු ආවත් එකතු කරගන්නවා. ඒත් එක්කම නිම්නාවි ආවත් මතක් කරනවා. ඒ වගේම අබුඩාබි වල ඉන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා අර්ෂාත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔන්න මම ආවත් එකතු කරගන්නවා. එතකොට මට කෝල් එකක් ආවා. කෝල් එක ස්පෙෂල් දෙන්නෙක් ඉන්නවා එකතු කරගන්න. අර නම කියන බැරුණාක තරහ වෙලා ඉන්න එක නක ඔච්චර හිනාවෙන් චුටි ගෑල්ලමෙක් ඉන්නවා කියලා කියනවා. අවුරුදු 15යිනේ විශ්වදීලි නාකන්දල. ඔන්න ආවම මතක් කරනවා. ඒත් එක්කම සිල්වා ඔය දෙනවත් එකතු කරගන්නවා. ඊළඟට මම රෙඩි කරගත්තා සෝන් එකට. මේ පැත්තට මේ වෙනකලුත් ආවේ නැත්තම් මොකද කරන්නේ ඔයා? යුනේ ඔයාවත් මතක් කරන ලෙග සින්දුට මං ගොඩාක් ආදරෙන්. දැන් ඉතින් බාච්චි ගැලත් සින්දුව තමයි අපි අහන්න ලැස්ති වෙන්නේ. මේ ගහලා කතා කරමු. චුටි වෙලාවයි තව තියෙන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ලංකාවේ හිට් වස්සින් දුක් දෙක්කා

11 විනාඩි 54යි වෙලාව. කතාවක් අහලා තිනවද? හමුවීමක් තියෙන තැන වෙන්වීමක් තියනවා කියලා. අපි දැන් ඉතින් දැන් පැය දෙකකට විතර කලින් හම්බුණා. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. මොනව කරන්නද? දුකයිද? එහෙම තමයිනේ. අර මට හිතන දැන් අර හැමදාම වෙනකොටදී සතිය දවසක් නිකන් අර එනකොට පොඩි එකක් තියෙනවානේ. ඇත්ත කියන බලාගෙන ඉන්නවනේ මං එනක. ඉරිදවතේ 10ට මෙසි ගරාජ් අරගෙන එනක. උහිලු කරනවද මන් දන්නේ. හරි එහෙනම් ඉතින් රවින්ද යන්නයි හදන්නේ. Thank you so much. ආදරෙන් මාව වදත්ත අගෙන හිටියට, මට කෝල් කරාට, මට මැසේජ් කරාට, මාව බලාගෙන හිටියට මේ හැම දෙයකටම බොහොම ස්තුතියි. මං යන්නයි හදන්නේ. යන්නම් කියනකොට ගිහින් එන්න. ආයිත් මල් ලබන සතිය එනවා අනිවාර්යෙන්ම. සතුටින් ඉන්න, පරිසමෙන් ඉන්න, හිනා වෙලා ඉන්න. මතක තියාගන්න මේ අවුරුද්ද තව ඉවරෙන්න තියෙන මාස ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් තුනයි. අපි ආයිත් හම්බෙන්න අලුත් මාසෙක. ඔක්තෝබර් පළවෙනිද ළමා දින සමරනින්න මං වගේ ළමා පොඩි ළමයි. සුබ ළමා දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ජීන් එන්නම්. මම රවින්දයා. සතුටින් ඉන්න, හිනා වෙලා ඉන්න, පරිසමෙන් ඉන්න. ආදරේ ආදරේ ආදරේ ගොඩම ගොඩක්. බයි. මම රවින්දයා.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: යාපනයේ මුද්දිරෙන් අයිස් කිලෝ 45ක් සහ හෙරොයින් කිලෝ 35ක් නාවික හමුදා භාරයට. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති අද ගම්පහ ජනතාව සමග. සංචාරක සංවර්ධන දශකයේ වැඩිම ප්‍රගතිය රටවල් 10 අතරට ශ්‍රී ලංකාව. නිර්වලා ගෙන් තවදුරටත් අවධානමයි. හෝමුස් යෝජනාවලිය ගැන ඇමරිකානිල නිවේදනය එනතුරු ඉරානය බලා සිටේ. ශ්‍රී ලංකායි ගල අත තීරණාත්මක අවසාන එක් දින තරගය අද. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලි නාරචි. ජාතික ජනපල වේග ආණ්ඩුවට වසර දෙකක් සැපිරීම වෙනුවෙන් පැවැත්වෙන ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අද පැවැත්වෙනවා. ජනාධිපති අනු කුමාර සරායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගරසභා පිටියේදී අද පසරුවේ මෙම ජනරැලිය පැවැත්වීමටයි සියලු කටයුතු සුදානම් කර තිබෙන්නේ. මීට පෙර දිස්ත්‍රික් කිහිපයකදී මෙම ජන හමුව පැවැත්වුණා. නාවික හමුදාව උතුරු විරලේ සිදු කළ මෙහෙයුමකදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 81 තොගයක් සමග යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව අදාළියව යාපනය බාතික කුසුමන්තුරේ වෙරළතීරේ විශේෂ සොන්සිය මෙහෙයුමක් සිදු කළා. උතුරු නාවික විදාරයට අයත් නිලධාරීන් සහ නාවික නෞකා අග්බෝ ආයත නිලධාරීන් ඒකාබද්ධව සිදු කළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සමග යාත්‍රාව නාවික හමුදාව භාරයට ගෙන තිබෙන්නේ. යාත්‍රාව සමග සැකකරුවෙකුද අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසනවා. එම මත්ද්‍රව්‍ය තොගය තුල හෙරොයින් කිලෝ 36ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට වැඩි තොගයක් සොයාගැනුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. තංගල් වලාපුත යායවත්ත දිවසක තිබේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 3කට අසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. පෑලිගොඩ උතුරු දිසා අපරාධ කොට්ටාස නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි වැටලීබ සිදු කෙරුණේ. එම වැටලීබේදී දිවසේ තිබේ හෙරොයින් වත්කුඩු මිලිග්‍රෑම් 23,000ක් සොයාගෙන ඇති අතර සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා. එම තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය තම සහෝදරයා විසින් ලබා දුන් බවයි. එම සහෝදරයාගේ පලාපොත ප්‍රදේශයේ පිහිටි දිවසද පොලිසිය පරීක්ෂා කළා. එම අවස්ථාවන විටෙන් පුද්ගලයා දිවසින් පලා ගොස් ඇති අතර ඔහුගේ දිවසේ තිබී හෙරොයින් වත්කුඩු කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක්ද පොලිසිය සොයාගත්තා. මෙම මත්ද්‍රව්‍ය මුහුදේ පාවෙමින් තිබියදී සහෝදරයාට ලැබී ඇති බවයි අත්අඩංගුවට සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ. කුලි පදනම් බත ලබාගත් දිවසක් සහ වාහන භාවිත කරමින් සිදු කෙරෙන අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති බැවින් ඒ වාකුලයට ලබා දීමේදී දැඩි අවධානය යොමු කරන ලෙස නියෝජ්‍ය පොලිස් ප්‍රති සංජීව බෙදවත්ත මහතා අවධාරණය කරනවා. බාධිවර ප්‍රදේශයේ පැවති වැඩසටහන කිඩාරතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.
6: මේ වෙනිදාත් අපි සැලසුම් කරලා තියෙනවා තවත් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය සපයන අපරාධ කල්ලි පෝෂණය කරන උන්ට මුදල් සපයන අපරාධ කරන කීප දෙනෙක් අපි හඳුනගෙන උනුත් මෑතකදී ශ්‍රී ලංකාවට ගේන්න අපි කටයුතු කරනවා. ගොඩාක්ම මත්ද්‍රව්‍ය සහ ඔය නීතිරුද් දේවල් අවිවාද වගේ දේවල් අපිට හසු වෙන්නේ කුලියට ගත්ත ස්ථානවල. මොකද හේතුව නොඑක අපේ රටේ ජනතාව පුරුදුලා දෙනවා විමසීම නොකර ඕන කෙනෙකුට තමන්ගේ නිවස කුලියට දෙන්න, තමන්ගේ ව්‍යාපාරික ස්ථාන කුලියට දෙන්න. ඒ නිසා ඒවා හොයා වෙනවා කරන්න ඕන. මොකද ඒවා දෙයක් වුණොත් එහෙම ඔබත් ඔබ කියන්නේ. ඔය උදාහරණයක් වශයෙන් ඔබගේ නිවසක් නැත ඔබගේ ස්ථානය කුලියට දීලා ඔහු අපරාධයකට අහු වුණොත් උපදව කියන නිසා ඒකට බොහොම කල්පනා ඉන්නවා. තමන්ගේ වටපිටාව ගැවසෙන නන්නනුව පුද්ගලයන් සැකර පුද්ගල සමඟ තොරතුරු තිබුත් අපිට දැනුම් දෙන්න. වාහනත් එහෙම තමයි. මේ සෑම අපරාධයක දාන වාහන කුලියට ගත වාහන සැපයුම් කර වාහන නිසා ඒක නවදේ ඉන්න ඕන අනිවාර්යයෙන්ම. කාටද මේ වාහනේ කුලියට දුන්නේ? මොකද එයාගේ දුරකථන අංකය? මොකද ඔහුගේ ඇඳුම්පත් අංකය? මොකද ලිපිනේ? ඔහුගේ ඉන්නේ කොහෙද? මේ එහෙම දෙන්න බෑ. ඊළඟ තමයි ගෙවස නිවසක් කුලියට දුන්නත් ඒ තත්ත්වෙම කරන්න ඕනේ. මේ ගොඩක් ජනතාව මේ වෙනකොට වංචා කිරීමේ හසු වෙනවා. සමහර පිටරට යන්න කියලා මුදල් ඉල්ලනවා. එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා විශ්වවිද්‍යාලයට යවන්න නැත්නම් ඉඩමක් ගන්න. එහෙම නැත්නම් ගෙයක් හදන්න කියලා ගොඩාක් දවසකට අපි මම හිතන්නේ ෆැමිලි වංචා කිරීම ෆැමිලි මේ බස් නැහැ පළාතේ දවසකට 50කට වාර්තා වෙනවා. ලංකාව විශාල ප්‍රමාණයක්. ඒ නිසා පහුගිය වසර දශකය තුළ ඉතාම වේගින් වර්ධනය වුණ අපරාධ වංචා කිරීම. ඒ නිසා ඒවට හසු වෙන්න එපා.
5: 2024 වසරේ සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 14ට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දශකයට අනුවයි ශ්‍රී ලංකාව දසවන ස්ථානයට පැමිණ තිබෙන්නේ. එම වර්තාවට අනුව 2024 වසරට සාපේක්ෂව 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දශකය ලකුණු 104.3කින් ඉහළ කුස්ත වෙනවා. කෙටි කාලයක් තුළ සංචාරක හා සංචාරක සංවර්ධනය අත්කරගෙන ඇති රටවල් අතරට මැලේසියාව, තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක් ද ඇතුළත්ව සිටිනවා. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජය පසුගිය කාලේ පුරා විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළා. එම ඉලක්කගත වැඩපිළිවෙළ හමුවේ සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණ අතර ඒ හරහා ඇති වූ ප්‍රගතිය හේතුවෙන් මෙම ජයග්‍රහණය ළඟා කර ගැනීමට හැකිව තිබෙනවා. බද්දී ගබ හල්පතොට ප්‍රදේශයේදී අද උදෑසන සිදු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් ත්‍රිරුත් රථයෙන් ගමන් කරමින් සිටි පිරිසකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. වෙඩිතැබීමෙන් ත්‍රිරුත් රථයේ ගමන්ගත් කාන්තාව දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා සහ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බෙංගල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමී දුර්වල වන බැවින් වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමු පළාත්වලත් ගල්, බාතර, බහනුවර සහ නොරිලි දිස්ත්‍රික්කයේ අද දින වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඌව සහ නැගිරිහිර පළාත්වලත් පොළොන්නරුව, බුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගාල සිට හම්බන්තොට හරහා පොතුගිල් දක්වා වෙරළට ඔබෙන් වන බෝධි ප්‍රදේශ රළු විය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. මේ අතර පසුගිය දින කිහිපයේ ඇදහැළු අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක සුළු ගංවතුර අවතාරමක් පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගින්ගගේ ඉහළ ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන් තවලබ, දාගුඩ, බද්දේගම, වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් ගින්ගග නෙම්නේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවතාරමක් පවතිනවා. නෙළුව, තවලම, හිරිදුම් ප්‍රදේශවල පැවති ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. එමෙන්ම නිල් වළා ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගංවතුර අනතුරකවීම් තවදුරටත් දීර්ඝකර ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිස්ත්‍රික් කටකට පනවා ඇති නායම් පිළිබඳ අවධානාත්මක නිවේදන තවදුරටත් බලාත්මක වන අතර මහනුවර සහ නොරිලිය දිස්ත්‍රික් සඳහා නිකුත් කළ ඉවත්වීමේ රතු නිවේදනද දීර්ඝ කර තිබෙනවා. බෞසා කැලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබීම හේතුවෙන් වන් දුරට තුනම විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් ඊට පහළින් පිහිටි කැන්ඩියොන් ජලාශයේ වන් දුරට දෙකක් සහ ලක්ෂපාල ජලාශයේ වන් දුරට දෙකක් විවෘත කර ඇති බවයි නොරේලිය දිස්ත්‍රික් ආපදා ක්‍රමරාකරණ ඒකකයේ සඳහන් කළේ. 22ට එරෙහි විපක්ෂී අසාර්ථක උත්සාහය 25 වනදා රාත්‍රියෙන් පසු පුස්සක් වූ බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. ඒ බාධ්‍ය වෙත අදහස් දක්වමින්
7: අපි දැක්ක විශේෂත්වය තමයි මේ පනතේ ඡන්දයේදී වංචාවලට දූෂණවලට චෝදනා ලැබලා බන්දරාගාරගත වෙලා ඉන්න අය පවා මේකට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නෝ. ඒක තමයි අපේ රටේ තියෙන ඓතිහාසික විහිළුව. ඒ කියන්නේ හොරු මංගොල්ලකාරයෝ දූෂිතයෝ ඔක්කොම මේ පනතට විරුද්ධයි. හැබැයි පාර්ලිමේන්තුවේ අපි සහ ජනතාව මේකට පක්ෂයි. ඒක තමයි පාර්ලිමේන්තුවේ අපි දැක්කේ. ඕනම දෙයකට චෝදනා කරන එක විරුද්ධ වෙන එක තමයි විපක්ෂයේ වැඩේ. ඒක හරි හෝ වැරදි හෝ ජනතාවට වාසි හෝ අවාසි කිසිවක් විපක්ෂය සලකන්නේ නැහැ. විපක්ෂයට තියෙන්නේ විරුද්ධ වෙන්න. ඉතින් ඒක විපක්ෂයේ අයිතිය. නමුත් අපේ අයිතිය ජනතාවගේ කැමැත්ත අභිලාෂය ඉෂ්ට කරන එක. මොකද මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න බෑ අපේ මේ තියෙන ක්‍රමවේද වෙනස් කරන්න නැතුව. ඉතින් ඒක අපේ ආණ්ඩුවේ වගකීම.
5: නියුච අබාධ්‍ය නලින් හෙවගේ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
8: විපක්ෂයේ ඇත්තටම චෝදනා නොකරපු එකක් පහුගිය අවුරුදු දෙක ඇතුළේ අපි දැක්කේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ වගේ විපක්ෂයක් රටකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. හැම දෙයකටම යාළගේ තියෙන පොදු විරෝධතාවය. ඉතින් මම හිතනවා ජනතාවාදී ආණ්ඩුවක් කරනකොට විපක්ෂයේ කාර්යභාරය ගොඩක් අඩුයි. ඉතින් ඒක තමයි අපි දැක්කේ. උන් දිගටම මේකට විවිධාකාරයෙන් විවිධ සංවිධාන එකතු කරගෙන විවිධ උද්ඝෝෂණ විවිධ දේවල් කරන්න උත්සාහ ගතට අපි දන්නවා රටේ ජනතාවට ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අවබෝධය ඇතුලේ ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ වෙලා තියෙනවා. ඒවා පුස්සක් වෙලා තියෙනවා. විපක්ෂයත් මං හිතන්නේ පාඩම් ගොඩාක් ඉගෙන ගත්තොත් හොඳයි. ඔවුන්ට යම් මතු දිනයක බලයට එන්න ඕන නම් දැවැන්ත පරිවර්තනයක් ඔවුන් තුළ ඉටු වෙන්න ඕන. එහෙම නැත්නම් ওই සාම්ප්‍රදායික විපක්ෂය මේ රටින් මං හිතන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා.
5: නියුච මාත දිනිදු හෙඩක මහතාද 22 වෙනි වැස්තා සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
9: මේ සංශෝධනයේ ගෙනද්දිම විපක්ෂයේ විසින් නොඑක් කතා බහක් ඇති කරා බිම ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ඇති කරනවා ඒකාධිපති පාලනයකට යනවා කියලා මිනිසුන්ට බොරු විස පතුරවන්න උත්සාහ කරා. අද දවසේ කාරණා දෙකක ජයග්‍රහණ ඇති වෙනවා. එක පැත්තකින් ආණ්ඩුවට තවදුරටත් ජනබලය තියෙනවා සහ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියන තැන සනාථ කරමින් තියෙනවා. ඒ වගේම විපක්ෂයේ තියෙන බංකොලොත්භාවයේ නිර්වත්භාවය ප්‍රකාශයට පත් වුණා. මේ වෙලාවෙත් විපක්ෂයේ ලොකෝට උත්සාහ කරා මුළු රටේම ජනතාව එකට එකතු කරන්න. හැබැයි අපි දැක්කා ජනතාවගේ ඒ සඳහන ප්‍රතිචාරය. පාර්ලිමේන්තුව ඇතුළේ යනකොට විපක්ෂයේ කළු ඇඳගෙන ඉන්නවා කියලා කිව්වා. අඩුම ගාන විපක්ෂ නායකතුමාට බැරුණා තමන්ගේ පක්ෂේ ඉන්න මන්ත්‍රීවරුන්ට එකපාරට ඇඳුමක් අඳලා පාර්ලිමේන්තුවට ගෙන විරෝධය ප්‍රකාශ කරන්න. එවැනි බංකොලොත් වෙච්ච දියාරු වෙච්ච විපක්ෂයක් තියෙන යම් යම් දේවල්ට උත්තර හොයනවා රැඳ විපක්ෂයට අද සටන් පාට නැති තැනට පත් වෙලා තියෙනවා. අපි සතුට වෙනවා මේ රට මේ ගත්තේ සමස්ත මහජනතාවගේ ජයග්‍රහණය. ජනතාව අපට බලය දෙනකොට ජනතාව අපේක්ෂා කරා හොරුන්ට වංචාකාරයන්ට දූෂකයන්ට දඬුවම් දෙන්න ඕන. ඒ සඳහා මේ නීති පද්ධති සකස් වෙන්න ඕන. අධිකරණයේ ස්වාධීන වෙන්න ඕන. අධිකරණයට අවශ්‍ය කරන පහසුකම් දෙන්න ඕන. මේ 22 වෙනි සංශෝධනය ඇතුළේ සිද්ධ වෙලා තියෙන එක. ඒක නිසා ආණ්ඩුවට විපක්ෂයේ අභියෝගයක් නෙමෙයි. හීන දැකීමේ අයිති විපක්ෂයට තියෙනවා. හැබැයි අපි දන්නවා ජනතාව සැබෑව අත්විඳින්න ඉන්නවා මේ රටේ කියලා.
5: මේ දිනවල ඇතැම් ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබුණත් සමහර ප්‍රදේශවලට වීලි කලගුණ හේතුවෙන් පානීය ජල ගැටලුවක් මතුව තිබෙනවා. බිබිල ප්‍රදේශයේ බිලියන 5ක වේතමෙන් පානීය ජල පිරිපහදුවක් එම ජනතාව වෙනුවෙන් ලබා දීමට බිබිල පිටකුඹුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටයුතු කර තිබුණා. මොන්ට්‍රෙගල දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි වීලි කලගුණේ හමුවේ බිබිල ප්‍රදේශයේ ජනතාවට මෙමගින් පානීය ජල ගැටුවට විසඳුමක් ලැබෙනවතැයි ජනතාව පවසනවා. යතිවර බාපිය දිවහඬ ජාතික වැඩසටහනට සමගාමීව දිවස් ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ තවත් දිවසක් ඉදිකිරීම සඳහා මුල්කල තැබීම නියුච අබාධ්‍ය ටීබී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදම් ලාභී පවුල් සඳහා දිවස් ලබා දීම මීට පෙරද සිදු කෙරුණා. යතිවර බාපිය දිවහඬ ජාතික වැඩසටහන යටතේ රුපියල් 115ක වීදමින් ඉදිවන මෙම නිවස මාස දෙකක් තුළ ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. ඉදිකිරීම කටයුතු ජාතික දිවස් සංවර්ධන අධිකාරිය යටතේ සිදු කෙරෙනවා. රිවල්වරයක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමග සැක්කරුවෙකු අත්තරන්කුටගත් බව පොලිසිය පවසනවා. කළුතර අපරාධ කොට්ටාසට ලැබී තිබූ තොරතුරුකට අනුව වද්දුව හබරිල්ල ගහලාද ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. එහිදී ගිරියාවියක් සමග සැක්කරු අත්තරන්කුටගත් අතර ඔහුගේ දිවස පරීක්ෂා කිරීමේදී මිලිමීටර 9 උණ්ඩ දෙසුවා කෙනුණා. 36 හැවිරිදී වාදු ප්‍රදේශයේ පදිංචි මේ පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇති ගිනියාවිය වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී කැනති බවයි. ගිනියාවිය කිසියම් අරමුණක් වෙනුවෙන් මිලදී ගතිය දයන්න පිළිබඳ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැක්කරු පාරදුර බහිස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෝමු සමුද්‍ර සන්ධි සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ ඇමරිකාවේ නිල ප්‍රතිචාරය බලාපොරොත්තු වී සිටින බව ඉරානයේ පවසනවා. ඉරානයේ ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. එම යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාවේ නිල ප්‍රතිචාරය බලාපොරොත්තු වෙ සිට බවයි ඉරානය පෙන්වා දෙන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් ගමනාගමන සඳහා දින හතක් ඇතුළත නැවත විවෘත කිරීම පිළිබඳ ඉරානය ඉදිරිපත් කළ යෝජනාවට ඇතුළත්. ට්‍රම්ප් යෝජනාවලින් ප්‍රතික්ෂේප කිරීම පිළිගන්නා බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා සමාජ බාධ සටහනක් තබ්බෙන් සඳහන් කර ඇත්තේ. ඇමරිකා ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කළ බවට ඔහු එම සටහනින් දක්වා තිබෙනවා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එකලන්ත අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ ලන්ඩන් ඩුවර ඕවල් ක්‍රීඩාංගණයේදී තරගය ආරම්භ වන්නේ බෙරට වේලාවෙන් 5:03. තරගාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයක පැවතීම හේතුවෙන් මෙම අවසන් තරගය ජයග්‍රහණය කිරීම කණ්ඩායම් දෙකටම වැදගත් වෙනවා. යාපනයේ මුත්තේරෙන් අයිස් කිලෝ 45ක් සහ හෙරොයින් කිලෝ 35ක් නාවික හමුදා භාරයට. ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනපති අද ගම්පහ ජනතාව සමග. සංචාරක සංවර්ධන දශකයේ වැඩිම ප්‍රගතිය රටවල් 10 අතරට ශ්‍රී ලංකාව. නිල්වලා ගෙන් තවතුරටත් අවධානමේ. හෝමුස් යෝජනාවලිය ගැන ඇමරිකානිල නිවේදනය එනතුරු ඉරානය බලා සිටි. ශ්‍රී ලංකා එකලන්ත තීරණාත්මක අවසාන එක්දින තරගය අද. මීළඟ ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ 5:01 බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංගය.
10: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට් ෆ්ලෑෂ්.
11: අයිබන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපීඨයේ උණුසුම රැගෙන අද අති ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. අපි ආරම්භ කරන සූදානම් වන්නේ ආසියානු ක්‍රීඩාවලියේ තොරතුරු වලින්. 156 දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් අපි අයිචි නගෝයාවල ක්‍රීඩා කරමින් සිටිනවා. අපේ කණ්ඩායම පිරිමි ක්‍රීඩකයන් 100ක්, අන්තා ක්‍රීඩකයන් 56 දෙනෙක් මේ තරගාවලිය සඳහා එක්ව සිටියා. අපි මේ මොහොතේ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා සංචිතය ජයග්‍රහණ වලට එළඹෙමින් සිටින ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. පසුගියදා පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගයේ රෙදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එවැගේම ශ්‍රී ලංකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම කටාර් රාජ්‍යයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කරනවා. පිරිමි කණ්ඩායම මූලික තරගාවලියෙන්ම ඉවත් වන්නට සිදු වුණා. කොහොම වුණත් මේ මොහොතේ චීනය තමයි ඉදිරියෙන්ම සිටින රට බවට පත් වී තිබෙන්නේ. ඊළඟට ජපානය, ඊළඟට දකුණු කොරියාව ආසියානු ක්‍රීඩා උළෙලේ මේ මොහොතේ ඉදිරියෙන් රැඳි සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් බලාපොරොත්තුවක් තිබෙනවා. රන් පදක්කම් කීපයක් පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටිනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ වලින් ශ්‍රී ලංකාව ලක්මා රනින් සරසන්නට අපේ ක්‍රීඩකයන්ට වාසනාව ලැබෙන්න කියලායි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒතරතුරු වලින් පස්සේ අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වන්නේ අද දවසේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් සම තත්ත්වයේ තිබෙන්නේ. කණ්ඩායම් දෙකම එක් තරගයක බැගින් ජයග්‍රහණය කළා. ඒ අනුව තීරණාත්මක තරගය අද සවස 3:00 ආරම්භ වීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර. පසුගිය තරගයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කණ්ඩායමේ නායකයා කුසල් මැන්ඩිස් විශිෂ්ට ලකුණු 121ක් ලබා ගැනීමට සමත් වීමත් සමග තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වඩා වාසි සාගත තත්ත්වයක දැන් තිබෙන්නේ. පරාජයන් රැසක් උරුම කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම නමුත් දැන් ජයග්‍රහණ වලට එළඹෙමින් තිබෙනවා. එනිසා ශ්‍රී ලංකා කණ්ඩායමට යම් පොද වැස්සක් වැටී තිබෙනවා ජයග්‍රහණ පිළිබඳව බලාපොරොත්තු තබා ගන්නට. එනිසා අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ හෝ ජයග්‍රහණය කළොතින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය ජයග්‍රහී කණ්ඩායම බවට පත් වෙනවා. පසුගිය T20 තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. ඒ නිසා අද තරගයේ ඉතාම තීරණාත්මකයි ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන්. අපි ප්‍රාර්ථනා කරමු කුසල් මැන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය කරන්නට වාසනාව ලැබෙන්න කියලායි අපේ ප්‍රාර්ථනාව. ඒ තොරතුරුත් එක්ක අද දවසේදී ක්‍රීඩා තොරතුරු වලින් සමුගන්න සූදානම් යලි ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තු වෙන්. එදෙක ඔබට සුවදායි සති අන්ත්‍යයක්.
10: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම
12: Sports Flash. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: බොබිටෙල්නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහටඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
0: දෙන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ගැලීන් පොපුල ඔෝඩ් දෙදහස් විසිහය. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
1: Most popular radio program couple of the year. Chamith Vidhanagamage samaga Charu Samadhi.
0: Lakhanda Evening Drive. Chamith Vidhanagamage samagin Charu Samadhi.
1: Most popular television program couple of the year. Asanka Satarasinghe samaga The Sunni Navodaya.
0: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi Asanka Satarasinghe.
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරතු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තූතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
6: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
5: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
6: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
0: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
7: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙකමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
4: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ
4: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: රටට වග කියන රේඩියෝ රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
0: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රජී
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: පුරවස්තු සැවීමේ අරමුණින් කැරීම් කළ සැක්කරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. පොළොඩාරුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත වැටලීම් සිදු කළේ පොළොන්නරුව පළුග ස්ථවර ප්‍රදේශයේදී. කැණීම් උපකර තොගයක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. 28 හැවිරිදි සැක්කරෝ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි කරවේ. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසියයි විභාෂණ සිදු කරන්නේ. දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක් සිදු කළ වෙඩිතැබීමකෙන් පුද්ගලින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 15 දෙනෙකු තුවල් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ජොහන්ස්බර්ග් දුවර නිරිත දෙසින් පිහිටි වෙඩිලා ප්‍රදේශයේදී වෙඩිතැබීම සිදුව තිබෙන්නේ. ගිනි අවි සමගාට දෙනෙකුගෙන් යුත් ආයුධ සරද කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදු කර තිබුණා. ප්‍රහරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිදුවීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු අප්‍රිකා පොලිස් සේවයේ මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මේනක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: බයෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියටර් ගී රශ්මි
4: දහවලක් දවල් එකයි විනාඩි හතරයි වෙලාව. සතියකට පස්සේ තමයි ගිරශ්මිතක මේ විදිහට ආවයි මාවයි හම්බ වෙන්නේ නේද? FM 93.5 FM 93.7 ඔනාට පුලංකම තියෙන අදත් හවස 4 වෙනකම් ගිරශ්මිය අහන්න. ඒ වගේම ඉතින් මම ඔයාවත් මතක් කරනවා කියලා දන්නවනේ නේද? අර පුලංකම තියෙන ගිරශ්මිය අහගෙන ඉන්නකොට නටන ගමන් එහෙම ඉන්නකොට මේ පැතර මැසේජ් එකක් එවන්න වෙනද වැකේම 0705937 0705937 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට නොවරද වාම එවන්න කියලා මම මතක් කරනවා හරිනේ එන මේ පැතර මැසේජ් එකක් දාලා ගිරශ්මිත් එක්ක එකතු වෙන්න මේ ඔයා වෙනුවෙන්ම මම ලෑස්ති කරගෙන සින්ත ටික දවල් එකයි විනාඩි 5යි

ඔබට ඉන්න පුළුවන්ද සතුට නැතුව? මට ඇහෙන්න බෑ කියලා. ඔබට ඉන්න පුළුවන්ද සමගිය නැතුව? එහෙම හොඳයි නේද?

0: දවල්ලකයි විනාඩි 24යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක්. ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011 286 1031 011 286 1011 ශනික ඇමතුම් 19600.
4: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk. AI සමග පෙරට.
8: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
10: Popular Award 2026 අසරි ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ
11: Most Popular Radio Program Couple of the Year චමිත් විදානගමගේ සමග චාරු සමාධි
10: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි
11: Most Popular Television Program Couple of the Year අසංක සතරසිංහ සමග දසුනි නවෝද්‍යා
10: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝහි අසංක සතරසිංහ
12: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
10: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
13: රටට වග කියන රේඩියෝ
14: ලකාණ්ඩ රේඩියෝ ITN.
15: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
16: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
17: අපි සොයන්නේ
15: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
16: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා. දෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
1: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
0: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. දෙක්යා සුරකිමු මගතොට.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
0: ගිරශ්මිය හගින්න දවල් එකයි විනාඩි 30යි.
3: වෙලාව ඔබ වෙත.

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: තවල එකයි විනාඩි 30යි වෙලාව. ගී රශ්මි අහගෙන ඉන්න ඔයා කෝ බලන්න කට්ටිය නටපු සෙට් එකේ හැම අතුස්සන්න බලන්න. අතුස්සන්න කිව්වට පේන්නේ නැහැ නේද? චාරුත් මේ මොනා කියනවද මන්ද ඇවිල්ලා ගීරශ්මිත් එක්ක. අතුස්සු නැති වුණාට පාට පුලංකම තියෙනවා මාව අහගෙන ඉන්නවා නම් මේ පැතර මැසේජ් එකක් එවන්න. ගීරශ්මිත් එක්ක සතියකට පස්සේ ඉතින් අපි හම්බ වෙන්නේ ඕපා දූපනම් අපිට මොනාදනේ. සතියකම දේවල් කතා කරන්න තියෙනවා. එනිසා මැසේජ් එකක් දාලා තියන්න. වැඩ කරන තැන හිටියත් ඔයා ගෙදර හිටියත් FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම ආට පලංකම තියෙනවා. තියාගෙන ලක්කඩත් එක්ක ඉන්න. ඒ විදිහට මට මැසේජ් එකක් දාලා තියෙන කටිය මතක් කරන්න යන කලින් ඔයාට මට හිතුන ෆෝන් නම්බර් එක ආයි පොඩක් මතක් කරන්න ඕනි කියලා. දැන් මන් දන්න ඔළුව කස කස කොහොමද චාරුට මැසේජ් එකක් දාන්නේ කියලා හිතනවා කියලා. 07 03 93 5 93 7 07 03 93 7 ඔයාගේ WhatsApp message එක මේ පැත්තට දාලා තියන්න කියලා මතක් කරනවා. මම යනවා උරුබුක පැත්තට. සිරි කුමාරී ඉන්නවා මේ වෙලාවේ මාව අහගෙන. ඔයාව එකතු කරගන්නව මම. ඊළඟට මම message එකක් දාලා තිනවා මතුගමින් පසන් සඳ කැලුම්. ඔයාවත් එකතු කරගන්නව ගොඩක් ආදරෙන් ගී රශ්මිත් එක්ක. අපිව සිංදුවක අහන්න එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා මගේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි අක්කලා දෙන්නයි. ඊට පස්සේ මගේ යාළුවා දෙව්මිනි දෙව්ගේ මල්ලි අම්මයි තාත්තයි අපි කට්ටියම එකතු කරගන්න කියලා. උපේක්ෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. උපේක්ෂ ඔයාව මෙන්ෂන් කරලා නැහැ. මං හොයාගෙන ගිහිල්ලා තමයි කිව්වේ. කොහොමද හොඳයිනේ. ඊට පස්සේ දීපිකා නයෝමි ඉන්නෝ මේ වෙලාවේ. මාව අහගෙන ඔයාවත් එකතු කරගන්නවා. අලුබ මුල්ල පැත්තට යන්න ඕනි කියලා මට හිතුණා. මොකද ඒ පැති ජගත් රෝහණ ඉන්නව මට මැසේජ් එකක් දාලා. එයා මෙන්න මෙහෙම ලස්සන කතාවක් මට හැමදාම ගී රශ්මිත් අහගෙන ඉන්නකොට එවනවානේ. ගී රශ්මි අරන් ආපු ලස්සන සුදු කෙල්ලේ අඩුවක් නෑ කවදාවත් ඔබේ සිනා මල්ලේ. ඔය ලස්සන වදන් වලින් මුළු ලෝකෙම හෙල්ලේ. රසික ගඟක් ගලා එනවා ඔබේ ළඟට කෙල්ලේ කියලා තියෙනවා. වව්. Thank you. ජගත් මං ආව එකතු කරගන්න හොඳේ ආදරේ. උරා පොළ පැත්තට යනවා. ඒ පැත්තෙන් ප්‍රියන්ත ඉන්නවා. ඔවින්‍යා සනුලි නෙතුමි දියන් නදින්ස මොවිඳු සේජාන් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. රයිට් ඊට පස්සේ චාමිකා ඔයාව අමතක කරන්න නෑ. හෝමගමි දම් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගී රශ්මිත් එක්ක ඉන්නේ. දවල් එකයි විනාඩි 33යි වෙලාව. අර පුලංකම තියෙනවා මේ පැත්තේ මැසේජ් එකක් එවන්න.

මොකද කියන්නේ? රුවන්ගෙන් තව ගීතයක් ඕනේ ද? මෙන්න ෆ්ලෑෂ්බැක් එක යලිත් වේදිකාවේ රුවන් හෙට් ආරච්චි.

0: දවල් එකයි විනාඩි 56යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Lowak Sanasana

0: ஆற்றையே நுமியன ஹட
1: ஆற்றின் ஜோதி
0: இருதா ராத்ரி ஹட்டட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
4: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න ඉවිනි ට්‍රයි.

0: සෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: අසන්දිමිත
3: ලස්සන්ට මල් පිපිලා තියෙන ගහක කුල හැලිල කනාටුවෙන් ආයෙත් ඒ ගහ ලස්සන්ට දැල් දැල් මල් පිපෙන්නේ. තමුසගේ ජීවිතයටත් අය ලොයෙත් නැතිවෙන්න මල් පිපෙනවා.
2: සති අග රාත්‍රී අටට අයිටීන් බලන්න අසන්දිමිත.

0: ලක්හඩි ප්‍රවෘතේ සමකෙන් මම සුරක්ෂණ උදේශක ඇතිරිවීර ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංකලී නාරච්චි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ප්‍රදේශ රැසක නිවාස බිඳ දේපල සොරකම් කිරීමේ නිරත වූ සැකකරුවන් 6 දෙනෙකු කෙටි උත්කල්ලයක් බඩල්ගම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. CCTV දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණවලදී මොවුන් හඳුනාගෙන තිබුණා. මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු හෙටිපොල බාවියල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. එම සැකකරුගෙන් ලබාගත් උරුතුරුවලට අනුව තවත් ප්‍රදේශ කිහිපයකදී මෙම සොරකල්ලියේ සැකකරුවන් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. කැනඩාවේ සිදුවූ හෙලිකොප්ටර් යාන අනතුරකෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන්ගත කර සුළු බොහොතකින් යානයේ තාක්ෂණික දෝෂයකට ලක්ව තිබෙනවා. එය ගිනිගෙන කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මුදා ගැනීමේ කටයුතු අදාළ ස්ථානයට ළඟාවන විටත් යානයේ සිටි පුද්ගලයින් 4 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. මේලක ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු තුනට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ සජීවී අද්දතා ලක්හඬ ගී රශ්මි
1: දවල් දෙකයි විනාඩි තුනයි වෙලාව. ලක්හඬ ගී රශ්මි දෙකව දෙවනි පැයේ ඉන්නේ. ගීරශ්මිය අහගෙන ඉන්න ගමන් ආට පුළුවන්කම තියෙනවා මේ පැයදිත් මැසේජ් එකක් දාන්න. මට ගියපේ මැසේජ් කරපු කට්ටියක් මේ ඉන්නව එකතු කරගන්න. මේ සින්දුවෙන් පස්සේ මං එනවා. ඒ කට්ටියව මතක් කරන්න ඔයත් මැසේජ් එකක් දාලා තියන්න. 0743 93 5 93 7

0: දවල් දෙකයි විනාඩි 17යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
2: NLB හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි. NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.

0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය, ඩීප් ටෙක් සෝලා වෝට පම්ප්ස් අදම අමතන්න. 0712711711.
3: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීරා.

හරියටම දවල් 2:20 වෙලාව ඔයාව හම්බ වෙන්න ආවේ මට නිකන් කන් දෙකේ දෝං කාර දිනෝ දිනෝ වගේ කට්ටියමට බයිනෝ වගේ ඇහෙනවා. එහෙමද? මම ගොඩ වෙලාවකින් කට්ටියක මතක් කරේ නැති නිසා මට එහෙම දෝ කියලා හිතුණා. මං එකයි ටක් ගාලා සින්දු ඉවර වෙච්ච ගමන්ම මේ පැත්තට ආවේ ඔයාව මතක් කරන්න. මම යනවා මුලින්ම ඇහැලියගොඩ පැත්තට. ඇහැලියගොඩින් කවීෂ ඉන්නව කොහොමද කවීෂ? අම සීතානී තාත්තා ශ්‍රී අක යොහානි අයිය තරිඳු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඕකේ, ඊට පස්සේ තිවං කරන් ඉන්නෝ මේ වෙලාවේ. ඊට පස්සේ හයි ගීරශ්මි සමගින් චාරු මැනික සුබ දහවලක් වේවා. මම බුලත් සිංහල දහර කියලා තියෙනවා. දහර මැනික මටත් මැනික කිව්වනි සමම්මත් මැනික කියන්න බෑ නේද? අම්මා තාත්තා ඉඳුනිල් නැතකොට ප්‍රණීතිනෝ මදු රංග ඉනුකී තුහින ආදී මේ හැමෝම එකතු කරගන්න කියලා තිනු සින්දුවකට. අපිත් සද්දට ලක්කඩ අහනවා කියලා මම දන්නවා. මේ තමයි දිශිනි ලාභකාරී සෙට් එක. හැමදාමත් ඉතින් ලක්කඩත් එක ඉන්න කට්ටියක් නේද? මම ඔයාලවත් එකතු කරගන්න ගොඩක් ආදරේ. ඩුබායි වලින් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මෙහෙමම ඩුබායි පැත්තට ඇති යමු. චලිත ඉන්නවා මේ වෙලාවේ. වයිෆ් නිසංසලා දුවල දෙන්න ගයත්මි රත්නායක එවැගේම සිහලි රත්නායක අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. අශෝක අයින් වර්කස්ගේ කට්ටිය කොහොමද? සතියන්ති හොඳින් ගත වුණාද? ඊද දවසේ වැඩද? ආ වැඩ වගේ මම හිතන්නේ. අශෝක මැසේජ් එකක් දාලා තියෙන්නේ. එයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. දොඩම් ගස් ලන්දෙන් ඉතින් කවුද අපිට මැසේජ් එක වෙනදටත් දාන්නේ? මැනිකෙ නේද? කොහොමද මැනිකේ ආව එකතු කරගන්න මම මේ වෙලාවේ? දුවල දෙන මෙත්නදී අමන්දි මහත්තයා හේමන්තද සිල්වා අය නිමල් තිලක සිරි එවැගේම අක්ක මනෝහාරි මේ හැමෝම එකතු කරගන්නව මම. අනුරගම අනුලාවතේ ඉන්නව මේ වෙලාවේ. මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් එවැගේම අනුෂිකා හර්ෂණ පේශලා අමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. හෝ හෝ හෝ පඩක් ඉන්න පඩක් හුස්ම ගන්නත් එපැයිනේ. එවගේ මැසේජ් ගොඩාක් තියෙනවා මට කියන්න. වරත් පුලංකම තියෙනවා. FM 93.5 FM 93.7 ලක්කඩ ගී රශ්මිය හංග ඉන්නකොට මට මැසේජ් එකක් දාන්න. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරන අය ලක්කඩ ගී රශ්මිය තිකුවා ඉන්නේ. 0.7.3 93.5 93.7 0.7.3 93.5 93.7 ආඩ පුලංකම තියෙනවා මැසේජ් එකක් එවන්න. තවල් 2:23 වෙලාවයි.

අර ඇවිලි ඔක්කෝ අපි විදගවු ඉන්න කට්ටිය ඔක්කොම එකතුලා මේ ලස්සන සංගීත ක්ලෑෂ් එකක් අපි යනවා ඊළඟට.

0: දෙමාපියන් හත ලිහලුත්ම සම්පත ආවෝ.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: ගැලින් පොපුලර් අවෝඩ් 2026 අසරී ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල.
3: Most popular radio program couple of the year. චමිත් විදානගමගේ සමග චාරු සමාධි.
2: ලක්හඬ ඊවිනින් ඩ්‍රයිව් චමිත් විදානගමගේ සමගින් චාරු සමාධි.
3: Most popular television program couple of the year. අසංක සතරසිංහ සමග දසුනි නවෝදයා.
2: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ.
4: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමෙන වගයි.
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
5: රටට වග කියන රේඩියෝ
6: ලකාණ්ඩ රේඩියෝ ITN.
7: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
8: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
9: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: ප්‍රසංග වේදිකාවේ

සාමාන්‍යයෙන් අපි කියනවනේ නේද, දුවගෙන ගියොත් එහෙම අපිට මහන්සි, එහෙම නැත්නම් ටිකක් හයියෙන් ඇවිද්දාම මහන්සි, පඩි බලක් නැග්ගහම මහන්සි, මොනා හරි වැඩක් එක දිගට කරාම මහන්සි කියලා. දැන් අද මට හිතුන ඔයාලගෙන් අහන්න, දැන් සින්දු අහලා මහන්සි දානේ? නෑනේ, සින්දු අහලා මහන්සි වෙන විදිහක් නෑ. අපි දන්නවා ඉතින් සතියකට පස්සේ හැම දවසකම සතියාන්තයේ ඉරිද දවස දවල් එකට බලාගෙන ඉන්නේ FM 93.5 න් 93.7 ලැකනතික ගී රශ්මිය අහන්න කියලා මං අනිවාර්යයෙන්ම දන්නවා.

0: කටියේදී මම එනකන් මේ කටකාර චාරු වෙනකන් ඉන්නේ කියලා මම දන්නවා. අපේ දෙවෙනි පැය අපේ ඉන්නේ දවල් 2 විනාඩි 46 කියන්නේ. අර පුළුවන් මේ පැත්තට තවත් මැසේජ් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා දෙන්න කියලා මම මතක් කරනවා. මම යනවා ඇහැලියගොඩ පැත්තට. ඉමාකා ඉන්නවා මේ වෙලාවේ. තාත්තා අමරසූරි, අම්මා නිදුසිකා, මල්ලි අශේන්, මාමා අජිත් පවුලේ හැබෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපි හැමදාම ලක්කන ගී රශ්මි හැමදාම සෙනසුරාදිරි දාහනවා. අද තමයි පළවෙනිම මැසේජ් එකක් දැම්මේ. මම කටුනායක ලක්මාල් කියලා තියෙනවා. මං ඒක හැමම කියුවේ ලක්මාල් ඔයා මගේ වොයිස් එක අහලා නේද මේ ආවේ. මං හරි නේද? ඕකේ ඕකේ ආව එකතු කරගන්නවා මම ලක්මාල්. දිගටම ඉන්න ලක්හඩත් එක්ක ජගත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා මම. අමතක කරන්න එපා ලස්සන සින්දුව කෝණී අටියන්තට අමා ස්ටෝස් එකේ කට්ටියා කො බලන්න අතුස්සන්න බලන්න. ඕකේ, ඊට පස්සේ මාකලේදන් සදරුවන් ජයසිංහ, අබේරත්න සමර වික්‍රම, රත්න දිසානායක, එවැගේම නිමල් චන්දන, පර්සි ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඕකේ, මම එකතු කරගන්නවා. හයි හයි හයි, කොහොමද මොනිටුවේ නායා? මාව අහගෙන ඉඳලා ඇහිච ගමන් දුවගෙන ඇවිල්ලා හැමදාමත් මං ආව මතක් කරනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් මං එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න යන්නේ. ඒකට යන්න කලින් මට හිතුණා වෙලාවත් බලාගෙන සින්දුවකටත් ගිහිල්ලා ඊට පස්සේ මාවයි ඔයාවයි හම්බ වෙන්නේ අපේ අන්තිම පැයේදී. එතකන් ඔය මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7 0703 93 5 93 7 ආගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න. ඊළඟ පැයේ විතරයි හොඳේ මං ඉන්නේ. ඊට පස්සේ අනම්මනම් කියන්න එපා මාව කිව්වේ නැහැයි කියලා. ඕකේ, අපි වෙලාවත් බලාගෙන එන සින්දුවකට ගිහිල්ලා ආයි මේ පැත්තට එමු. දවල් 2 විනාඩි 48 වෙලාව.
1: ටේකියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේකියා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
3: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. සුරකිමු මගතොට. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගීර

0: නොමියන හඩ
1: ආතරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝතිරාත්‍රිය
1: දෙන්නේ මාරාන්තිකයි.
0: නිරිතදික ප්‍රදේශවලට මේ දිනවල ඇදහලන කඩින් කඩ වැස හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
3: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: ලෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිනි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට

0: 95.5 අනු 3.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්සර 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘතේ සමකෙන් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘති සංස්කරණයේ සුපුන් දිලංකලීන රච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි ඉවත් වෙන්න
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රටම එකට ජාතික බිහිවුම් යටතේ දිවයින පුරා සිදු කළ බිහිවුම් වලදී සැකකරුවන් 767 දෙනෙකු අත්අඩංගුවට බව පොලිසිය පවසනවා ඔවුන්ගෙන් 6 දෙනෙකු සම්බන්ධයෙන් රැඳුම් නියෝග ලබා ගැනුණා පුනරුත්ථාපනයට යොමු කළ කරන දෙකක් මෙම මෙහෙයුමේදී හෙරොයින් අයිස් කොකේන් ගංජා කුෂ් සහ හෂිෂ් ඇතුළු බද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා අයහපත් කාලගුණික තත්ත්ව හේතුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා දිව්‍යොක් සහ නිව්ජසී ප්‍රාන්තවල හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කොට ඇති බවයි විදිස් වාද්‍ය සඳහන් කළේ වර්ජිනියාවල සිට බේඩ් දක්වා ප්‍රදේශවලට දැඩි සුළං පැවති හැකි බවටද එරට කාලගුණ බලධාරයෙන් පුරෝකථනය කර තිබෙනවා ටොයිස්ටන් කුඩාටුව හේතුවෙන් ගෘහස්ථ විදුලි පරිබුක්කෙන් ලක්ෂයකට පමණ විදුලිය ඇනහිට ඇති අතර එරට ගුවන් ගමන් 1199ක් පමණ සම්පූර්ණයෙන්ම අවලංගු කර තිබෙනවා කුඩාටුවේ බලපෑම මේ වන විට ඇමරිකාවේ ඊසාන දෙසට ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ මේක ලකඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: හවස 3:00 විනාඩි 4:00 වෙලාව අපි ලක්හඬ ගී රශ්මිත් එක්ක අන්තිම පැයේ ඉන්නේ ආද බලංගව තිනවා තාමත් මට මැසේජ් එකක් දාන්න ළමයෝ 0703 93 5 93 7 0703 93 5 93 7 අඩපලංකම තියෙනවා ගිරශ්මි අහගෙන ඉන්නකොට අන්තිම පැයේදී මට මැසේජ් එකක් දාලා තියන්න
2: ලියනගේ හැමෝම එකතු වෙලා හයියෙන් හොඳ අපලසනාද මෙන්න ඔබේ ආදරණීය ගායන ශිල්පී ආත්මා ලියනගේ

0: හවස තුනයි විනාඩි 10යි.
1: විලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
3: විශේෂ පොල්ලෙඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොල්ලෙඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0112861131 0112861111. ශනික ඇමතුම් 19,600.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

හමස තුනයි විනාඩි 18යි නේද වෙලාව? කටිය මොකෝ කරන්නේ? සින්දු අහගෙන හිටියනේ. අපිට තව පුංචි වෙලාවක් තියෙනවා. ලැකන ගී රශ්මිත් එක්ක ඉන්න. අර පලංකම තියෙනවා. මම මැසේජ් එකක් දාන්න වෙනද වගේම. දැන් ඉස්සෙල්ලා මැසේජ් එකක් දැම්ම නම් ආයි මැසේජ් එකක් දාන්න බැරිද කියලා හිතාගෙන ඉන්නවා නම් එහෙම නෑනේ. අපිට පුළුවන් මැසේජ් එකක් දාන්න කියලා හිතනවා නම් ඔව් එයාට පුළුවන් මැසේජ් එකක් දාන්න. 07.3.93.5.93.7 අද පුලංකම තියෙන තාමත් මට මැසේජ් එකක් දාන්න. ආගේ මැසේජ් එක මේ පැත්තට ඇවිල්ලා නැහැ යන්නේ. ඉතින් මම මොනා කරන්නද? එහෙනම් මැසේජ් එකක් දාලා තියන්න. මම යනවා බිබිල පැත්තට. රමීෂ් ඉන්නෝ මේ වෙලාවේ. ආවේ එකතු කරගන්නවා. කවිඳෝ ඒ වගේම සමිඳු මේ කටිය එකතු කරගන්න කියලා මට කියනවා. ඕකේ. ඊට පස්සේ තෂිනීනෝ අම්පාරින්දන් අම්මා තාත්තා නංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට හම්බන්තොට ඉඳන් කුලාන් මැසේජ් එකක් දාලා තියෙනවා. ඕකේ ආවත් එකතු කරගන්නවා. හැම වෙලෙම අපි බලාගෙන ඉන්නෝ අපිව කියනකන් කියලා තියෙනවා. එහෙම තමයි පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනේ. ඉවසගෙන ඉන්නකොට තමයි හොඳම දේවල් ලැබෙන්නේ කියලා කතාවක් තියෙනවා. අහලා තියෙනවද? ඒවා නෑනේ තින් වෙන උපදූපණ කියවන්නේ. ඕකේ ඊට පස්සේ සුදේෂ් ඉන්න මේ වෙලාවේ රත්මලානින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. පවන් කිත්නද සතුම් කුසල් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම යනවා ශ්වේත ඔයාව එකතු කරගන්න. ලස්සන නමක් තියෙනවා යාට. ඊට පස්සේ කුෂාණ ඉන්නවා. අදත් අපේ ගාමන්ට් එකේ නම් වරදින්නේ වැඩ කියලා තියෙනවා. ගාමන්ට් එකේ නම කියන්නද මම? බොස් කටිය වස්ක්‍රයි දන්නේ නෑනේ. එනිසා මම නොකිය ඉන්නම් හොඳේ. හවස තුනයි විනාඩි 20යි වෙලාව. වාඩි පලංකම දිනව මේ පැතර මැසේජ් එකක් දාන්න. අපි යන් ඊළඟ සින්දුවට. නැත්තම් කියවනෝ ඉවර යන්නේ නැහැ කියලා කියයි.

Jasna. Minha mãe tá no Mará. Minha mãe daí é negra.

නියමයි. කොහමද ඒක? නියමයි නේද? එහෙනම් චීනේ පැත්තට යමුද? මොකද කියන්නේ අපි? ඕකේ.

right. අපි අපේ විදියට නටමුද ළමයිනේ මොකද කියන්නේ අපේ විදියට 6-8 බයිලා විදියට අපි නටමු. හරි ගමු.

0: රට කජු කාලා එතන ඉස්සරහට යන්න. ඕකේ ගව්.
1: ඔබත් මේ කියන්නේ රතු පාටයි.

0: තුනයි විනාඩි 39යි.
1: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම්මන දේශපාලනය,

0: most popular radio program couple of the year. Chamit Vidhanagamage samaga Charu Samadhi.
1: Lakhanda Evening Drive. Chamit Vidhanagamage samagin Charu Samadhi.
0: Most popular television program couple of the year. Asanka Satrasinga samaga The Suni Navodaya.
1: Vasare Janapriyatama Roopavahini Nivedaka. Lakhanda Morning Show hi අසංක සතර සිංහ
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කෙලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි.
1: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදු. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ ලකාණ්ඩ රේඩියෝ ITN.
2: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් අවතම රේඩියෝ රියලිටිය
3: ලකඩ ගෝල්ඩන් වොයිස්
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක

0: අත්‍යන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සංවරය.
1: අරස්ට් එකක් වුණා කියන්නේ ඒක හොඳ දෙයක්. මොකද එතකොට ඔයාගේ අම්මගේ නම ඩොකියුමන්ට්ස් වලට. එතකොට අපිට ලේසි අම්මව හොයාගන්න.
2: මට හිතෙනවා ආපහු මගේ අම්මව මගේ ඇස් දෙකට දැක ගන්න හම්බ වෙන එකක් නැහැ කියලා.
1: ඕම නෙගටිව් හිතන්න එපා. මට තේරෙන්නේ නැහැ මේ ගංගල මිනිස්සු ඇයි තමන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම නෙගටිව් හිතන්නේ කියලා.
0: සංවරය.
2: මට හිතෙනවා මහත්ය ආපහු ගියොත් හොඳයි කියලා. තවත් මේ ප්‍රශ්නෙත් එක්ක පැටලෙන්න කි තේරුමක් නැහැ. ජනකල වගේ අය වැඩ කරන්නේ හැංගීම් එක. ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන එක හරි භයානකයි.
1: ආ මේම කියන්නේ ජනකෙහිද?
2: ඒකත් එක හේතුවක් තමයි. මහත්යගෙන් ජනක ගොට කෑම කියලා කියන්නේ දැන් එයා ඉන්නේ මාරාවසේසෙන්.
0: සති අග රාත්‍රී 9:00 ITN බලන්න. සමරය.

0: රාත්‍රයේ නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

හරිනේ සතියකට පස්සේ මේ විදිහට ඔයවයි මාවයි හම්බ වුණා. හරි අමුතු විදිහකට. එහෙම කියයි කියලා මං හිතුවානේ. නෑ නෑ එහෙම හිතන්නේ නැහැ. ඉතින් එහෙනම් අදට ගිරශ්මිත් එක මට යන්න වෙලාව වෙලා තියෙන්නේ. ආයෙත් අපි හම්බ වෙන්නේ සතියකට පස්සේ. ඉරිදා දවල් එකට තමයි හම්බ වෙන්නේ. පැය තුනක් මේ විදිහට හිටියානේ. FM 93.5 FM 93.7 එයා ගිරශ්මි රහට අහගෙන හිටියයි කියලා මං විශ්වාස කරනවා. ඒ වගේම දැන් හවස 4ට එනවා කටකාර හැඩකාර යශෝ. මාට පුළුවන් එයාත් එක්ක පැය තුනක් ඉන්න. යන කලින් මට හිතන පොඩ්ඩක් කටියක් එකතු කරගන්න ඕනෙමයි කියලා. මොකද ගොඩාක් වෙලාවකට කලින් මට මැසේජ් කරපු කටියක් මේ ඉන්නවා. ඒ කටිය මං එකතු කරගන්න එපැයිනේ. නැත්තම් ප්‍රශ්න කෝටියයි ලබන සතියේ මට. එනිසා මම යනවා නුවර JJ ෆැෂන් එක පැත්තට. ඒ පැත්තෙන් ශිහාන මාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මලි තුවාට කොහොමද? අලුත් ගමේ තමයි මාත් එකතු වෙන්නේ. එයාව එකතු කරගන්නවා. මේ වෙලාවේ බස් එකේ සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා ලැකඳ. ඕකේ. ඊට පස්සේ ශිවෝන් ඉන්නවා. කුසල් ඇතුළු කටියව එකතු කරගන්න කියලා තියෙන්නේ. ඩිලාන් සුරේෂ් හිමාශ ශානු මේ හැමෝම එකතු කරගන්නවා මම ගොඩක් ආදරේ. ඊට පස්සේ මම යනවා නිසල්ගේ ෆෝන් ෂොප් එක පැත්තට. නිසල් කියලා කියන්නේ තින් ලක්හනත් එක්කම ඉන්න කෙනෙක් නෙමෙයි. යාව මම එකතු කරගන්න ගොඩක් ආදරෙන්. ෂොප් එකට මේ වෙලාව වෙන කට්ටිය වගේම ෆෝන් ෂොප් එකේ වැඩ කරන කට්ටිය එකතු කරගන්න කියලා තියෙනවා සින්දු එකට. ඕකේ. ඊට පස්සේ නිෂිය ආව අමතක කරන්නේ නැහැ. ඔයාවත් මම එකතු කරගෙන. එහෙනම් මම අදට යන්න හදන්නේ. ආයිත් හම්බ වෙමු එහෙනම්. ලබන ඉරිදා ගී රශ්මිත් එක්ක. ආයෙත් සුබ දවසක්. ගිහින් එන්න. මම චාරු.

0: Radio ITN.
1: Flashback.
2: Feedback.
1: Sunflower.
2: All right.
1: See to the Sakura.
2: Sahara Flash.
1: Bio.
2: Sanidapa. එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12 තියට ගී රශ්මී

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව විපස්වරු 4:00

0: ලක්කට ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරට රැගෙන චීන ජාතික ව්‍යාපාර කිද්දෙනෙකු අතර තොගය එරට විලදීගෙන සිංගප්පූරුව වෙත පැමිණ එතෙන් සිට අදාළියව කටන ගොන්තුරුපුලට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ ගමන් මළු දෙක තිබේ දුම්වැටි 32,000ක් හම් වූ බවයි පොලිස් භද්‍රවිනාශක කාර්යාංශය සඳහන් කළේ. චීන ජාතික ඉදිරියට ඇපතැබීම සඳහා ශ්‍රී ලංකාවේ දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඔවුන් පොලිස් ඇප් මත මුදල් හැරිති වෙනවා. කෙසේ වෙතත් සැකකරුවන් දෙදෙනා මිගමු මහේස්ත්‍රාත් අධිකරණයට අනිද්දා ඉදිරිපත් කිරීමට නියමිතයි.

0: එන් අඩුඩි සංචාරයකෙක් වඩා. එම කාලයේ දෙපාර්ශවයේ ද්විපක්ෂීය ප්‍රධාන ජන්තර හා කලාපීය කණු පිළිබඳව පුළුල් ලෙස අදහස් හුමාරු කරගෙන තිබෙනවා. ගෞරවයේ සාධාරණත්වය හා සමානත්වතාවයේ පදනම්ව චීනය හා ඇමරිකාව ස්ථාවර සංවර්ධනාත්මක උපාය මාර්ග සම්බන්ධතාවක් ගොඩනැගීමට දෙපාර්ශවයම එක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා යාත්‍රා යටතේ ලබාගෙන ඇති ඵලදායී ප්‍රතිඵල දෙරටේ රාජ්‍ය නායකයන්ගේ ඇගයීමට ලක්වුණා. මද්‍රව්‍ය ජාවාර වර්ධන සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගයෙන් ලද සාර්ථක ප්‍රතිඵලද ඇගයීමට ලක් කර තිබෙනවා. කෘතිම බුද්ධි ක්ෂේත්‍රයෙහි දෙරට සංවාද ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මෙහිදී එකතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ. එය අනුව ලබන නොවැම්බර් මාසයේ අදාළ සංවාදය පැවැත්වීමට නියමිතයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 5යි. සතියක ලක්හඩේ

0: Radio ITN.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්එල්වී ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථනාංක 011 286 1 011 286 1 11 ෂණිගමතුම් 19,600.

0: හවස හතරයි විනාඩි 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.

හවස 4 වෙලා විනාඩි 15ක ගිහලා ඉවරයි නේද? වෙලාව හරි ඉක්මනට යනවා නේ. වෙලාව ඉතින් කොයිතරම් වේගෙන් ගියාටත් ඉතින් අපිට අපේ වැඩේ කරගන්න වෙනව නේද? වෙලාව ඉතින් අපිට අතින් අල්ලලා නවත්ව ගන්න බෑ. හැබැයි අපිට අපේ වැඩ ටික හරි ඉක්මනට කරගෙන කරගෙන යන්න පුළුවන් නේද? පොඩක් ඉතින් රෙස්ට් එකක් අරගන්න පුළුවන්. අද ඉතින් සන්ඩේනේ. සන්ඩේ මූඩ් එක ෆික්ස් කරගන්න හොඳම වෙලාව. ඒ කියන්නේ ඉරිදා සතියන්තේ, ලක්කන සතියන්තේ. ඔයා ගාවටම අරගෙන ඇවිල්ලා තියෙනවා යෂෝ එක්ක. ඉතින් මම එන්න ඔයත් එක්ක හවස 6:30 වෙනකන් ඔයා ළඟින්ම. ඔයාගේ පාලෝ තනිකම මහන්සිය මේ හැම දෙයක්ම නැති වෙනකන් මම ඔයා ගාවටම වෙලා ඉන්නවා නේද? ඉතින් ඕඩ පුළුවන් අද දවසේ මහන්සිය නැති වෙන්න වාගේ හෙට දවසේ වෙනින් පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා අපහු වැඩ ටික පටන් ගන්න. හෙට දවසේ වැඩ ටික ප්ලෑන් කරගන්න අලුත් විදිහට. ගිය සතියේ ඉතින් වැඩ කරපු දේවල් හරි ගියේ නැත්නම් ඒ දේවල් මිස් වුණා නම් ඒ හැමදේම අපහු අඩියක් පස්සට අරගෙන ඉස්සරහට යන්න ඕඩ පුළුවන්. අද ඉරිද කියලා කියන්නේ ඒ වගේ දවසක්. රස තේ කෝප්පයක්, රස කෝපි කෝප්පයක් වන ගම ලස්සන සින්දුවක් අහන්න ඔයාලට එකතු වෙන්න පුළුවන්. මම ඉන්නවා අවසායයි 30 වෙනක කැම්මැතිම කෙනෙක්ව එකතු කරගන්නෝ. එහෙනම් ඔයාලට කරන්න තියෙන මොකද්ද දන්නව නේද? මං කියන්න ඕනේද? චට්ටක් විතර කියමු නේද? 0703935037 මේ කියන ෆෝන් නම්බර් එක මතක තියා ගන්න. මතක ඇතුව ලියා ගන්න. එහෙම නැත්නම් මැසේජ් එකක් කියන්න. ඔයාගේ නම මං හරිම ආදරෙන් මතක් කරනවා හද. අද ඉතින් මං විතරනේ ඥාත් එක ඉන්නම් ඔයාගේ තනිකව මහන්සිය පාළුව ඔක්කොම නැති වෙනක ලස්සන සින්දු ගොඩක් අරගෙන ඇවිල්ලා තිනවා. කැමති සින්දුවක් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔය කතා කරනකම් මම මේ පැත්තට වෙලා බලාන ඉන්නවා හද. ඉතින් ආදරේ පුරෝගෙන මං අවිල්ලා ඉන්නේ. ඉතින් ඔයත් ආදරේ පුරෝගෙන මේ පැත්තට ඉන්නෝ. ඉතින් ආදරේ පුරෝගෙන ඉන්නකොට ඔයා දන්නවද අද ලක්කන මැදිරි ලක්කන පරිශ්‍රයේ ලොකු වැඩ කටයුත්තක් සිද්ධ වෙනවනේ. ඒ මොකද්ද? ඒ තමයි ලක්කන ගෝල්ඩන් වොයිස් තරගේ පළවෙනි වටේ පළවෙනි අදියරේ අන්තිම දිනේ අද. ඒ කියන්නේ අපි අද උදේ ඉඳලා ලොකු මහන්සියක් කරගෙන හැමෝගෙම රෙකෝඩින් ටික කරගෙන යනවා. ඉතින් තව ලොකු පෙරසක් ඉන්නවා තරගයට සහභාගී වෙන බලාගෙන. ඒ තමයි ලක්කන ගෝල්ඩන් වොයිස් තරගයේ අවසාන වාසනාවන්තයන් වෙන්නේ. ඇයි දන්නවද? ඉතින් දැන් පළවෙනි වටේ අවසන් වුණාට පස්සේ ආපහු යට තරඟ කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. ඊට පස්සේ පළවෙනි වටේ තරඟ කරපු ඒ දක්ෂයොත් එක්ක ඔන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා දෙවෙනි තරඟ වටේට මුහුණ දෙන්න. ඉතින් ඊට පස්සේ අපි අති දක්ෂයින් හාගෙන යන ගමනක් තමයි මේ තියෙන්නේ. අපි බලමු ලක්කන ගෝල්ඩන් වොයිස් කිරුල කාට හම්බ වෙයිද කියලා නේද? ඔයාගේ ආදරණීය කෙනෙක් ඉන්න පුළුවන්, ආදරය කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා කැමතිම වොයිස් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. මේ හැමෝමත් එක්ක කරට කර තරඟයක් තියෙනවා. ඉතින් ඔයාට හෙට දවසේ තහන්න පුළුවන් හෙට තරඟ වදින ආදරණීය තරඟකරුවන් සහ තරඟකාරිනියන් එක්ක. අපි බලමු නේද කේව වැඩිද මන්දා. අපි අමුද ගයන්ගේ ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඔයාට පුළුවන් මැසේජ් එකක් තියන්න. ඉක්මනට එනම් මැසේජ් එකක් තියලා තියන්න මේ ගයන්ත විජේරත්න.

0: හඬ ලංකාවටම
1: ලක්න පෙරනෝවරු ඇහිනා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: විජය
4: නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
4: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
8: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
9: එහෙමයි.
8: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි?
9: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
8: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
9: වාසිනා වෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
8: ඈ?
10: සංවර්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
11: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
12: ලක්ෂණ මොනින් ඒසල්.

0: Radio ITN. ගැලීන් පොපුල අවෝඩ් 2026 අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවල
1: most popular radio program couple of the year chamith vidanagamage samaga charu samadhi
0: lakhanda evening drive chamith vidanagamage samagin charu samadhi
1: most popular television program couple of the year asanka satrasinga samaga da suni navodya
0: vasare janapriyatama roopavahini nivedaka lakhanda morning show hi asanka satrasinga
2: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුල අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
0: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කරදුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
3: රටට වග කියන රේඩියෝ
4: ලකාණ්ඩ රේඩියෝ ITN
5: හවස 4:30

0: සතියක ලක්හඬ
1: හරියට මෝ පෑවාගයා ගිහිල්ලා ඉවරයිද? ඉතින් කොහොම මොන දේ සිද්ධ වුණත් වෙලාව කොච්චර ඉක්මනට ගිය අපිට ඉතින් වෙලාවක් වෙන් කරගෙන වඩ සිද්ධාක් අහන්න තියෙන හොඳම වෙලාව තමයි මේ වෙලාව. ඉතින් ඔය වෙලාව නැති කරගන්න එපා, ආනාස්ති කරගන්න එපා. වැකේටියම කිව්වොත් මිස් කරගන්න එපා මේ වෙලාව. ලක්කඩ සති අන්තිය ලක ලස්සන සිද්ධු ටිකක් අහන්න පුළුවන් එයාට මාත් එක්කම. ඉතින් මේ විදිහට මාව අහගෙන ඉන්නා මේ වෙලාවේ සද්දෙටම ලක්කන හරිම ආදරෙන් එකතු කරගන්නවා. ඔන්නමට මුලින්ම මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ ලස්සන සති අන්තයකට එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න? දුවල දෙන්න මෙත්සදී අමන්දී වගේ මහත්තයා හෙමන්ත සින්දුව ඉන්න අපි වහගෙන. අයියා නිමල් තිලකසිරි, සදුවක්කා මනෝහරි ප්‍රනාන්දු, අනෝමාක්කා ප්‍රභානංගේ වගේම ගාමිණී අයත් ඉන්න මා වහගෙන. මේ විදිහට මට මැසේජ් එක දැම්මේ මැණිකේතනමයි දොඩම් ගස්ලන්දේ ඉඳලා. සුබදවසක්. අදත් අපි වහගෙන ඉන්නේ නරොම්මල ජනක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න කියලා තියෙනවා. චුටි දුව ඉන්නවා, වෙත් මී සුදු පුතා තෙව් මිත් ඉන්නවා, ඇගේ ආදරණීය බිරිඳ දිල්හානි, මැටි ගහ මැටිය ගනේ පැල්වත්තින් චුටි දූ අංශු, ඒ වගේම අම්මා ලීලවති ඉන්නවා, තාතා අරියවංශු, ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා. ඊළඟට ලස්සන සින්දුවක් අහන්න. ආයුබෝ වන්, ආයුෂ බෝ වේවා ඔයාට ප්‍රියංකා. ලස්සන සන්ධ්‍යාවක් ඔයාට යශ් ගර්ල්, බොහොම ස්තුතියි ප්‍රියංකා. ඉල්ලන සින්දුවක් දෙනවා කිව්වනේ, එහෙනම් දෙන්නකෝ මට. අමිතුමා හින්දි සෝංග එක. හැබැයි මම ඊළඟට රෙඩි කරගෙන ඉන්නේ වෙන හින්දි සින්දු. මොකද කරන්නේ? වෙච්ච දේට මක් කරන්නද කියලා ඔන්න ඔය අහමුද ප්‍රියංකා. අපි බලමු පහේ සවස පහ ඒ පැය පටන් ගන්න. අපි ඒ පැයේදී හරි වගේ සින්දුව දෙන්න, වාගේ ලිමිට් කරන්න. මං කොහොම හරි ඔයාට බැඳී සිටිනවා. හරිද ප්‍රියංකා? එහෙම ඉතින් වෙනසක් කරන්නේ මං ඔයාට. මං හරි ආදරේ නේ මාව අහනයිට. සීත සුළඟකට පවා නොනිමෙන දැල්වෙනා පහන කිමිනා, ලකනින් ආදරය මුළු ලොවටම වෙදෙනා බව ගනි. ඔබේ වන්දනින් සිහින ලොවකට අපිව ඇද කැඳවා ගනි. යශෝ අපි ඔබ ළඟින්ම ඉන්නම්, කිසිමදා ඔබ නැතනි. හන්නේ බොහොම ස්තූතියි අලුවෝ මිල්ල ජගත් රෝහණ. ඔය හරි ලස්සනට ලියන්න පුළුවන් කෙනෙක් නේද? මට එහෙම හිතෙනවා. මොකද ලියනවා කියනදී හැමෝටම අර හම්බ වෙන්න හැනි සමහරක් වෙලාවට හිතන විදිහත් එක්ක ලස්සන කවි සංකල්පන එකතු වෙන්න පුළුවන් හැමදේමත් එක්ක. ඉතින් ඔයාට වෙනස් විදිහට හිතන්න පුළුවන් ලස්සනට පද ටිකක් වචන ටිකක් එකතු කරන්න පුළුවන් කෙනෙක් නේද? මං හරිද? හරි කමක් නැහැ. ආවත් එකතු කරගෙන අපි සද්දරම ලක්කන අහන කඩයක් වාගෙන යන්න හදන්නේ. දැරණියගල පැත්තට, දැරණියගල ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම මා වහගෙන ඉන්නවා කියලා තියෙනවා ලක්කන සතියන්තයේ. බොමි සූති දිශිනි කඩෙන් තමයි මා වහගෙන ඉන්නේ. අවහරි මාදරෙන් අපි එකතු කරගන්නවා. කඩේ ඉන්න හැමෝම වගේම මේ වෙලාවේ වැඩ කරන හැමෝමත් වවිනියාවෙන් ගයන් දිල් රුක්ෂ, ඔයාව හරි ආසාවෙන් අහන් ඉඳුවා කියලා තියෙන බොමි සූති. ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මොකක්ද යට කරලා තියෙන්නේ? තරහ වෙලා නේද? නෑ නෑ නෑ, ඔව් ඉක්මට හරින. ඔව් ඉතින් එහෙම තමයි. අර කියන්නේ ගෙදර බත් හැලි ඉදෙන ගම් විතරයි කියලා රණ්ඩු. ඉතින් එහෙම තමයි දිනේ. හෙට උදේ විදිහ ඔන්නේ හාලුවේ ওই ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් මේ. බලන්න කීට හදෙන මොන හරි කියන්න කියලා තිනෝ යාළුව සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕ යාගේ වැඩ කරන තැන ඉඳලා එහෙම තමයි තිත හොඳ යාළුව කියලා කියන්නේ. හරි බෙහෙතක් නේද? ඉතින් බෙහෙතක් වගේ යාළුව ආශ්‍රය කරන ඔයාලා කවදාවත් වරදින්නේ. ඉතින් වැටෙන වෙලාව, පරිදින වෙලාවල් මේ හැම දෙයකදීම ඔයාලට ඉන්න හොඳ යාළුව ටිකක් නෝව උඩට උස්සලා තියන්න පුළුවන් යාළුවන්ට. මං හරිද? මේ රෙඩි කරන් ඉන්නේ වාටෝ ගැංස්ටර් ෆිල්ම් එකේ ලස්සන සෝංග් එක. ඉම්රාන් එක්ක කංගනා තුමයි මේක ඇක් කරන්නේ. අපි අහමුද මේ සින්දුව වෙනසකටත් එක්කම.

0: රටේ එල්වි ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙනේන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානය
5: රයිනෝ. ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සහ සීලින් ෂීට්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සියලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN Satyaga Lakhanda
5: හතරේ විනාඩි 44 වෙලාව ඔයාට තින්නද කියන දේ අහන්න තිනර කියාලුවේ. සමහරක් වෙලාවට අපි සමහර මිනිස්සුන්ට දේවල් කියන්නේ එයාගේ හොඳට වෙන්න පුළුවන්. හැබැයි ඔයා කියන ඔයා මොනවද කියනවා මොකක් කිසි දෙයක් දන්නේ. ඔයාට වඩා මම දන්නු. එහෙම කියලා හිතලා වැඩ වරද්දගත්ත යාළුවෝ ඉන්නවද? ඒ වගේ දෙයක් වෙලා තිනවා. කොහෙද දන්නවද? හිමාලයේ හිම කඳු නායාමකින් 10 දෙනෙක් අතුරු දහන් වෙලා තියෙනවා. ඉතින් සවා දන්නවද මේ ගැන කඳු නගින්න එපා කියලා කියනකොට ඒ කියන දේ අහන්න ඇතුව කඳු නගින්න ගිහිල්ලා තමයි මේ වගේ ආපදා තත්ත්වයකට ඇති වෙලා තියෙන්නේ. දැන් මෑතකදී නේපාලයේ අයහපත් ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ඊට පස්සෙ එතකොට මාර්ග අවහිර වෙලා තිබුණා. ඉතින් ඒවත් එක්ක ප්‍රවාහන කටයුතු අඩාල වුණා. ඉතින් මේ දේවල් එක්කම සංචාරක දෙපාර්තමේන්තුව වගේ බලධාරීන් කියලා තියෙන කඳු නගින අයට, ඒ වගේම සංචාරකින් කඳු නැගින ක්‍රියාකාරකම් කරන අයට තාවකාලිකව පොඩක් ඒ දේවල් නවත්තලා තියන්න මේ තත්ත්වේ පොඩක් අඩු වෙනකක් කියලා. හැබැයි ආපදා තත්ත්වයේ මත වෙලා තියෙන පහුගිය මාසේ 80 ඒ කියන ප්‍රේකින ප්‍රදේශයේ ඇති වුණු මහා ගංවතුර තත්ත්වයත් එක්ක පුද්ගලයන් 1400කට වඩා අධිකරු සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙනවා දින. ඒ වගේම 5000කට වඩා වැඩි පිරිසක් අතුරු දහන් වෙලා තියෙනවා. ඉතින් සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන් කියලා දින. ඉතින් අර මේ පහුගිය දවස් ටික බෙන්ගාල බොක ආශ්‍රිතව දැන් අපිට අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුණානේ. අපිටත් ඉතින් වැස්සෙන් පොඩි පොඩි දේවල් සිද්ධ වුණා නේද? ඒක තාම තියෙනවා. ඉතින් ආව පීඩනේ ඇති වෙච්ච එක වෙලාවකට වහිනව නේද? මේක ගියා කියලා කියනවා නේද? දැන් බලමු ඉතින්. ඉතින් පහුගිය සතියේ නිකුත් කළ ළඟ කාලගුණක අනතුරු ඇගවීම එක්ක ඉතින් කඳු නගින අයත් වගේ මේ කණ්ඩායම කට්ටියට ඒ වගේම කඳු කර බැවුම් වලින් ආරක්ෂිතව බැස යන්න ගිහිල්ලා තිබුණා. ඉතින් කියලා තිබුණා මේ විදිහට කඳු නගින්න යන්න එපා කියලා. ඔන්න ඉතින් කියන දේ අහන්නේ නෑනේ. එහම අය තමයි ඔන්න මේ වගේ නාය කඳු හිම කඳු නාය ගිහිල්ලා අතුරු දහන් වෙලා තියෙන්නේ. සමහරක් වෙලාවට ඔවුන් ජීවත් වෙන්නත් පුළුවන් ජීවත් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඊට කලින් කියන දේ අහන්න කියලා කියන්නේ ඔන්න ඕක නිසාම තමයි නේද? පොඩක් හිටින් කවුරු හරි මොන හරි දෙයක් කිව්වොත් පොඩක් අහලා බලන්න. මොකද ජීවිතේ අහිමි කරගත්තට පස්සේ ආපහු ඒ දේවල් හිතන්නව තවට ආපහු වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. පොඩක් හිතලා බලන්න ඉතින්. අනුෂා මෙසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. හරි මාදිරින් අපි ඔහොම එකතු කරගන්න. රතම්බුරේ තමරා කුමාරී ඉන්නවා අපි වහගෙන. සුන්දර වදන් මුවගින් තෙපලන මොහොතේ ආදරෙන් ඔහොම අහන්න මේ වෙලාවේ. එන්න

ඔයා දියුණු වෙලා යශෝ වී බුදු සරණයි මගේ පිස්සු කෙල්ල රත්නපුරේ තමරා කුමාරි තමයි මැසේජ් එක දැම්මේ. බොහොම ස්තුතියි තමරා කුමාරි. අක වැඩසටහන ලස්සනටම කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. ගොඩලවත්ති කපුගොඩ තමයි මට මැසේජ් එක දැම්මේ. මග්ගන මාන අක්ක තමයි ඉඳගම කුසුමානන්ද පොඩි අක්ක සෑම් ලොක ඉඳ වායවගම සරෝජා කුමාර සුකිරි රන්ද සිංගිති ලොකු තොගොඩා කියනවට ඒශාණි සිතුම් මේ හැමෝම එකතු කරගන්නවා සින්දුවක් අහන්න. එදනාට පුළුවන් මාත් එක්ක ලස්සන සින්දුවක් අහන්න. ගොම්නාදේ රෑනින් රෑනේ ඇහුවොත් මොකද හිතන්නේ? මට හිතෙනවා ඒ වගේ සින්දුවක් ඇහුවත් හොඳයි කිය. නිකන් අර ඉස්සර කාලේට යන වගේ බාති සන්තෝෂී එක්ක කියන්නේ ලස්සන සින්දු. අපි හල බලමු නේ මාරියත් දිනන. අවස 4:47.

0: හතරයි විනාඩි 52යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: දශක තුනක ලක්හඬ අභිමානීය සමගී නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: Lakanda Radio ITN.
1: හවස 4:59 ඒ කියන්නේ ඔයාගේ මගේ පළවෙනි පැයුමේ විදිහට ටික ටික තප්පරින් තප්පරේ ගිහිල්ලා ඉවරයි නේද? වඩ මැසේජ් කරපුවා ඒ නාඩි මාත්‍රෙන් මම එකතු කරගන්නවා. ආ මේ ඇහෙන සින්දුවට රෝකාන්ත ගුණතිලක මහත්මයාගේ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගත්තේ. ඔයාට බලවන් මාත් එක්කම මේ සින්දුව අහන්න ඔයා කැමති කෙනෙක් එකතු කරගන්නේ. ආ මේ විදිහට මම අහගෙන ඉන්නවා තොසිත් මේ වෙලාවේ ආව හරි මාත්‍රෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සචින් යොත් මට මැසේජ් එකක් දෙන්නනේ. සචින් ඕවත් මම එකතු කරගන්නවා. මම යනවා මේ සින්දුව අහන්න. හවස 5 දැන් වෙලාව.

0: சத்தியாக லக்கண
1: ගෙස් කරන්න පුළුවන්ද මේ සිංදුව කාගේ වෙන්න ඇතිද කියලා. මියුසික් එක ඇහුන ගමක් සමහරක් විට එයාට හිතෙන්න පුළුවන් මෙන්න මෙයා වෙන්න ඕනි කියලා. කැරන්ස් විජේවර්ධන මහත්මයා ගෙනස්සන සිංදුවක් තියන්නේ මුහුදු රැල්ල ඔස්සේ. ඉතින් අපි අහන්න ලෑස්ති කරගෙන ඉන්නේ ඒ සිංදුව. ඊට කලින් මං එකතු කරගන්න ඕනි මේ සිංදුව අහන්න හොරම ගවර්මන්ට් එකකින් මට මැසේජ් එකක් දෙන්න. මේ වෙලාවේ ගවර්මන්ට් එක හැමෝම අදත් වැඩ කියලා තමයි කිව්වේ. ගමක් නෑනේ මමත් වැඩ නේ. අපි කට්ටියම එකතු වෙලා වැඩ කරමු හාද. ඔව් තව ටිකකින් ඔෆ් වෙන්න පුළුවන් කිව්වා. ඉතින් ඊට කලින් මට මැසේජ් එකක් දාන්න ඕනි කිව්වා. මොම ස්තුතියි. ගවර්මන්ට් එකේ නම කියන්න බෑනේ නේද? අපේ ඉතින් බොස් අහගෙන ඉන්නේ රේඩියෝ එකට කන තියාගෙන ඉන්නේ. කමක් නෑ. අපි යන්න ඔය ගමනේ යංගනේ. නම කිව්වේ නැතුනට මොකදනේ? මං කට්ටිය එකතු කරගන්නම්. ගමයන් දෙන්නවා, මෙත්මී ඉන්නවා මාව අහගෙන. කසෝනි ආවත් හරි මාදරින් අපි එකතු කරගන්නවා. රෝහිණී ඉන්නවා සද්දට මොලක්කන අහගෙන. එයා තමයි කිව්වා රේඩියෝක ළඟම ඉන්න කියලා. එතකොට ඉතින් මගේ කිංකිණි නාදේ කිංකිණි රාව වැඩිපුර ඇහෙන කෙනෙක් තමයි රෝහිණීනේ. ඔන්න ඉතින් එයාට කන්දෙකට බුදු සරණයි. ඔයාට බලන් ගෙවිතිර හන ලොකු බොස් ඉන්නවා කිව්වා. කවුද මේ? සතීෂ් ඉන්නවා බොස්ටෝ. ඉතින් බොස්සත් එකතු කරගන්න කෝ සිංදුවක් ගන්න. ලයින් එක හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ සිංදුව. මේ ආගේ මගේ දෙවෙනි පය පටන් ගන්න තියෙන අවස පහයි විනාඩි 8යි. මැසේජ් එකක් දැම්ම නැත්නම් මැසේජ් එකක් දාලා තියන්න. 0703 93 5 93 7.

0: රටට වග කියන රේඩියෝ.
1: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්බිපැණිය, හඳි තෛලය, මුඛ සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
3: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000, 5,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි, කොයි කාටත් වාසි.
4: ටෙක්යම් සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යම් මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්යම් සුරකිමු මගතොට.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: සවසු 5:15.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

සවස පහේ විනාඩි 19 වෙලාව මේ වෙලාවේ සද්දරම මම හැගෙන ඉන්නවා අනුෂා. අද අනුෂාලා ගොඩයිද මන් දන්නේ මේකේ. ආවත් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට පවුලේ හැමෝමත් එකතු කරගන්න කිව්වා මේ වෙලාව යාගේ. ගෙදර හැමෝමත් ඉන්නවා කියලා කිව්වද? ඇයි දන්නවද? කලින් ඔෆිස් යනවනේ. එතකොට අද නිවාඩුවේ ගෙදර ඉන්නවා කියලා තියෙනවා. අචින් යාවත් හරි මාදරේ මම එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. යාගේ නංගේ වගේම යාගේ අම්මා තාත්තා හැමෝම එකතු කරගන්න කිව්වා සින්දුවක් අහන්න. කවුද මේ ඉන්නේ? සමීරවත් එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න. අද නා නිවාඩු කියලා කිව්වා. එමුදම්ම ඉරද කියලා කියන නිවාඩුවේ සතුටින් ඉන්න දවස. සතුටින් ඉන්න වැඩ ලස්සන සින්දුවක් ඇහෙනකොට කොහොමද මේ වයිබ් එක? අහලා බලන්නකෝ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලයේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
3: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
4: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
8: සත්‍යයක ලකන

0: සතියක ලකඳ
1: සුභයි විනරිතිහය වෙලාව මේ වෙලාවේ මම අහගෙන ඉන්නවා ගොඩාක් කට්ටිය. ආදරේ ප්‍රෝග්‍රෑම් මැසේජ් ගොඩාක් කියලා දිනා. ඉතින් හරි මම අතරින් හැමෝම එකතු කරගන්නවා. ඒ විදිහට රෝමල් මැසේජ් එව්වා ඉන්නවා මම අහගෙන ඉන්න ගම. හායි අක්කේ කොහොමද? අපිත් සින්දුවක් අපිට සින්දුවක් ඕනේ. අපි නව්‍ය ඔයාගේ ෂොප් එකෙන්ද මේ මැසේජ් එක දාලා තියෙන නව්‍ය ෂොප් එකේ. අම්බලංගුඩු තුමයි තියෙන්නේ. නිලන්තද මැසේජ් එක මට දැම්මේ පැහැදිලි මදි ටික. නැත්නම් නව්‍ය වෙන්න ඕනේ මැසේජ් එක දැම්මේ. නැත්නම් ෂොප් එකේ නම් නව්‍ය වෙලා මැසේජ් එක දාපු කෙනා නිලන්ත වෙන්න ඕනේ. මේ ඕන එක කමක් නැහැ. හැමෝම එකතු කරගන්නවා සින්දුවක් අහන්න. අපිත් සින්දුවකට එකතු කරගන්න අලව්වෙන් ගලතරින් මැසේජ් එකක් දාලා තියෙන්නේ. නැගේ මහත්තයා නන්දන ඉන්නවා පුතා ගයන්ත දුව මිදෝලි මින්දෝදී. ඊට පස්සේ ඉන්නවා අනික් දුව වෙන්න ඕනේ ශෂිනි. ගීතිකා තමයි මට මැසේජ් එක දැම්මේ. බොහොම ස්තුතියි ගීතිකා. සම දවසක් කියලා තිනවා මමත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල මිදනිගමේ උපනන්ද තමයි මැසේජ් එක දැම්මේ. කඩේක හිටියත් ගෙදර හිටියත් ඔකය හිටියත් අර පුළුවන් සද්ද වැඩි කරගෙන මාව අහන්න. FM 93.5 FM 93.7 ඔයා ළඟ මං ඉන්න හරියටම තව පැයක් සවස් පහයි විනාඩි 30 කියනකොට. ඉතින් තව චූටි වෙලාවක් තියෙන හරියම පැයක් තියෙන. ඉතින් පරක් නැතු අර පුළුවන් කැමති සිංහ කිල්ල ගන්න මේ පැත්තට එන්න. ඉතින් මොකද පරක් කරලා මේ ඉක්මනට එන්න. අක්ක වැඩසටහන ලස්සනටම කරනවා කියලා තියෙන බොහොම ස්තුතියි. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සිද්දක් ගන්න. සතියක ඉලක්කන අහගෙන ඉන්නවා කියලා තිනව යෂෝ. ගුඩ් ඊවනින් ගුඩ් ඊවනින් නයාද වසන්ත. ගම්පලින් තමයි මට මැසේජ් එක දැම්මේ. හරිම ආදරින් මං ඔබ එකතු කරගන්නවා. දරණීගලින් නෙත්මිනි මැසේජ් එකක් දාලා තිනු අපට සින්දුවක් දෙන්න. අම්මා ඉදවා තාත්තා මේ වෙලාවේ මාව අහගෙන. අයියලා දෙන්න අක්කලා දෙන්න මගේ යාළුවා දෙව්මිනි එකතු කරගන්න කියලා තිනු. නිල්වලින් නෙත්මිනි තමයි මට මේ මැසේජ් එක දාලා තියන්නේ. ජෝති කියලා සම සින්දුවක් කිල්ලලා තියෙනවා. ඉතින් මම මොකටද ජෝතිකි සින්දුවක් දෙන්නේ නේද? ඔයාලට පුළුවන් හවස 7 ඉඳලා රාත්‍රිය 7 ඉඳලා රාත්‍රි 9 වෙනකන් හිමාලයක ජෝති රාත්‍රි පැය දෙකක් අහන්න. එතකොට කලින් සින්දුවක් දුන්නම ඒක ගගේ නැති වෙනවනේ නේද? අපි ඉතින් ඒ වෙලාවට මහ වහද ආද පුළුවන් ජෝති රාත්‍රියක්ම ගත කරන්න පැය දෙකක්ම. ඉතින් ආව හරිම ආතරින් මම එකතු කරගන්න උපුල් ජයශාන්තෝ. මේ සින්දුව මොකක් වෙන පුළුවන්දෝ හිතුවද? ලස්සන සින්දුව. අහලා බලන්න.

ඒ සුනිල් එදිරිසිංහ. මේ සින්දු ඉල්ලපු කෙනෙක්ිනවා පුන්සිසි ඔය ඉල්ලුවනේ දර අතුර අධිකාරී මහත්මයාගේ සින්දු. වන්ද මේ සින්දු මගෙන් ඔයාට

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සස්සු පහයි විනාඩි 46.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
5: සතියක ලකඳ
6: මේක හැදකොට ඔයා මොන වගේ රටකට ගියා කියලාද ඔට හිතන්නේ නිකන් ජපානෙට ගියා වගේ කියලා නිකන් හිතනද ඔයාට එහෙනම් හරි නේද ඔයා දන්නවද ඉතින් මේ වගේ මියුසික් ඇහෙන්නේ ජපානෙන්නේ ඔයා දන්නවද ජපානෙදී අමුතුම ලස්සන සංස්කෘතියක් තියෙනනේ

ප්‍රතියක් තියෙන තැනක්. ඉතින් ජපානි සකුරා ඔයා දන්නවද? සකුරා සකේ කියලා කියන්නේ ජපානයේ තියෙන ජනප්‍රිය පානයක්. ඒ වගේම සකේ බොනවා කියලා කියන්නේ සෙන්සේ, ඒ වගේම සෙන් සමුරායි. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙන ජපන් සංස්කෘතියත් එක්ක මිහි වෙච්ච. ඉතින් මේ සින්දුවත් ඒ වගේ ජපානි ගැන කියවන දේ ඔයා කියවලා තියෙනවනම් එදිරිවිරි සරච්චන් මහත්මයාගේ මේ මලගිය ඇතු නව කතාව. ඒ කතාවේ ඉන්නවානේ දෙවුන්දරසන් නොරිකෝසන්. ආල බලන්න පොඩක් ඒ කාලෙට යන්න වගේ හිත අරගෙන ගියාද කියලා මේ සිද්දුවත් එක්ක.

0: රඩියෝ ITN
1: වෙලාව බස්සර පහයි විනාඩි 45යි.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: අලුතෙන් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: රුපියල් බිලියන 1.5කට අධික හිරොයින් සහ අයිස් උතුරු මුහුදෙන් අත්අඩංගුවට. ශ්‍රී ලංකාව සංචාරක සංවර්ධන දාශකයේ දියුණු රටවල් 10 අතරට. බද්ධීකම වෙඩිතැබීමෙන් දෙදෙනෙකු වියකොස් කාන්තාවකට තුවාල. හෝමුස් යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළද පසු නොබසින බව ටෙහෙරානය කියයි.
2: සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: ඇවට හිනා වෙවී සිින්දුවහන්න ඒවිනි ප්‍රයිනි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී ධනනිධානය නතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
3: එන්නල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එන්නල්ප හඳහන ඔබත් අදම එන්නල්ප හඳහට බලාගන්න.
5: දැන්තුට තමුන් එදින්දා කුණි වැඩ තමයි කරන්න.
6: එහෙමයි.
7: ඉලෙක්ට්‍රික් යතුරුපැදියතුළු තවත් තෑගි ලබා ගන්න DLB වාසි කොයි කාටත් වාසි.

සතියක ලක්හඩ. යසස් මැද ගෙදරකයෝයි සිින්දුවක් තමයි මම රෙඩි කරගන්නවාට අහන්න දෙන්න අපි හෙට්ලයින් සැහුවයිට පස්සේ දුත්තැහු නිපස තමයි ඉතින් කතා කරන වෙලව හම්බ වනේ නේද. කතා කරන්න වෙලව හම්බ වෙනකටම සම සහයට තවිනාඩි හතරයි තියෙන්නේ. කමක් නෑ හොම මින්ද අහගෙන හාද අවසාය දය වෙනක මංගන්න අට එන්න බැරවුණනක් මේ පත්තර එන්නෝ බින්දුවයි හත බින්දුවයි තුන යනුතුනයි පහ අනුතුනයි හතටේ විදිහට මැසච්චික් දපු කෙනෙක්කින්න සුබ සන්දයාවක් මම වහගෙන ඉන්නේ. මට දෙන්නකෝ අමුතුම ප්‍රේමයක් සින්දුව. ලසන්ති තමයි මෙසෙජ්ජිකමට දාරතින අවිස්සාවේලේ ලසන්ති හොම මහගෙන ඉන්න. මං කොමරි ට්‍රයි එකක් දෙන්න ආ ඉල්ලපු සින්දු ඒ විදිහටම දෙන්නෝ. හේ යකේ මමත් ඉන්නවා කියලා තියෙන මට ඕනේ සින්දුවක් හරි රවීන් තාරුකගේ අයියගේ ඕනම සින්දුවක් දෙන්න කියලා තියෙන පවුලේ හැමෝම යාළුවෝ හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ ලස්සන සින්දුව නීෂ තමයි මෙසෙජ් එක දැම්මේ.

සව සහයයි වෙලාව මේ අන්තිම පැය පටන් ගත්ත ඔන්න ඔයාගේ මගේ ඉතිංහට පොළොන් මේ පැත්තට එන්න අයි බෝවල් ලක්හඩ කියලා තිනවා සිින්දුවක්කාන එකතු කර ගන්න ලස්සන සිින්දුවක් දෙන්න චුරුදුව මදුෂී වයි එන්නික ඉන්නවා මහන්සේ යන්නත් එක්ක සුපිරි සේන්දුවක් එකතු කර ගන්න වසන්න තමයි මට මැසේජික දැම්මේ කොටියා කුඹුර ඉඳලා ඔන්න නීෂා ඔයා මගෙන් ඉල්ලව නේද රවින්ගේ ලස්සන සිින්දුවක් මේ සිින්දුව මගෙන් ඔයාට මාකොලා ඉන්නවා සඳරුවන් ජයසිංහ අබේරත්න සමර වික්‍රමත් එකතු කරගන්න ඕනේ මේ සිංදුව අහන්න රත්න දිසරායක වගේම නිමල් චන්දනී ඉන්න පර්සි මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම ලස්සන සිංදුව

0: සතියක ලක්හඬ
1: සුරේනික සින්දුවක් තමයි මම ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කරගෙන ඉන්නේ. ඊළඟට මේ සින්දුව අහන්න කලින් දර්ශනී එකතු කරගන්න කිව්ව කලුතරින් යගේ මහත්තයා ඉන්නවා වහගෙන එදෙනම හරි මාදරෙන් එකතු කරගන්නවා මේ සින්දුව අහනවා. ස්මීරු ගීතයක් දෙන වාද්‍ය රූපසෙන වගේම සුනන්දනිත් ඉන්නවා වහගෙන සීජාවත් හරි මාදරෙන් එකතු කරගන්නවා. නාවල පෙරිය පැත්තට යන්න හිතන සින්දුවක් අහන්න මේ වෙලාවේ හේෂාන් විජේ සුන්දරව එකතු කරගන්නලු. එයා හරිම ආසාවෙන් අහගෙන ඉන්නවා කියලා තියෙන බොමි ස්තුති. එහමෝ මේකට කරගෙන අපි යමු මේ සින්දුව අහන්න. කවුරු හරි කියලා තියෙන දුව හරි ආඩම්බර කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නම් මේක අහන්නකෝ.

දැන් ලස් කට්ටියෝ ටික ලෑස්තිද මොකටද? ඔක්තෝබර් 3 වෙනිදා ලෝක ළමා දිනය වෙනුවෙන් අපි අන්න වගු පොන්චි පොඩ්ඩෝ හැමෝම එකතු කරගෙන අපි සංවිධානය කරලා තියෙනවා දෙහිවලට එන්න. ඉතින් සත්තුවත්තට ඉතින් සත්තුවගේ සත්තු බලන්න නොමිලේ එන්න පුළුවන් පුංචි පොඩ්ඩොන්ට. ඒ වගේම තමයි උදේ 8:30 ඉඳලා ඉතින් තමයි වැඩසටහන පටන් ගන්න. හවස 6 වෙනකන් තියෙනවා යාට ඔයගේ ආදරණීය පුංචි පොඩ්ඩ එකතු කරගෙන ඉතින් සතුටු වෙන්න විනෝද වෙන්න තෑගි දිනාගෙන මේ හැම දෙයක්ම තියෙනවා. ගල්කිස්ස මහනගර සභාව තමයි පාර සංවිධානය කරන්නේ. ඉතින් අපිට අනුග්‍රහය දෙන්න ඉතින් හැමෝම එකතු කරගෙන තෑගි දිනාන සතුටු වෙන්න. ඉතින් පුංචි පොඩ්ඩෝගේ ඒ දිනේට අපිට කරන්න පුළුවන් උපරිමයි අපි කරන්න කටයුතු කරලා තින ලක්ෂණයි. ඉතින් මේ හැමෝම එකතු කරගෙන තමයි දාට මේ වැඩසටහන තියෙන්නේ. ඉතින් අනු ලෑස්ති වෙලා ඉන්නම් ඔක්තෝබර් 3 කියන්නේ ඔක්තෝබර් 15 තමයි ලෝක ළමා දිනේ තියෙන්නේ. හැබැයි අප මේක සමරන 3 වෙනිදා කියන්නේ සෙනසුරාදා. ඔන්නනි වාඩු දවස් ටික එන්න ළඟ ළඟම ඉන්නව නම් දුරක හිටියත් කමක් නැහැ. ඉතින් එන්න නේද? මොකද මේ අවස්ථාව ජීවිතේ එක අවුරුද්දට එක සැරයක් විතරනේ අම්බ වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ලබා ගන්න ආඩ පුළුවන් පුංචි පොඩ්ඩොන්ට මේ අවස්ථාව හදලා දෙන්න ආඩ පුළුවන්. ඉතින් පරක්කු වෙන්න නැතුව ඉක්මනට එන්න. හරියට මුදේ 8:30 වෙනකොට ඇවිල්ලා ඉන්න. අපි හැමෝම එනවා එදාට සත්තු බලන්න විනෝද වෙන්න. ඒකේ දේවල් එක කරලා ටැග් දිනන ක්‍රීඩා කරන් මේ හැමදේමත් එක්ක සතුටු වෙන්න පුළුවන්. ඉතින් පරක්කු වෙන්න නැතුව ඔන්නලට ඔන්න ඔයාට මම මතක් කරා හවසයි ඉඳන් දහය වෙලාව මේ වෙලාවේ ගෙදර රසට කෑම ටිකක් හැදෙන වෙලාව නේද? ගෙදර පුංචි පොඩ්ඩෝ ඉන්නව නම් ඉතින් බඩගිනි පොඩ්ඩෝ ඉන්නව නම් බඩගිනි වැඩි වෙනකොට අම්මලා ඔන්න උදේ ඉඳලා උයනවා. ඊට පස්සේ ආය දවල්ට උයන හැම නැත්තම් උදේ උයනවා දවල්ටත් එක්ක. ඔන්න එහෙනම් රැට රසට උරුවට කෑම ටිකක් කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. කෑම ටිකක් කන්න ලෑස්ති වෙනකොට රස රස දේවල් හදනවනේ. මොකද අද ඉරිද කියලා කියන්නේ ගෙදර හැමෝමත් එක්ක නිවාඩුව ඉන්න තියෙන වෙලාව. එතකොට අලුත් අලුත් කෑම අපි ට්‍රයි කරනවා. ඒවත් ඉතින් රස බලන්න බල. මොකද අපෝ හෙට ඉඳලා අපිට නම් ස්ටොප් වැඩ කරන්න තමයි තියෙන්නේ. එම කියලා අපි සැලෙනවද නැහැ. මේ නිවාඩු උපරිම ප්‍රයෝජනී කරන රෙදි ටිකේම වේලගත්තද අද? අද නම් අවුව තිබුණා මේ පැත්තට බත්තර මුල්ල වික්‍රමසිංහ පුරට එහෙම. ඒකෙන් අපිට නම් අවුව තිබ්බ රෙදි ටික වේල ගන්න පුළුවන් මේ පැත්තේ හිටිය අයට වගේම ඔයගේ පැත්තට කොහොමද? ඇස්සේ නෑ නේද? කමක් නෑ. කොහොමද රෙදි ටික වේල ගන්න? ඉතින් ආපහු සතියක් වැඩ කරන්න තියෙන කොහොම හරි එහම දේමත් කරගෙන හෙට ලෑස්ති වෙන්න තියෙනවා නේද? ඒ ඉඳගම මහන්සියන්නත් එක්ක ලස්සන සින්දුවක් අහන්නත් පුළුවන්.

0: තම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 281 381.
1: දෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
3: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
4: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට. FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: රඩියෝ ITN NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1031
2: 0118

හට ආතරජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික ජෝති රාත්‍රිය.

සවස 6:24 ඒ කියන්නේ එහෙම නිවුස් එක අහන්න ඕනේ මට යන්න වෙනවා. එහෙම දෙයක්වත් එක ඔයාව හොම්මුම තියලා සින්දුවක් අහන්න දීලා මට යන්න වෙලා වැවෙලා තියෙනවා. මං අතට ගිහිල්ලා එන්න පරිස්සමුට සතුටින් ඉන්න හෙට අලුත් සතියක් පටන් ගන්න. පහෝගිය සිද්ධ වුණු දේවල් හැමෝදේ මම මතක කරලා අලුත් විදිහට ජාවේ කියන වැඩ ටික පටන් ගන්න. එහෙනම් ආද ගිහිල්ලා එන්න පරිස්සමුට ඉන්න මම යෂ් හෙට උදේ 10ට එනවා.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ව්‍යාපාරිකක්කු පැවති දේශපාලනයේ භාජන සේවයක් කළ බව ජනපති ගම්පහදී කියයි. රුපියල් බිලියන 1.5කට අධික හිරොයින් සහ අයිස් උතුරු මුහුදෙන්ඩ අත්අඩංගුවට. ශ්‍රී ලංකාව සංචාරක සංවර්ධන දශකයේ දියුණු රටවල් 10 අතරට. බද්දේගම වෙඩි තැබීමෙන් දෙදෙනෙකු විය ගොස් කාන්තාවකට තුවාල. වර්ෂාධික කාලගුණය පහව යන ලකුණු. හෝමස් යෝජනා ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළද පසු ඩොබසින බවට හෙරාණය කියයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. රුපියල් බිලියන 1.5කට වැඩි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් බද්‍රව කිලෝග්‍රෑම් 81කට වැඩි තොගයක් උතුරු භූදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව විසින් මෑත ඉතිහාසයේ උතුරු ප්‍රදේශයෙන් සොයාගත් වැඩිම බද්‍රව්‍ය තොගය මේ බවයි විශේෂ වාද්‍ය හමුවකට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රාදු මහතා ප්‍රකාශ කළේ. යාපනය බදකල් කුසුබත්තුරේ වෙරළ ප්‍රදේශයේ නාවික හමුදාව අද අලුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළා. ඒ උතුරු නාවික විධානයට ලැබුණු විශ්වාසනීය තොරතුරුකට අනුව ඒදී ඩිංගි යාත්‍රාවක තිබූ අයිස් බද්‍රව කිලෝ 45යි ග්‍රෑම් 500ක් සහ හෙරොයින් බද්‍රව කිලෝ 35යි ග්‍රෑම් 700ක්ද සුවගත්තා. ඒවෙහි වටිනාකම රුපියල් බිලියන 1.5ක්ම වෙනවා. සැකකරුවෙක්ද අත්අඩංගුවට කෙරුණා. යාපනයේ පොලිස් බද්‍රව නාශක කාර්යාලයේ විශේෂඥ සහාය සහිතව සිදු කළ වැඩිදුරු විමර්ශනයේදී බද්‍රව තොගේ අයිස් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 80කට වැඩි තොගයක් ඇති බවට තහවුරු කරගත්තා. බද්‍රව්‍ය සැකකරු සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනයේ පොලිස් බද්‍රව කාර්යාලය වෙත බාර දී තිබෙනවා. මෙම බද්‍රව්‍ය සුව ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදා බුලස්ථානයේදී විශේෂ වාද්‍ය හමුව පැවැත්තුණා. ඒදී අදහස් පළ කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා.
7: මෙහෙයුමේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 80කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් එහි වටිනාකම බිලියන එකමාරකට එහා ගිය වටිනාකමක්. මේක තමා මේ වනකොට උතුරු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත්ත විශාලම මත්ද්‍රව්‍ය ප්‍රමාණය. ඒතුළ මේක ක්‍රියාත්මක කිරීමේදී උතුරු විධානයට ආපු විශේෂිත වූ හුදි තොරතුරක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනය සහ දියත් අංශය මේ කණ්ඩායම් කීපෙම එකතු වෙලා තමා මේ මෙහෙයුම විශේෂ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කරේ. මෙම අල්ලාගත් තොගය ඉන්පසු යාපනයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ විශේෂඥ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරලා තියෙනවා. එතුමා කිව් පරිදි අපි දැන් කණ්ඩායමක් විදියට තමා මේ මෙහෙයුම වල යෙදෙන්නේ. ඒ අනුව ප්‍රතිඵල මං හිතන්නේ ඉදිරියේදී තවත් වැඩි වෙයි.
6: ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් වැඩබලද අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු චමින්ද කරුණාසිරි මහතාද මෙහිදී අදහස් පළ කළා.
8: රටම එකට වැඩසටහනෙන් සමග නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු අපි පුළුල් කරලා තියෙනවා. වෙරළබඩ කලාපයේ නිරීක්ෂණ ආවේශන කටයුතු අපි වැඩි කරලා තියෙනවා. මධ්‍යස්ථාන වැඩි කරලා තියෙනවා. අද මෙහෙයුමත් ඒ වැටලීමත් ඒ එකක ප්‍රතිඵලයක් තමයි. මොකද අපි උතුරු වෙරළ තීරයේ වැඩිපුර නිරීක්ෂණ මධ්‍යස්ථාන වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපේ අනන්‍ය මුහුදු කලාපයේ බහුදින දීවර යාත්‍රා සැක කටයුතු අපි පරීක්ෂා කිරීමේ පුළුල් වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව ආරක්ෂිත සුරක්ෂිත ඒ වගේම සෞභාග්‍යමත් පෙරළ කලාපයක් මුහුදක් තහවුරු කිරීම සඳහා අපි නාවික හමුදා වෙන වශයෙන් කටයුතු කරනවා.
6: කුමන ආකාරයකින් මද්‍රව ජාවරමට සම්බන්ධ වුවත් අනිවාර්යෙන්ම එන් ඉවත් යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අවධාරණය කළේ.
0: මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම විශාල චර්ජනයක් අපේ මහජන ආරක්ෂාවට, ඒ වගේම ජාතික ආරක්ෂාවටත් ඒක තර්ජනයක්. ඒක නිසා කොහොම ගෙනවත් අල්ලනවා. මේකේ තියෙන්නේ මූදෙන් ගේන්න පුළුවන්, ගුවනින් ගේන්න පුළුවන්, වරායවල් ඔස්සේ රට තුළට නවීන ගේන්න පුළුවන්. ඒවටත් නවීන තාක්ෂණයයි. ත්‍රිවිධ හමුදාව, මත්ද්‍රව්‍ය නාශ කාර්යාංශයේ විශේෂ කාර්ය බලකාය පොලිසිය විශේෂයෙන් ඒ ආරක්ෂක අංශ යොදවලා තිනවා. ඒක නිසා දේශීය සීමාවල ආරක්ෂාව දාවා ජාවාරම් බැලැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙල ඒ විදියටම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා අපේ රජයේ එවනත අපේ ආණ්ඩුව මේ විශේෂයෙන්ම මෙරට සිදුවන සංවිධානාත්මක අපරාධ සහ ජාත්‍යන්තර සීමා ඉක්මවන ජාවාරම් මැඩලිම් සඳහා ඉතා ශක්තිමත් නව පනතක් ඉදිරියේදී ගේනවා. මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඒ උතුරේ හෝ උතුරේ ආසන්න ප්‍රදේශවල මහජනතාව, තරුණ ප්‍රජාවට පාසල්වලට ගියාන කොච්චර විනාශකාරීද? මේ මිනිසුන්ට හිතප්පුවක් නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉවත් වෙනු, මේකට අනුබල දෙන, මේකට උදව් කරන, පහසුකම් සපයන, එහෙම නැත්නම් මේකට සම්බන්ධ වෙලා සිටින අනිකුත් සාමාන්‍ය මහජනතාව නොදැනුවත් කමින් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ධීවර ප්‍රජාව, ධීවර කටයුතු මුවාවෙන් මේ කරන මහා අපරාධ වලින් කරුණාකර ඉවත් වෙන්න. ඔබට කිසිම ඉඩක් නැහැ.
6: රටම එකට ජාතික බෙහෙම් යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය වසරේදී රුපියල් බිලියන 75ක්ම වූ විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මද්‍ර වැටලීම් සඳහා කණ්ඩව දායක වෙමින් මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් රුපියල් බිලියන 56කට වැඩි වටිනාකමකින් යුත් මද්‍ර විසුවක් ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ව්‍යාපාරයක් බවට පත්ව තිබූ දේශපාලනය මහජන සේවයක් බවට පත්කළේ ජාතික ජනබල වේග රජයේ බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා පවසනවා. බලයේ තිබෙන්නේ ජනතාව සමග බවත්, එම ජනතා බලය ඇත්තේ වත්මන් ආණ්ඩුව සතුව බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා. ඒ අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුභයි ජනරලි බාලාවේ 8 රැලියට එක්වෙමින්. ඒ ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පස්වරුවේ පැවැත්තුණා. ඒ ජනාධිපති අනුර කුමාරසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
9: බලයේ තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ හරි පාර්ලිමේන්තුවේ හරි නගර සභා ප්‍රාදේශ සභා තුල නෙවෙයි බලයේ තිබෙන්නේ. බලයේ තියෙන්නේ කොහෙද? බලයේ තියෙන්නේ ජනතාවත් එක්ක. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවගේ බලය විශ්වාස කරන ආණ්ඩුවක්. මේ බලයේ තියෙන තාක්කල් මේ ආණ්ඩුව හොල්ලන්නත් බැරි ආණ්ඩුවක්. ඒ විශ්වාසය තබන්නේ අපි මේ රටේ ජනතාව කෙරෙහි විශ්වාසය. එයි මේ ආණ්ඩුවම හැදුනේ එහෙම තමයි. මේ ආණ්ඩුවම හැදුවේ ජනතාව. අපි කවුරුවත් මාධ්‍ය විසින් ඔසවා තබලද පුම්බන නායකයන් නොවේ. මේ මුළු ආණ්ඩුව ඉතිරි කාලේ පුරාවටම අපි මාසෙකට අවස්ථාවක් දෙකක් ඇවිල්ලා ජනතාවත් එක්ක මේ මහම්බ වෙලා රටේ දේශපාලන කතා කරන්න ඕන. හොඳ නැද්ද? අපි ඉස්සරත් එහෙමයි. මේ ව්‍යාපාරය හැදුවෙත් එහෙමයි. අනිත් ඔක්කොම ඡන්දේ කාලේ නැගිටිනකොට අපි ඡන්දෙට කලින් නැගිටිපු මිනිස්සු මතක නැද්ද? සමහර කට්ටියක් හිටියේ මොකද්ද? දීලා බලමු වගේ කට්ටිය. හිටියේ නැද්ද? වැඩිපුර හිටියද? රයිට්. කරුණ ලෙස ගත්තත් එහෙම. කරුණ ලෙස ගත්තත් අපි කරයිම කියලා හිතපු කරුණු තිබුණා. තව ඒවා තිබුණා. සැකය සහිත කරුණු තිබුණා. මේවනම් මොකක් හරි අපිට පොඩි සැකයක් තිනවා. හැබැයි මේවනම් කරයි. මොනවද කරයිම කියලා හිතපු ඒවා? ආ, හොරකම නතර කරයි. ඒක ගැන සැකයක් තිබ්බද? සැකයක් තිබ්බද? නැහැ. ඒ කියන්නේ ජාතික ජනබල වේගී ආණ්ඩුව, ඒ දේශපාලන අධිකාරිය, ඉහළ රාජ්‍ය යාන්ත්‍රණය හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැති වෙයි. තිබෙනද? අපි ඒක ඉටු කරලාද නැද්ද? අපි ඒක ඉටු කරලා තිනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් හැදලා තිනවා. දේශපාලන අධිකාරියේ ඉහළ යාන්ත්‍රණය කිසිතේත්ම මහජනගේ මුදල් සතයක් හොරකම් කරන්න නැති ආණ්ඩුවක් මතද? සතයක් හොරකම් කරන ආණ්ඩුව. ඉස්සර පාලකයන් ගම්වලට ආවේ කොහොමද? පොලිසිය හතර වටේ තියාද? අද කවුරුත් ඉන්නේ එහෙම. කිසි කෙනෙකුට මම හිතන්නේ අපේ අමාත්‍යවරුන් නේද മന്ത്രിවරුන් කිසිවකට අපි පොලිස් ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ. දේශපාලන සංස්කෘතිය වෙනස. ඉස්සර පොලිසියගේ දොර අරින්න නෝනත් එක සුපියන්න මෙහිම අපේ රටේ පොලිසිය උපයෝග කරගත්තා. වෙනස් කළා කියලා හොඳ නැද්ද? ඉස්සර පාර්ලිමේන්තුවට අවුරුදු 5ක් ගිහිල්ලා හිටපුවාම විශ්‍රාමයට පකම් වෙනවා. ජනතාව ලොකු විරෝධයක් තිබුණා. සාමාන්‍ය පුරවැසියෙක් විශ්‍රාමයට පගන්න කොච්චර කාලයක් යනවද? හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීව අවුරුදු 5ක්, අවුරුදු 20ක් ආපු අය ඉන්න 25 වෙනකොට විශ්‍රාමයට පම් වෙනවා. ගම්මල අපිට අවුරුදු 25 වෙනකොට දරුවට රස්සාවක් නැහැ. മന്ത്രിට 25 වෙනකොට විශ්‍රාමයට පම් වෙනවා. විරෝධයක් තිබුණා. අපි මොකද කරේ? පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාමයට පහුසි කරා. ඒතර කට්ටිය කිව්ව මොකද්ද? සියද විහානි කරගන්නවා කිව්වා. මරාගෙන මැරෙනවා කිව්වා. ඕන කෙනෙක් තීන්දුව ගත්තොත් කරනවා. ඊළඟ අමාත්‍යවරුන්ට ගෙවල් දෙනවා. ගෙදර ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා. කොහොමද කැපුවා? අමාත්‍යවරුන්ට දෙනවා තෙල් දීමනාව අඩු කරා. දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. හිටපු ජනාධිපතිතුමා ගෙවල් දුන්නා, කාර්යාල දුන්නා, විශාල වාහන තොග දුන්නා. කෝකියෝ එක ජනා මට කලින් හිටපු ජනාධිපතිතුමා ගිහිල්ලා අපිට ලියුමක් කෙව්වා. කෝකියෝ 16ක් වුණ කියලා. කෝකියෝ 16ක්. ජනාධිපති ධූර ඉවර වෙලා රෙස්ටුරන්ට් එකක් දාන්න දැන්නේ. හරිද? ඉතින් මෙහෙම නායකයෝ මේ රටේ. අද එක කෝකියෙක් දෙන්නේ. එක කෝකියෙක් දෙන්නේ මතකද යාළුවා? ඇයි දේශපාලකයා මහජනයාගේ බරක් නොවිය යුතුයි? සස ජනතාවක විශාල දේශපාලන සංස්කෘතිය වෙනසක් අපේක්ෂා කරා. අපේ දේශපාලකයා මහජනයට බරක් වුණා. අපේ දේශපාලකයා මහජනයාට ඉහළ යන විශාල වරප්‍රසාද භුක්ති විඳින කෙනෙක් බවට පත් වුණා. දේශපාලනේ බිස්නස් එකක් වුණා. දේශපාලනේ බිස්නස් එකක්. අපේ රටේ අපිව ඡන්දෙට එනකොට කට්ටිය හිතුවා මෙන්න මේ දේශපාලනේ බිස්නස් එකක් වෙලා තියෙන දේශපාලනේ කොහොමද මහජන සේවාව බවට පරිවර්තනය කරන්නේ? අන්න ඒක අපි කරයි කියලා විශ්වාස කරා 100%ක්. මම හිතන්නේ මේ අවුරුද්දක ඇතුළත ව්‍යාපාරයක් බවට, බිස්නස් එකක් බවට පත් වෙලා තිබුණු දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ තුන මේ දේශපාලනය. ජනතාව අපි කරයි කියලා හිතුවා.
6: ගම්පහ ජනරලී සඳහා ජාතික ජනපල වේගරාජ්‍ය අමාත්‍යවරුන්, දියුච්ච අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා. අමාත්‍ය අනුරකරුවතිලක මහතා ජනරලී ඇමතුවා.
10: විශේෂයෙන් මේ වෙලාව අපි තේරුම් ගන්න ඕන තමන්ගේ ඒ ප්‍රභු ආධිපත්‍යයට අභියෝගයක් එල්ල වෙලා තියෙන මොහොතක, ඒ වගේම ඒ ප්‍රභු ආධිපත්‍යයේ පදනම දෙදරමින් තියෙන මොහොතක ඒ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ජාතික ජනබලවේගයේ බිඳ නමන්න විවිධ අදහස්, ඒ වගේම විවිධ උත්සාහයන් දරමින් කටයුතු කරන එක අපිට තේරුම් ගන්න පුළුවන්. සමහර වෙලාවට මේ වැඩවසම් ප්‍රභුත්වයේ සමහර සංකේත රාජපක්ෂලා වගේ, ඒ වගේම ඒ නව ලිබරල්

0: අපට පුපුරව හරින්න අවශ්‍ය වෙන කටයුතු කරමින් ඉන්න එක. අපිට බය නැතුව කියන්න පුළුවන් මේ රටේ උසස් දර්ශනය, ඒ වගේම උසස් හදවතක් තියෙන ආදරණීය පොඩි මිනිසුන්ගේ ජනතා ආණ්ඩුවක් තමයි ඔබත් මාත් මීට අවුරුදු දෙකකට කලින් මේ මාලිමාව ඉදිරියේ ඡන්දය ප්‍රකාශ කළා හදාගත්තේ. අදූෂිත බලවේගයන් පරාජය කරලා ජනතාව බලාපොරොත්තු වෙනු ඒ සමාජ පරිවර්තනය, ඒ හොඳ ජීවිතය පොහොසත් රට අත්පත් කර ගැනීම සඳහා අපි සියලු දෙනාටම වගකීම් සහගතව වැඩ කරලා ඒ සමාජය අත්පත් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කරමු.
1: නියුච මාත්‍ය බහිදී ජයසිංහ මහතාද ජනරලිය ඇබතුවා.
2: මහජන ආණ්ඩුවට වසර දෙකයි, අදට දවස් හයයි, රටට සුබයි. මෞබෙන් අහනවා රටට සුබද? රටට සුබයි කියන පණිවිඩය දෙන්න තමයි අද ගම්පහ මහනගර සභා පිටිය අතුරු සිදුරු නැතුව පිරිලා ඉතිරිලා ගිලා තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, අද මේ ක්‍රීඩා පිටියට එන්න බැරුව එළියේ තවත් දහස් ගණනක් රොද බඳිමින් ඉන්නවා. අපි ගෙව්වේ ඉතාම කෙටි කාලයක්. ආමග කෙටි, යා යුතු දුර බොහෝයි. ඒ දුර මොන අභියෝගවත් අපි ඉදිරියට යනවා කියන සහතිකය අපි ඔබට ලබා දෙනවා. සුද්ධ කරන වැඩේ පටන්ගෙන තිබෙන්නේ. මං ඔබෙන් අහනවා, ගම්පහ දිස්ත්‍රික්කේ සුද්ධ කරන්න ඕනේ නැද්ද? මොකද කියන්නේ? ඕනේ. සුද්ධ කරන්න ඕනේ තාම දෙකයි ඇතුලේ. තව ඉන්නවා. නම් කියන්න ඕනේ නැහැ. තව ඉන්නවා. ඒ නිසා ඒ සුද්ධ කරන වැඩේ අවසන් කරන්න ඕන මතු පරපුර වෙනුවෙන්. අපි දන්නවා සමහර විට අපි ආණ්ඩුව ගත් අලුත මාස 6ක් අවුරුද්දක් යනකොට බොහෝ දෙනෙක් අපෙන් විමසුවා, කෝ කිව්ව විදියට දඬුවම් දෙන්නේ නැහනේ. අහන්න නැති අපිට මැසේජ් කරා, සමහරු දෝෂාරෝපණය කළා. නමුත් ජනාධිපතිතුමාත් ඇතුළු අපි හැමෝම මොකද කිව්වේ? වැරදිකරුවන්ට අපරාධකරුවන්ට දඬුවම් දෙන එක ඒක අපේ වගකීම නෙවෙයි. ඒක යදල් අංශවල කාර්යභාරයක්. අපේ වගකීම තමයි එයා එතන අවශ්‍ය ප්‍රමාණයට එයා එතන වලට ඕන කරන පහසුකම් සපයන එක. ඒ වැඩි අපි කළා. අල්ලස්ව දුරිෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කළා. පාර්ලිමේන්තු පනත් ගෙනල්ලා ඔවුන්ගේ පඩිනදි වැඩි කරන්නට කටයුතු කළා. විවිධ අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ලබා දෙන්නට කටයුතු කරා. CID එකට වෙන්න පුළුවන්, නීති ප්‍රති දෙපාර්තමේන්තුවෙන් වෙන්න පුළුවන්, සියල්ල පහසුකම් සපයන කරේ ඒ නීත්‍යානුකූලව කටයුතු කිරීම ඔවුන් සතු කාර්යබර. අපි හිතනවා ඔවුන් අද ඉහළින් මේ වගකීම් ටික ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා තමයි අද විපක්ෂයේ මෑප පිට ඉන්න, සැක පිට ඉන්න, ඉදිරියට Taman ළඟ නීතිය එයි කියලා කල්පනා කරන හැමෝම, හැමෝටම අද මෑයතනවල නිලධාරීන් අභියෝගයක් බවට පත් වෙලා තිබෙනවා.
1: තංගල් පලාපොත යායවත්ත දිවසක තිබේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 3කට ආසන්න ප්‍රමාණයක් සුවකෙට තිබෙනවා. පෑලිගොඩ උතුරු දිසා අපරාධ කොට්ටාසයේ දහට ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කෙරුණේ. එම වැටලීමේදී දිවසේ තිබේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 23000ක් සුවකෙට ඇති අතර සැකකරයෙකුද අත්තරන්කුඩු කෙරුණා. එම තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය තම සහෝදරයා විසින් ලබා දුන් බවයි. එම සහෝදරයාගේ පලාපොත ප්‍රදේශයේ පිහිටි නිවසද පොලිසිය පරීක්ෂා කළා. එම අවස්ථාවන විට පුද්ගලයා නිවසින් පලා ගොස් ඇති අතර ඔහුගේ නිවසේ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 842ක්ද පොලිසිය සොයාගත්තා. මෙම මත්ද්‍රව්‍ය බොහෝදේ පාවෙමින් තිබියදී සහෝදරයාට ලැබී ඇති බවයි අත්තරුගත් සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ. බද්දී කබ හල්පතර ප්‍රදේශයේදී අද උදෑසන සිදු කළ වෙඩිතැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොරරතයකින් පැබිඩි පුද්ගලයෙක් ත්‍රිරුත් රථයේ ගමන් කරමින් සිටි පිරිසකටයි මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. වෙඩිතැබීමෙන් ත්‍රිරුත් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා සහ එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොළේ පදනම් මත ලබාගත් දිවස් සහ වාහන භාවිත කරමින් සිදු කෙරෙන අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති බව නියෝජ්‍ය පොලිස් ප්‍රති සංජීව බෙදවත්ත මහතා ප්‍රකාශ කළා. එබැවින් වාහන සහ නිවාස කුලියට ලබා දීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙසයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා අවධාරණය කළේ. ඒ බාධවිල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්
3: මේ වෙනිටත් අපි සැලසුම් කරලා දෙන තවත් ශ්‍රී ලංකා මධ්‍යම සපයන අපරාධ කල්ලි පෝෂණය කරන උන්ට මුදල් සපයන අපරාධ කරන කීප දෙනෙක් අපි හඳුනගෙන උණු මෑතකදී ශ්‍රී ලංකාවට ගේන්න අපි කටයුතු කරන ගොඩාක්ම මධ්‍යව්‍ය සහ ඔය නීති විරුද්ධ දේවල් අවිවාද වගේ දේවල් අපිට හසු වෙන්නේ කුලීරගත් ස්ථානවල මොකද හේතුව නොඑක අපේ රටේ ජනතාව පුරුදුලා

0: ඒනවා විමසීම නොකර ඕන කෙනෙකුට තමන්ගේ නිවස කුලියට දෙන්න, තමන්ගේ ව්‍යාපාර ස්ථාන කුලියට දෙන්න තීරසා ඒවා හොයා වෙනවා කරන්න ඕන. මොකද ඒව දෙයක් වුණොත් එහෙම ඔබත් ඔක කියන්න. ඔය උදාහරණයක් වශයෙන් ඔබගේ නිවසක් නැත්නම් ඔබගේ ස්ථානය කුලියට දීලා ඔහු අපරාධයකට අහු වුණොත් ඔබත් ඔක කියන්න. ඒ නිසා ඒකට බොහොම කල්පනා ඉන්නවා. තමන්ගේ වටපිටාව ගැවසෙන නන්නනුව පුද්ගලයන් සැකර පුද්ගලයන් තමයි තොරතුරු තිබුත් අපිට දැනුම් දෙන්න. වාහනත් එහෙම තමයි. මේ සෑම අපරාධයක දාන වාහන කුලියට ගත වාහන සැපයුම් කර වාහන. ඒ නිසා ඒක නවදේ ඉන්න ඕන අනිවාර්යයෙන්ම. කාටද මේ වාහනේ කුලියට දුන්නේ? මොකද එයාගේ දුරකථන අංකය? මොකද ඔහුගේ හැඳුනුම්පත් අංකය? මොකද ලිපිනේ ඔහුගේ ඉන්නේ කොහෙද? මේ එහෙම දෙන්න බෑ. ඊළඟ තමයි ගේවස නිවස කුලියට දුන්නත් ඒ තත්ත්වෙම කරන්න ඕනේ. මේ ගොඩක් ජනතාව මේ වෙනකොට වංචා කිරීමේ හසු වෙනවා. සමහර පිටරට යන්න කියලා මුදල් ඉල්ලනවා. එහෙම නැත්නම් තමන්ගේ දුව පුතා විශ්වවිද්‍යාලයට යවන්න නැත්නම් ඉඩමක් ගන්න. එහෙම නැත්නම් ගෙයක් හදන්න කියලා ගොඩාක් දවස් කර අපි මම හිතන්නේ ෆැමිලි වංචා කිරීම ෆැමිලි මේ බස් නැහැ පලාදෙද දවසට 50 කට වාර්තා වෙනවා. ලංකාව විශාල ප්‍රමාණයක්. ඒ නිසා පහුගිය වසර දශකය තුළ ඉතාම වේගින් වර්ධනය වපර තමයි වංචා කිරීම. ඒ නිසා ඒවට හසු වෙන්න එපා.
1: 2024 වසරේ සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 14ට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජයේගත් විශේෂ වැඩපිළිවෙල බිම ජයග්‍රහණවලට හේතු වුණා. ලෝක ආර්ථික සංසදය නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකයට අනුවයි ශ්‍රී ලංකාව දසවර ස්ථානයට පැමිණ ඇත්තේ. එම වාර්තාවට අනුව 2024 වසරට සාපේක්ෂව 2026 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය 4.3%කින් ඉහළ කොස් තිබෙනවා. කෙටි කාලයක් තුල සංචාරක හා සංචාරක සංවර්ධනයේ අත්කරගෙන ඇති රටවල් අතරට මැලේසියාව සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත්. රාජ්‍ය ක්‍රියාත්මක කළ ඉලක්කගත වැඩපිළිවෙළ හමුවේ සංචාරකයන් විශාල වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා. එමගින් ඇති වූ ප්‍රගතිය හේතුවෙනුයි මෙම ජයග්‍රහණ ලබාගෙන ඇත්තේ. මේ අතර 2026 ලෝක සංචාරක දිනයේ නිමිත්තෙන් සංවිධාන කළ සම්මන්ත්‍රණයක් අග්‍රාභාති ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ බස්නාහිර පළාත් සභා ශ්‍රවණාකාරයේදී එහිදී අග්‍රාභාති ආචාර්ය හරිණි අමරසූරිය මෙලෙස අදහස් පළ කළා.
2: අද වන විට සමස්ත ලෝකයේම අතිශය වේගවත් ඩිජිටල් පරිවර්තනයකට ලක්වෙමින් පවතිනවා. මෙවර අපේ සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ සංචාරක කර්මාන්තය නැවත පණ ගැන්වීම සහ හැඩගැස්වීම සඳහා ඩිජිටල් න්‍යාය පත්‍රය සහ කෘතිම බුද්ධිය AI යොදා ගැනීමයි. අපගේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ සියලුම ශේස්ත්‍ර නූතන තාක්ෂණයෙන් සහ සැබෑ ප්‍රතිසංස්කරණ වලින් සන්නද්ධ කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමයි. 2024 වසරේ සිටම මේ දක්වා අප සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් ඉදිරියට තබා තිබෙනවා. 2024 වර්ෂයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් 120කට අධික ප්�රමාණයක්, ඒ කියන්නේ මිලියන 2.5ක් පැමිණි අතර එයින් ඇමරිකානු ඩොලර් බිලියන 3.17ක ආදායමක් රටට ලැබුණා. එම සාර්ථකත්වය තවත් ඉදිරියට ගෙන යමින් 2025 වර්ෂයේදී සංචාරකයන් 23,602,521ක් අපේ රටට පැමිණියා. ඒ හරහා ඩොලර් බිලියන 3.22ක විදේශ විනිමයක් උපයා ගැනීමට අපිට හැකි වුණා. 2026 වසරේ මේ දක්වා කාලය තුලදී ගෝලීය අභියෝග මැද සංචාරක පැමිණීම් සහ ආදායම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යමින් ඩොලර් බිලියන 2කට අධික ආදායමක් ලබා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අපගේ ඉදිරියේ ඉලක්කය වන්නේ 2030 වන විට වසරකට සංචාරකයන් මිලියන 4ක් මෙරටට ගෙනෙමින් ඩොලර් බිලියන 8ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමයි. ඇත්තටම මේක ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ නව පරිච්ඡේදයක් ආරම්භය සනිටුහන් කරන එකක් බවට පත් වෙයි.
1: ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩුකේෂන් එක්ස්පෝ සඳහා තවත් ඇත්තේ දින 5ක් පමණයි. මාධ්‍ය ඉතිහාසයේ පළමු වරට දරුවන්ගේ විදේශ අධ්‍යාපනය සඳහා මැදිහත් වීමේ සුවිශේෂී ව්‍යාපෘතියකට ස්වාධීන රූපහඩි මාධ්‍යාලය මුරපුලා තිබෙනවා. MMC ITN කැම්පස් මගින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ලබන තුන්වරදා පැවැත්වෙන්නේ ගල්බුදුර හෝටලයේදී. අධ්‍යාපනය සඳහා විදිස්ගත වීමට කැමැත්තක් දක්වන දරුවන් වෙනුවෙන් ස්වාධීන රූපහඩි මාධ්‍යාලයයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එඩුකේෂන් එක්ස්පෝ වැඩසටහනේ සමාරම්භය අග්‍රභාතේ ආචාර්ය හරිණි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ගල්මුතුර හෝටලයේදී ලබන තුන්වරදා පෙරවරු 8 සිට පසුරු 5 දක්වායි ඒ පැවැත්වෙන්නේ. මෙරට මාධ්‍ය නාලිකාවක් මෙවැනි අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කරන පළමු අවස්ථාව ලෙස මේ සයිටුහන් වන බව ස්වාධීන රූපහඩි මාධ්‍යාලයේ සභාපති පියන්ත වෙදමුල්ල මහතා ප්‍රකාශ කළා.
3: International Career and Education Exhibition එහෙම නැත්නම් IC කියලා කියන්නේ ITN මාධ්‍ය ජාලයත් MMC ITN campus එකත් JJL International Education Organization එකත් කියන ආයතන පද්ධති තුනම එකතු වෙලා සංවිධානය කරන අධ්‍යාපන සහ රැකියා අවස්ථා ලබා දෙන ප්‍රදර්ශනයක්. ඒ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලයේදී උදේ 8 සිට හවස 5 දක්වා මෙම ප්‍රදර්ශනය විවෘත වෙනවා. මේ සඳහා ග්‍රාමාධිවරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට නියමිතයි. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට කෙරෙන්නේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ චීනය නියෝජනය කරන විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 10කට වැඩි ප්‍රමාණයක් තමන්ගේ නියෝජිතයින් සමග මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. එහිදී ස්කෝලර්ෂිප්ස් ඉගෙන ගනිමින් ඉන්නකොට වැඩ කරන්න තියෙන අවස්ථා, පෝස්ට් ස්ටඩි වීසා, අනිකුත් වීසා රික්වයර්මන්ට්, එහෙම නැත්නම් ඒ රටේ අපේ අධ්‍යාපනය ලැබනකොට අපිට තියෙන වරදාන, එහෙම නැත්නම් වරප්‍රසාද මොනවද කියන එක සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කෙලින්ම ඒ විශ්වවිද්‍යාලවල නියෝජිතයින් හා සම්බන්ධ වෙමින්. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ රූපවාහිනී මාධ්‍ය නාලිකාවක් මේ වගේ එක්සිබිෂන් එකක් ඍජුව මැදිහත්වලා කරන්නේ. ඒ නිසා අපි ඔබට සහතිකයක් විදිහට දෙනවා, ඔබේ දූදරුවන්ගේ අනාගත විදේශ අධ්‍යාපන සිහිනය සභා කරගන්න අපි හොඳ අවස්ථාවක් නිර්මාණය කළ තියෙනවා. ඒ සඳහා ඔබට තියෙන්නේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ගෝල්ෆේස් හෝටලයට පැමිණීම. හැබැයි ඊට පෙර ඔබට සිද්ධ වෙනවා අපේ MMC ITN කැම්පස් එකට හෝ එහෙම නැත්නම් IC Facebook page එකට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න. ලියාපදිංචි වීමෙන් තමයි ඔබට විශ්වවිද්‍යාලවලට ඍජුව සම්බන්ධ වීමේ අවස්ථාව ලැබෙන්නේ. මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
1: මෙම වැඩසටහනේදී විදේශගත අධ්‍යාපනය සඳහා ඇති ඉඩ ප්‍රස්ථා පිළිබඳව දැනුවත් කරනවා. අධ්‍යාපනය ලබාගත හැකි ආයතන පාඨමාලා වීසා පහසුකම් මෙන්ම රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ චීනය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන 10ක නියෝජිතයින් ඊට එක්වනවා. මේ සඳහා සහභාගී වීමට ලියාපදිංචිය අනිවාර්යයි. MMC ITN කැම්පස් වෙබ් අඩවිය හෝ ICEE Facebook පිටුවට පිවිසීමෙන් ලියාපදිංචිය ලබා ගත හැකි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0736 793 9922 දුරකථන අංකයෙන් හෝ www.itncampus.edu.lk හෝ ICEE Facebook පිටුව වෙත පිවිසීමෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා.
4: Everyone who are enthusiastic about further education are all welcome. The agents from China, New Zealand and Australia will also be there for your guidance, and join with us and take the chance to enhance your academic excellence.
5: Higher education opportunities hoyana oyalata IC 2026 higher education exhibition ekata apith ekka ekathu wenna. E exhibition eke Australia, New Zealand, China wage ratwal wala tiyana higher education opportunities gena ogolanta danaganna awasthawa labenawa.
6: Australia, New Zealand, China wage ratwal wala university gena ganna oyalath kemathin. Ehenam meka thamai oyalata tiyana lokuma opportunity eka. Edata oyalata puluwan degrees gena danaganna wagema discount dina gan. Itin oyalata puluwan ape IC 2026 event ekak ekathu
7: wenna. ITN has provided us with an amazing opportunity to study abroad, where we can talk with the top universities from China, New Zealand and Australia. Here at the IC 2026 event, they will be giving us exclusive scholarships worth up to thousands. Stop dreaming about studying abroad. Join us here at the event.
8: Dreaming of studying Australia, China and New Zealand? Get ready for an outstanding lifestyle. Join us at IC Explore 2026 powered by IT in Sri Lanka. Meet top universities, explore scholarships and seek your future.
9: IC 2026 International Career Education and Expo 2026. ඉතින් ඔයාගේ උසස් අධ්‍යාපනය හිනේ හැබෑ කරගෙන ඔයාලා රටකට ගිහිල්ලා ඔයාගේ ෆියුචර් ජොබ් එක සක්සස් කරගන්න ඔයාලා හරිනම ගේට්වේ එක තමයි මේක.
1: මෙම වැඩසටහන ස්වාධීන රූපවාහිනී MMC ITN කැම්පස් මගින් අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. බෙංගාල බුක්ක ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වන බැවින් වෙස් තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු පළාත්වලත්, ගල්ල, බාතර, මහනුවර සහ නොරිලි දිස්ත්‍රික්කයේ අද දින වෙසිතවීමේ හැකියාව පවතිනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, බුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිරුම් සැත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විලට ඔබෙන් වන බුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. ஹோமுஸ் யோஜனாவலி அமெரிக்கா ஜனாதிபதி டொனால்டு ட்ரம்ப் பிரதிஷேப கலது தபால் கிசி வீட்டுக்கு பசு நுபசினிபாவு டெஹ்ரானி அவதாரணை கண்டவா யோஜனாவலி பிலிபாத அமெரிக்காவே நில பிரதிச்சாரை பலாபுரத்துவனுபாவாய் டெஹ்ரானி சதஹன் கலே ஹோமு சமுத்திர சந்தி சம்பந்தின் இரானே எதிர்பார்க்கல யோஜனாவு அமெரிக்கா ஜனாதிபதி வரையா இயே பிரதிஷேப கலா கிசேவி தத்மிப யோஜனாவு சம்பந்தின் அமெரிக்காவே நில பிரதிச்சாரை பலாபுரத்துவே சிட்டுபாவாய் இரானே பவசாண்டே ஹோமு சமுத்திர சந்திய வாணிஜ நவகமனாகமனி சதா தினஹத்தக் அத்துலத்து நவத விருத்தகிரி பிரிபாது இரான் யோஜனாவது இடத்துலாத் நாவிக்கு அவஹிரை வாத்கரு இரான் தெல் அப்பனானிட்டு படவாயதி சம்பாது கலியில் கிராண்டே நாம் தினஹத்தக் அத்துலத்து ஹோமு சமுத்திர சந்திய விருத்தகிரிமிட்டு இரானே எங்கதாவு பலகருதி வினவா எங்கிலந்தை சமூக பயத்துவர் தீரணாத்மக துன்வெறி சகா அவசர் எக்தர் கிரிக்கெட் தரகேதே ஸ்ரீலங்கா பிலட்டு லக்குடு தூசிய பரஸ்ஹாய்க்கு இலக்கியாக் ஹிம்வுடா காசி வாசி ஹிம்பிகரகாத் எங்கிலாந்தே பிரதமின் பந்துர பாரதீபட்டாய் தீரணைக்கலே ஏடுவு ஓன் பந்துவாறு பனாயதே கடலு ஹத்துக்கிட்டு லக்குடு தூசிய பரஸ் பஹா கிரஸ்கலா ஆரம்பிக பித்திக்காரு டோம் பேட்டன் லக்குடு எக்கசிய விசிஹாயாய் நாயக்க ஹரி புரூக் லக்னு ஹெத்த ஹதா கிரஸ்கலா வியாபாரியாக பெவத்து தேசபாண்டே பகஜன சேவையாக்கலபாவு ஜனபதி கம்பஹதேக்கியாய் ருப்பியால் பெலியனே கைதசம் பகக்கடாதிக்க ஹீரோயின் சஹா ஐஸ் உத்துரு புகுதேண்டா தரங்கோட்டு ஸ்ரீலங்காவு சஞ்சாரக சங்கவனதா சுகிய தேனும் ரட்டவால் தஹயாத்திரட்ட பத்தேகம் விடுத்தபீமே திந்தனி குபிய கோஸ் காத்தாவுகிட்டு துவால வருஷாதிக காலகுணே பகவையான லக்குனு ஹோமுஸ் யோஜனா ட்ரம்ப் பிரதிஷேப கலது பசு நோபசினிபாவு டெஹ்ரானிய கியாய் ஏத் சமகின் அப்பகே பிரதான பிரவர்த்தி பிரகாஷ்ய வின்னி மாவட்ட பாத்வனவா யலித் ஹமேமு ஹெட்டு பெருவரு நவேட
10: ஸ்வாதீன புவத் எசனின் ஒபே ஜங்கம துரகத்தனேட்ட கென்வா கெனிமட்ட ITN நியூஸ் அலர்ட்ஸ் சிங்கள சேவாவ சக்ரிய கரகன்
11: மொபிடெல் நாம் ஆர்ஜே ஹிஸ்தரக் ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විරහවේ වේදනාව
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති ඉරිදා රාත්‍රී හතට හිමාලික
1: ජෝතිරාදාය සහයෝගීතා අනුග්‍රහය
2: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේෂා දීතයිඩය. වැඩි විස්තර සඳහා 0676 325 25 අමතන්න.
3: රාත්‍රී 7:02 වෙලාව.

රාත්‍රි 7යි විනාඩි 10යි වෙලාව ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඉදා රාත්‍රි 7 වෙනකම් බලන් හිටපු ආදරණීය ජෝතිට ආදරය කරන ඔබ වෙනුවෙන් ඉතින් රාත්‍රි 9 වෙනකම් අපිට මේ ආදරේ බෙදා ගන්න පුළුවන්. ආදරෙන් කතා කරන්න 011 2 775 766 වගේම 011 2 775 285 සුපුරුදු දුර්ගතන අංක 2 විරුත රාත්‍රි 9 වෙනකම් යකම තමයි ඔන්න ක්‍රියේටිව් විතර මැසේජ් එකක් එවන්න පුළුවන් WhatsApp එකට 07 0 3 93 5 93 7 කොහොම කරත් මේ ආදරේ බෙදා ගන්න අපිට පැය දෙකක්ම තියෙනවා. ඉතින් ඔන්න ඒ ආදරේ බෙදා ගන්න අතරේ අපිට කතා කරලා ඉතින් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක කොටසක් කියන්නත් ඔබට අවස්ථාව තියෙනවා. ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ රාත්‍රී 9 වෙනකම් බෙදා ගන්න ළඟින් ඉන්න මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Dasaka Tunaka, Lakhana Abhibhaniya Samagi. Avatama Radio Reality.
0: Lakhana Golden Voice.
3: අපි සොයන්නේ
2: නුඹේ හඬයි. සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: ඇසේ සුද ඇවිල්ලද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ගැලින් පොපුලර් අවෝඩ් 2026. අසරේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් යුවළ.
5: Most popular radio program couple of the year Chamith Vidanagamage samaga Charu Samadhi
4: Lakhanda Evening Drive Chamith Vidanagamage samagin Charu Samadhi
5: Most popular television program couple of the year Asanka Satrasinga samaga The Sunni Navodaya
4: Vasare janapriyatama roopavahini nivedaka Lakhanda Morning Show hi Asanka Satrasinga
6: ජීවිතයට එක්වරක් පමණක් හිමිවන කැලීන් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සරත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බොහොමනින් යුතුව පිරිනමන වගයි.
4: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක්වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා. උදිත් හවසත් මුළු දවසමත් ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය.
7: රටට වග කියන රේඩියෝ
8: ලකන්ඩ රේඩියෝ ITN
9: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
10: ආදරණීය ජෝති
11: රාත්‍රී 7:25 වෙලාව ආදරණීය ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්න හදන ආදරණීය ජෝතිට ආදරය කරන කෙනෙක් එක්ක කතා කරන්න. අයිබුවන්.
12: අයිබුවන් නායකන් සීමල් මහත්මයා.
11: කොහොමද ඉතින්
12: කහවත්තෙන් ප්‍රේමසිරි කතා කරන්න.
11: ඉතින් ප්‍රේමසිරි කොහොමද ජීවිතේ?
12: වර්ධක් මහත්මයාට ඉරිදා වෙනකන් ඉදී තිබු පුතුමා ආදරෙන් අහගන්න ජෝතිපාල මහත්තයා ලස්සන සිංහදාන කටරම හැන්න පුතුමා. ඉතින් අපිට බොහොම ආදම්පරයි මහත්තයා පුතුමා ගැන.
11: ඉතින් අද අපි කවදා ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතයට?
12: මහත්තයා ආදරෙන් මුලින්ම එකතු කරගන්න බන්දුල ජයසේකර මහත්තයා, අදින පවුල සියලු දෙනාමත්, පන්නිතිකේ සිරියයවත්, බෙලියත්ත කොස්කාගුඩි මහත්තයා, මේ අපේ ගුණදාස මාර්මගේ මහත්මයාත්, අරුණයවත්, දෛත්‍යමලයවත්, විශේෂයෙන්ම මගේ ආදරණීය නෝන කමලා ලියන්නගේ මාත්මත් එක්කව කරගෙන ඔබතුමාත් එක්කව කරගෙන අපි සින්දුවක් කාම ඔබත් සින්දු පොඩ්ඩක් කියන්න හැදුවේ මාතේ කැමති නම් කියන්න.
11: මම මේ කියන්න හැදුවෙත් එක තමයි ලස්සන ගීතේ කොටසක් ගායනා කරමු කියලා.
12: කියන්න මාතේ ඉතින්. හරි. මල්ලකින් මල්ලකට පියඹා බඹරෙකු පැන යන්නසේ ආත්ම ගණනක් සිස්සේ මාතේ උවේ ඔබගේ ආතරේ ඇත්මද සවනට කොඳුනා බඹරා පවසන දේ ආත්ම ගණනක් සිස්සේ මා සෙව්වේ ඔබගේ ආදරේ.
11: බිරිඳ දැන් ළඟ නේද ඉන්නේ? බිරිඳ ළඟ නේද ඉන්නේ? ඒකනේ ඒකනේ. ඉතින් ඒ ආදරේ ගැන කිව්වට බොහොම ස්තුතියි, බොහොම ආදරේ. අය දවසක මේ ආදරේ බෙදාගන්න අපි කතා කරනවා. ජෝතිමත් රාත්‍රියක් වේවා. එහෙම තමා නේද? ඉතින් ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ වර්ණ මතකයන් එක්ක ඔබේ ජීවිතයේ යම් සිදුවීම් නොවේ හදවතට මතකෙට නැගෙනවා ඇති. ඉතින් ආදරෙන් එකතු කරන්න යාළුවෝ ගොඩාක් ඉන්නවා. ඉක්මනින් නම් ටික කියන්න හදන්නේ. අපේ ලක්ෂ්මන් කුමාරයි අපි ආදරෙන් අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොම රුවන් චමින්ද, හර්ෂණී කුමාරි, රුවන් කිව්වම ඉතින් දන්නවනේ නේද? ඒගොම නදීෂ සඳකැලුම්, නදීෂත් එක්ක ආදරණීය බිරිඳත් ළඟින් ඉන්නවා කියලා තමයි නදීෂ අපිට කියලා තියෙන්නේ. ඒ වගේම නන්දනී ගම්ගේ මහත්මියත් අපි ආදරෙන් අහන් ඉන්නවලු. ඒකෙම සුනිතා පත්මිනී මහත්මියත් ආදරෙන් එකතු කරනවා. ආදරණීය ජෝති ස්තුතියි වෙනුවෙන්. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන කසුන් සමරවීර අපේ හිතවතා. ඔන්න චමින්ද වල්ගම්පාය පිටරට හිටියත් මේ වෙලාවේ ආදරණීය ජෝති වාදලෙන් අහන් ඉන්නවා ලයිව් එකෙන්. ඒ වගේම තමයි ඉතින් අපි මල්සගොඩ ගේව ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම ඔන්න අපේ විශ් බණ්ඩාර පුංචි දුව ආදරෙන් එකතු කරගන්න ඕන අපේ සම්පත් බණ්ඩාර අයගේ ආදරණීය දුව. ඔන්න තාත්තයි දුවයි මේ වෙලාවේ ජෝතිරාත්‍රී ආදරෙන් අහන් ඉන්නවා කියලා තමයි අපිට සම්පත්තය කියලා තියෙන. ඉතින් ඔන්න අපි අනාගත પરම්පරාවත් නේද සම්පත්තය. ආදරණීය ජෝති වගේ විශිෂ්ට කලාකරුවන් එක්ක එකතු කරගන්න ඕන අනාගත પરම්පරාව විදියට. ඉතින් එහෙම කියලා අපි ඉක්මනට මෙයාදෙන WhatsApp chat එක පැත්තට ඔන්න ආරිදස පින්දිනිය මහත්මයා අනුෂිකා පින්දිනිය මහත්මියත් එක්ක මේ වෙලාවේ බටවල ඉඳලා සද්දෙනම ජෝතිරාත්‍රී අහනවා කියලා තමයි ඔන්න අපිට මුල්ම මැසේජ් එක දාලා තියෙන. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති ඊළඟ ලස්සන ගීතේර සද්දනම අපි ලක්කන අහනවා. ඉතින් මේ වෙලාවේ කඩේ වැඩ කරන ගමන් දරණේගල සිරුද නාම එකතු කරගන්න කියලා තමයි අපිට දරණේගල ඉන්දන පෙරහුම් මලේ ඉස්සරහෙන් ඔන්න මැසේජ් කියවලා තියෙනේ. දිනිසී ලාභ කඩෙන් තමයි මැසේජ් එක ඔන්න. ඉතින් කඩේ ආදරණීය යාළුවන් ටික ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ජෝති ගී රාත්‍රිය අහන් තවම වැඩ කරන ගමන් අශෝක අයන් වර්ක්ස් තමයි මේ මැසේජ් කියවලා තියෙන. ඔන්න අශෝක ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මැදිරිගිරිය සුමිත් වසන්ති වගේම මලින්දු ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඔන්න අශෝක ඔයාගේ මැසේජ් එක තමයි මේ විදිහට කිව්වෙ. ඉතින් යාළුවෝ ටික ආදරෙන් එකතු කරගන්න වැඩ කරන ගමන් උනත් ආදරණීය ජෝති ආදරෙන් අහන් ඉන්නවා කියන ඉතින් අපි දන්නවා ඔබේ හදවතේ ඒ ආදරේ තියෙනවා කියලා නේද. ආදරණීය හිමාල් ජෝති රාත්‍රියේ තරුකැට දිරිනවා. අඳුරු වහසේ සිහින මල් පිපෙනවා. හදවත් එකතු වී සෙනෙහස විතිනවා. ලක්මෑණියන්ගේ සුන්දර රැය දිලෙනවා. මැසේජ් ගෙවන්නේ ඔක්කුවෙල ගල්ලේ ජයන්ත තමයි. ඉතින් ජයන්ත මුදලාලගේ මැසේජ් එක අනිවාර්යෙන්ම කියන්න හිතනවා හිමාල්ට. හරි අන්න ගිම්හාන් ලොකු ඒ වගේම ගල්ලේ ටෙලිකොම් කඩේ අංකල් ඒ වගේම ෂූටි මැද්දමයිය නේද. වැහිගල අයව චාරුකා ඒ වගේම රුවන් සීදේවි ශ්‍රීනාත් සුනිල් අයියා චූඩියක්ක ලක්ෂ්මන් අලා ශහාරා ඒ වගේම අමිල මහේෂ් ප්‍රියන්ත රුවන් කුමාර සීඅයිබී දිල්ෂාන් කඩේට බඩු ගන්න ඇවිත් ඉන්න හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ජයන්ත එළවලු කඩෙන් අපිට ජයන්ත මුද්‍රාලි කියලා ඒවල තින්දින් ආදරෙන් යාළු ටික ආදරෙන් එකතු කරගන්න වෙලාවේ මේ වෙලාවේ කුමුදු කුමාරසේන අයව ආදරෙන් එකතු කරගන්න ඕන. කුමුදු කිව්වහම ඉතින් රංගන ශිල්පියෙක් තමයි. ආදරෙන් එකතු කරගන්න වෙලාවේ මතක් කරගන්න ඕන 0703 93 5 93 7 අපේ WhatsApp අංකය අනිවාර්යෙන්ම ක්‍රීඩ විදිර මැසේජ් එකක් එවන්න. ටික ටික වෙලාව යනවා අපිට තාපෑ එකමාරක් තියෙනවා. ඉතින් පටන් ගත්ත ගමන් කොමුණත් මැසේජ් එකක් එවන්න ආදරණීය ජෝති වෙනුවෙන්. මේ ජීවමාන ආදරේ ආදරණීය

එසේටි මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ රුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
3: මල්ලි ඔයාව වැටුනේ කොහෙද?
4: වැටුනේ අක්කි. වැටුනේ මාව කාටවත් වට්ටන්නත් බෑ.
5: උඹ වට්ටන්න බෑ. අරකි අරකින් බෝ ආයි වට්ටන්න තියෙන උපරිමයට වට්ටලා තියෙන.
4: මගේ වැරැද්ද මීෂට කොච්චර ආදරේ කියලා මට එයාට තේරුම් කරන්න බැරි වුණා. මගේ වැරැද්ද. අර මම උගල කරදර කරන්න එපා යන්න.
3: මල්ලි මල්ලි ඔහොම ඉන්නකෝ.
1: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න. හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය.
6: ආදරණීය ජෝති. ආදරණීය ජෝති. ජෝති.
7: රාත්‍රියටයි විනාඩි 40 වෙලාව ආදරණීය ජෝති ගොනුහුමේ ඉන්න වෙලාව ඉදින් අපි යන්න හදන්නේ කැකිරාව පැත්තට. අයබෝවන්. කැකිරාවෙන් කතා කරාට නැති වුණා නේද? ගුණපාල මහත්මිය තමයි කැකිරාවෙන් අපිට කතා කරේ. ඒ වගේම තමයි අපිට පුණසිද මහත්මයා කතා කරා. එතුමවත් සම්බන්ධ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් තවත් ආදරණීය ජෝති රාජය කෙනෙක් ඉන්න අයබෝවන්. අයබෝවන්. කවුද මේ?
8: මම
7: අනුරාධපුරයෙන් ශ්‍රීසා ඉංගලාන. ඔය දැන් රේඩියෝ එක සද්ද ගොඩක්ම ඇහෙනවා. චුට්ටක් අපි ඉතින් මේ වෙලාවේ ආදරණීය ජෝති වාදරෙන් අහන් ඉන්න වෙලාවේ කවද ආදරෙන් එකතු කරගන්න ඊළඟ ගීතයට? තාම රේඩියෝ එකේ සද්ද වැඩි නේද?
8: දැන්
7: කොහොමද? දැන් හරි දැන් කතා කරමු.
8: මගේ ලොකු පුතා චතුරංග කුමාරසිංහ, පොඩි පුතා චන්දන කුමාරසිංහ, මගේ දුව චතුරාණි කුමාරසිංහ, පොඩි පුතාගේ දුව ලිහිණි බුද්ධික, එයාගේ බබාලා දෙන්නයි ගමේ හැමෝමයි එකතු කරගෙන ඉතින් සින්දුවක් අහමු නේද?
7: ඉතින් ළඟින් ඉන්න මහත්තයාගේ නම කිව්වේ නැහනේ.
8: මගේ මහත්තයා දිසානායක.
7: ඒකනේ ඉතින් දිසානායක මහත්තයා අපි ආදරෙන් එකතු කරගන්න වෙලාවේ මොකද කියන්නේ? ලස්සන ගීතයක් කොටසක් ගායනා කරමුද?
8: පාත්තේ පුදක් තිලකලා මලතලාවි කෙළුම් මල්ලු දිතිනිය තුරලා මුතුසිනා සලසලා සිමියේ විමන් හදනිලවරලියේ.
7: බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. ඉතින් අපි ආයේ දවසක මියාදිරේ බෙදාගෙන ඕන අපිට කතා කරන්න ඕන.
8: හරි හොඳයි.
7: ජෝතිමත් රාත්‍රියක් වේවා.
8: එසේම වේවා එසේම වේවා.
7: ඉතින් අනුරාධපුරේ ඉඳලා අපි මතක් කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි රටවටේම දේ බෙලියත් අනුරාධපුරයේ. ඒ විතරක් නෙමෙයි ඉතින් කැකිරාව හැමතැනින්ම ආදරණීය ජෝතිට ආදරය කරන මිනිස්සුන් මේ රටේ විතරක් නෙමෙයි මේ වෙලාවේ අපේ රට අතහැරලා ගිහිල්ලා වුණත් මහරහත්‍රියේ වුණත් අපිව මතක් කරන්න බැරිව ආදරණීය ජෝති වාදනයෙන් අහන් ඉන්න අපි ඕස්ට්‍රේලියාවේ සුජාතාක්වත් ආදරෙන් එකතු කරගන්න ඕන ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඒ

චන්මීර් පුතාව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට කුමුදු අය මෙසේජ් එකක් දාලා දෙන්නේ. කුමුදු අය යන ඔයාගේ ආදරණීය පුතාව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. එහෙම කියලා අපි යන චැට් එක මෙතන තමයි ආයෙත් යන හදන්නේ. ෆ්‍රීඩා, ඒ වගේම දීප්ති සිල්වා, ශිරින්, ඒ වගේම නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රකාන්ති මාරසිං, ඒ වගේම රොසිට් ගමගේ ඔන්න ආශිර්වාද වේවා, සුබ සන්ධ්‍යාවක්. ඉතින් ඔන්න සැප්තැම්බර් 27 ඉරිදා මහනුවර සිට තමයි මෙසේජ් එක දෙන්නේ. මහනුවර යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතේ. ඉතින් මහනුවරින් නේද රට හැමදැනීම මේ මෙසේජ් එවන්නේ ආදරණීය ජෝතිර දින ආදරේ හින්දානේ. හරි, ඔන්න සුබ ජෝති රාත්‍රියක් වේවා අපිට. වෙනද වගේම රාත්‍රී 7 වෙනකොට ජෝති රාත්‍රිය අහන ලෑස්ති වෙලා ඉන්නේ අපේ පවුලේ සියලු දෙනාම ලස්සන ගීතේ ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මේ මෙසේජ් එක වෙලා තියන්නේ. බිබිලෙන් අක්ක සුනිත, රෝහිත, ඒ වගේම දුව සඳරේකා, ජ්‍යෝතිරාත්‍රියට සවන් දෙන සියලු දෙනා මාදලෙන් එකතු කරගන්න කියලා තමයි අපිට බිබිලෙන් කල්යාණි දීප්තිකා මෙසේජ් එකකින් දාලා කියලා තියෙන ඉතින් නේද. කොහේ හිටියත් ආදරණීය ජ්‍යෝති වනාගිරින් මේ වෙලාවට අපි ආර්නිවාරෙන් මහනව නේද. ආදරේ අරන් අපිත් ආව රමුක්කන ඉඳන් අයියේ ලස්සන සින්දුවක් ඕනේ. තාත්තා ජයවර්ධන, අම්මා මැණිකේ බාලසූරිය, මෙසේජ් එක ගවන්නේ මදුවන්ති. පුල්ලි මාමාත් හරි ආස, පුල්ලි මාමාත් හරි ආසාවෙන් අහන් ඉන්නේ. යවත ආදරෙන් එකතු කරගන්න අයියේ කියලා තමයි මෙසේජ් එකේ දිනන මදුවන්ති. ඔයාගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් ආදරෙන් එකතු කරගන්නවා මදුවන්ති ඔයාගේ පවුල හැමෝම. අපිත් සින්දුවර එකතු කරගන්න කියලා තමයි චමින්ද, අමාසි, මලින්දු, දමයන්ති, අපි යටියන්තර සිපොත් නේද, යටියන්තරින් තමයි මෙසේජ් එක. ඔන යටියන්තර යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා. හිමාල් පුතේ, අමරණීය ජ්‍යෝතිකේ රමණීය මිහිරකි සින්දුවකට අපිවත් ආදරෙන් එකතු කරගන්න. මෙන්න ජ්‍යෝති රාත්‍රියට අපිත් ආවා. සිදුවෙන් සිල්වලිච තමයි මෙසේජ් ගෙවන්නේ. ඔන්න සිල්වලිච ආව අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යෝති ඊළඟ ලස්සන ගීතෙට. ඉතින් තාම මෙසේජ් එකක් කියවපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 7 WhatsApp එකේ ක්‍රියේ විදිහට මෙසේජ් එකක් එවන්න ආදරණීය ජ්‍යෝති වෙනුවෙන්. ඒ වගේම තමයි 0703 නේද 93 5 93 7 අපේ මෙසේජ් එකක් එවන වෙලාවේ. ඒ වගේම ගීතික කොටසක් කියන්න ඔන්න හිතුනොත් ආදරණීය ජ්‍යෝති ආදරය කරන ඔබට 0112 775 766 0112 775 285 අපේ සුපුරුදු දුරගත නංක දෙකම රාත්‍රී 9 වෙනකම් විවෘතයි. කතා කරන්න ඕන මේ ආදරේ බෙදා ගන්න. මේ ආදරේ ආදරණීය ජ්‍යෝතිගේ.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා තමනි කෝටි අටේ NLB ධනනිධානය නතරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ටෙක්කියා සුරකිමු මකතොට. ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
5: සැප්තැම්බර් 28 ධර්මරාජ විද්‍යාලය මහනුවර.
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ඒ සුරේ කිමු මගතුට.

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: රාත්‍රී 7:54 වෙලා ආදරණීය ජෝතිව අපි ආදරෙන් අහන් ඉන්න වෙලාව නේද? මෙහෙම වෙලාවට එක එක ගියාම මොනින්ද පළවෙනි පැය ඉවර වෙවි. හරි. අපි ඉක්මනට මයන් හදන්නේ ජෝර්දාන පැත්තට ඕන කාන්තියක් අපිට මෙසේජ් එකක් කියලා තියෙනවා. හයි මල්ලී හිමාල් මල්ලී කොහොමද ඉතින්? මේ වෙලාව යහන සිරු දනම අපි ආදරෙන් එකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට කාන්තියක් කියන්නේ. කාන්තියක් ඔයා අපි ආදරෙන් එකතු කරගන්නවා ඉතින්. කොහේ හිටියත් මොන වේ කරත් නේද කාන්තියක්? අපිට ඉතින් ආදරණීය ජෝතිව නම් අමතක කරන්න බැහැනේ. හරි. එහෙම කියලා අපි යන්න හදන්නේ මොරටුව පැත්තට. මොරටුවේ සේනාසි අමාය තමයි මෙසේජ් කියන්නේ. අපි සිය හැම ඉරිදම ජෝති රාත්‍රිය අහනවා. සරත් සිය ආදරෙන් එකතු කරගන්න. මේ ලයිව් සිය හරි මාදරෙන් ජෝති රාත්‍රිය අහන් ඉන්නේ කියලා තමයි ඔන්න අපිට මෙසේජ් එකක් කියලා දෙන්නේ. ඉතින් නිබිරිය තමයි මේ මෙසේජ් කියවන්නේ. හරි, කොළඹ ගමින් තමයි මෙසේජ් එක ගවන්නේ නිශානි. ඔන්න අපි ජෝති රාත්‍රිය අහන් ඉන්නවා කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. මහත්තයා දවස පුරාම වැඩ කරලා වෙහෙස නිවා ගන්න ජෝතිබල මහත්මයාගේ ගීතයක් අහන්න. ඉතින් ඉරිදා රාත්‍රියේ ඉරිදා හවස 7 කියන්නේ යාගේ වෙලාව. අපිට දෙන්නක ලස්සන සින්දුවක් කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. මහත්තයා ශාන්ත ඒ වගේම පුතා අනුජ දුව මතීෂා ආදරෙන් එකතු කරගන්න කියලා තමයි නිශානි කියනවා. නිශානි ඔයාගේ මෙසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වෙ. ඉතින් පවුලේ හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා නිශානිගේ. නිශානිගේ මෙසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ ඇලියගොඩ පැත්තට. ඇලියගොඩින් මෙසේජ් එක එවන්නේ කවුද මේ බලමු. තාත්තා ඉන්ද්‍රසේන, යෙවින්, කිත්මි, ඒ වගේම ලවන්‍යා, දිල්රුක්ෂි, දිලිනි මේ කට්ටියම ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවර කියලා තමයි මෙසේජ් එකේ දෙනුන. ඇහලියගොඩ යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. අමරණීය ජෝති හඬ අමතක කළ හැකිද? නොහැක. සෑම ඉරිදාම අපි ඔහු සමගයි. මේ මෙසේජ් එක ගවන්නේ ගිහාගොඩ සන්ධ්‍යා අත්තනායක. ඇහලියගොඩ ලක්ෂ්මන් චන්දසිරි ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන දේ. ඔන්න අපි ආදරණීය ජෝති වෙනුවෙන් ලස්සන ගීතයට ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි පානදුරෙන් අපිට මදුපිටියෙන් කුමාර මැසේජ් එකක් කියවලා දෙන ජෝතිබල මාත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්න. චුටි පුතා තුහින පුතා, ඒ වගේම හිරුන්, ඔන්න දුව යුවින්දි, බිරිඳ මදුෂිකා, අම්මා ලලිත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකේ තියෙන දේ. අපි ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න වෙලාවේ විශේෂ මතක් කරනවා අපි ආදරණීය හිතවතා දුලාජ් මේ වෙලාවේ ජපානයේ හිටියට. ජෝතිරාත්‍රිය මතක් කරලානේ අපි ආදරෙන් අහන් ඉන්න වෙලාවේ දුලාජත් අපි ආදරෙන් එකතු කරගන්නවා. අපිට පුංචි දුවෙක් මැසේජ් එකක් කියලා තියෙනවා. හිමාල් මාමේ සුබ රාත්‍රියක් වේවා. මැසේජ් එක කියවලා තියෙන්නේ චුටි දුව කුමුරාපුල චමල්ෂා දුව තමයි මැසේජ් එක කියවලා තියෙන. අද මගේ උපන්දිනේ. ඒ වෙනුවෙන් මම ඔයාගෙන් ලස්සන ගීතයක් කියලනවා. ඉතින් මට ඒ ගීතය දෙන්න. ඒ ගීතේ නම කියන දෙයක් නැහැ. තව ටිකකින් ඔබට ඇහෙද්දි මොකද්ද ඒ චුටි දුව ඉල්ලුව ගීතය කියලා ඔබට හිතේවි, මතක් වේවි. ඉතින් අපි චුටි දුවට ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරන චුටි දුව. එයාගේ අත්තකුණෙන් ලියලා ෆොටෝ එකක් ගහලා අපිට WhatsApp එකට එවලා තින්න. හරිම ලස්සනයි මෙසේජ් එක. ඒ වගේම තමයි මේ මෙසේජ් එක එවලා තින්නේ UK වල ඉඳලා. අපිට කියලා තියෙනවා ජනිදු අනුත්තර වල්ගම්පාය අරුදු 19 ක චූටි පුතාට සුබවන්දන කියලා මේ අද උපන්දිනේට. ඉතින් අපි ජෝතිමත් සුබවන්දනයක් වේවා කියලා චූටි පුතාට අපි wish කරන ගමන් මේ වෙලාවේ සුබවන්දන චමින්ද වල්ගම්පාය බාප්පවත්, ඒ වගේම සචිනි පුංචිවත්, නොවි නංගිවත් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් කොහේ හිටියත් මොන වෙලාව වුණත් ඉතින් ආදරණීය ජෝතිව අපිට අමතක කරන්න බෑ. ඉතින් ආදරණීය ජෝති කියන්නේ විශේෂ මිනිස්සෙක් නේද? මිනිස්සෙක් කිව්වට කලාකරුවෙක් කියන වචන නේද? හරි. ඒ ඉතින් අපේ ජීවිතයේ සොඳුරු දුක් තැන් හැම තැනකදී ආදරණීය ජෝතිගේ හඬ අපි ළඟින් ඉන්න හින්දා ඒ ආදරේ ජීවමාන වන්නේ අන්න ඒ හින්දා. ඉතින් අපි දෙවෙනි පැයේදී හමු වෙමු. තමයි මැසේජ් එකක් කියවන තියාලුවන්ට මේ කියන්න 0703 93 5 93 4. ඉතින් ඔන්න ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න අපි දෙවෙනි පැයේදී හමු වෙන බලාපොරොත්තු වෙන විනාඩි 2යි තියෙන තව නේද? ඒවන්න ඕන. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රාත්‍රිය 8යි විනාඩි 2යි ආදරණීය ජෝතිගේ උණුහුමේ ඔබ ඉන්නේ. ආදරෙන් ඉන්නවනා

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝතිරණීය ජෝති
2: රත්‍රියටයි විනාඩි 8යි වෙලාව. ඉතින් ඔන්න අපි දෙවෙනි පැය ආදරෙන් ආදරණීය ජෝතිත් එක්ක ඉන්න වෙලාව නේද? ඉතින් අපි යන්න හදන්නේ අමිතිරිගල පැත්තට. හරි ලස්සන බලාතක් නේද ආයිබෝවන්?
3: ආයිබෝවන් මහත්තයා.
2: ඉතින් අමිතිරිගලට නම් මේ දවස්වල ටිකක් වැඩිපුර වහිනවා ඇති නේද?
3: වහිනවා මහත්තයා.
2: ඉතින් කොහොමද ජීවිතේ?
3: මේ මහත්තයා ඉන්න මම ගන්නවා දැන් ගොඩ කාලෙක ඉඳන් ගන්නවා.
2: එහෙම තමයි වටින කියන දේවල් නේද?
3: ඔව් මහත්තයා අපි හරි ආදරේ ජෝතිවර මහත්මයාට.
2: ඉතින් මුළු රටටම ඇහෙන නම කියමු.
3: මගේ නම අනිලා.
2: අද අපි කවදා ආදරෙන් එකතු කරගන්න ඊළඟ ලස්සන ගීතයට?
3: ලොකු පුතා විමල්, පොඩි පුතා මේකේ ඉන්නේ යා දිල්සාන්, පොඩි පුතා දිල්සාන්, ලොකු දුව දිලිනි, අපි සියලු දෙනාම රටවාසීන් සියලු දෙනාම ජෝති රාත්‍රියන් හැම දෙනාම ආර හත්ය මේ 12 පහන වගේ ගමට එළිය දෙන්න කියන සින්දුව.
2: 12 පහන වගේ තමයි ආදරණීය ජෝති අපිට නේද?
3: ඔව් අනේ.
2: අපි මේ ගීතය ලබන සතිය ගහමු. ඉතින් අද ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක කොටසක් ගායනා කරමුද?
3: ආ හොඳයි මහත්තයා. 12 පහන වගේ ගමට එළිය දුන්න මවයි පියයි සනසමින් සන්තෝෂෙන් ඉන්න අරුන්දතිය මල්ලිමටද ගමන් බිමන් යන්න මීට පස්සේ මේ පාරෙන් ඔබ තනියම එන්න.
2: ඉතින් ආදරණීය ජෝති වාදනයෙන් අහන්නට බොහොම ස්තුතියි. ලස්සන ගීතයකට ගායනා කරලා ඒකත් බොහොම ස්තුතියි. ඉතින් ආයෙත් දවසක අපි මේ ආදරේ වේදාගෙන අපි කතා කරන්න ඕන.
3: හොඳයි මහත්තයා.
2: ජෝතිමත් ජෝතිමත් රාත්‍රියක් වේවා.
3: ජෝතිමත් රාත්‍රියක්
2: වේවා. ඇත්තටම ඉතින් ආදරණීය ජෝති කියන්නේ ඉතින් අපිට ඇත්තටම 12 පහන වගේ තමයි නේද? කවදාවත් එයාලේ අඩුවෙන් ඒ එළිය නම් අඩුවෙන්නේ නැහැ. ඉතින් අපි යෝගේ නම් දක්කන්න යාළුවෝ කීප දෙනෙක් මෙන්න ආදරෙන් එකතු කරගන්න ඕන. අද ගෙදර නැති වුණත් ඔන්න නංගිව ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් ගෙවන්නේ. ආදරණීය ජෝති ගී අහනවා අපි දෙන්නම. මේ මැසේජ් ගෙවල් තියන්නේ මැදිරිගිරිය. බනුමලී තමයි එයාව එකතු කරගන්න කියලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආදරෙන් එකතු කරගන්නවා. නිරෝෂා බනුමලී ආදරෙන් එකතු කරගන්න වෙලාව එයාගේ නංගිවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන විශේෂයෙන්ම අපි ලාල් ගම්බලත් අයියා ආදරණීය ජෝති ආදරෙන් අහන් ඉන්නවා. සද්දරම ආදරෙන් මේ වෙලාව එකතු කරගන්න වෙලාව. ඒ වගේම ඉරෝෂන්ෙන් ජයරත්න මහත්තයාවත් අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔන්න ජයන්ත විජයරත්න අපේ සහෝදරයා ඉන්නවා මේ වෙලාව ජෝති රාත්‍රී ලස්සන ගීතයකට ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට නිරන්තරයෙන් මතක් කරන්නේ. ඉතින් ඒ වගේම සුනීතා පත්මිනී මහත්මියවත් අපේ රාජිත වික්‍රමාරච්චයවත් ආදරෙන් එකතු කරගන්න අතරේ චාපා බණ්ඩාර මහත්මියවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඊළඟ ලස්සන ගීතයට. ඉතින් තාම මෙසේජ් එකක් කියපු නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 ඔන්න ක්‍රියේටිව් විදිහට මෙසේජ් එකක් එවන්න ඕන WhatsApp එකට. අපි බලන් ඉන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් එයා ආදරේ මුළු රටටම ඇහෙන්න කියන්න. ඒ වගේම තමයි ඉතින් ඔන්න 0112 7576 766 0112 7576 285 සුපුරුදු දුරකථන අංක දෙකම රාත්‍රියේ 9 වෙනකම් විවෘතයි කතා කරන්නේ. අපි මේ ආදරේ බෙදාගමු මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
5: කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
6: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රි 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: අපි සොයන්නේ
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
5: රාත්‍රියට විනාඩි 25 ආදරණීය ජෝතිගේ උණුහුම ඉන්න වෙලාවකින් නව යන්න හදන්නේ දැන් නම් වේයන්ගොඩ පැත්තට ආයිබෝන්
6: ආයිබෝන් නේ
5: කොහොමද ඉතින් ජීවිතේ ඉතින් බලි මහත්තයා හොඳින් ඉන්නවා නම් ඔන්න එච්චර තමයි අපිත් ප්‍රාර්ථනාව අද අපි ඊළඟ ලස්සන ගීතේ කවදා ආදරෙන් එකතු කරගන්නේ
6: මං ආදරේට වන්න වහන ගන්දි ඉරියා ගල්ල මුවන් චාන චන්ද්‍ර මහ පුතා ඉන්දු ලේලි කොමින් ඉදි ආමන්ඩි උද කරන්නේ මහිපාල වල පියන්ත හිටියා රැද්දි ඉන්දික කකුණා වල මාත්‍යයි රේයන් වල සංජීව වල දැක්කේ මන්ජුල මාත්‍යය දු සෑරුම්පත් පිළිසයි මේ ජීවි පාකේ නිමල්ලායි ඇතුලෙයි හොඳ දෝති පාලි කර දෙන්න
5: හරි දින ආයෙ දවසක මේ ආදරේ බෙදාගෙන අපිට කතා කරන්න ඕන
6: අද සින්දු දැන්න කියන්නද
5: කියන්න
6: පන්නවාගේ පිටියාක දෙන්විලක්කදාක ලෝකයේ මතක ටික කාලයයි ආදරය එහෙනම් සැනසීමදී නම් එල්ලෙහෙම සෝකේ සදා එල්ලෙහෙම සෝකේ සදා
5: එහෙම කිව්වට ඔය ආදරේ කරපු අය ආදරණීය ජෝතිගේ ගීත ඇහෙද්දී අපිට මතක් වෙනව නේද ප්‍රේම පෙරා මාත්මිය ඔන්න අද පුංචි පුතාගේ රෙහාන් දම් හිරු පුතාගේ උපන්දිනයලු තින් ඔන්න අපි පුතා රජ්‍යෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙම කියලා පුංචි කතාවක් කියන්න හිතුණ ආදරණීය ජෝති ගැන කතා කරන්නලා නේද? ජෝතිමත් කියද්දී හිමාලට හිතෙනවා ආදරණීය ජෝති කලාකරුවෙක්ට එහා ගියපු වෙලාවට රජ වැඩකාරයෙක්දෝ කියලා. ඉස්සර ආදරණීය ජෝති එකක යුගයක එක කාලෙක ඔන්න මරදානේ නැවතිලා ඉන්න වෙලාවක මේ සිදුවීම වෙන්නේ. ජෝති හවසට මරදානේ පැත්තෙන් නාල ඇවිල්ලා නොරිස් චැනල් පාරේ උන්න ගෙදරක තාත්ති උඩ වාඩිලා ඉන්නවලු පත්මසිරි කොටිගාර මහත්මයාත් එක්ක. ඉතින් ඔන්න මේ වෙලාවේ මෙහෙම ඉන්නේ වෙලාවේ කාර් එකක් ඇවිල්ලා නතර කරනවලු. ටිකක් ජෝති කියනවලු පත්මසිරි මහත්මයාට පොඩ්ඩක් බලන්න කවුද කියලා මේ නතර කරලා ජෝති කියලා කතා කරන්නේ කවුද කියලා බලන්න කියලා ඔන්න කිව්වහම ළඟට ගිහලා බැරින්නම් ඇවිල්ලා තියෙන්නේ දැවැන්ත චරිතයක්. ඔබත් මමත් දන්න පේවදස මහත්මයා තමයි ඔන්න ආදරණීය ජෝති හොයන් ඇවිල්ලා තියෙන්නේ. ජෝති මොකද ඔතන ඔය වෙලාවේ මේ වෙලාවේ මේ මෙහෙම ඉන්නේ කියලා ඔන්න පේවදස මහත්මයා අහනවලු ආදරණීය ජෝතිගෙන්. ජෝති කියනවලු බලන්නකෝ මේ කානුව උදුරලා වතුර වෙරලා මේ මදුරු එකින්ද ඉන්න විදියක් නැහැ අපිට බලන්න මෙහෙම කියලා ඉතින් ඔන්න ඒ වෙලාවේ ආදරණීය ජෝති හිටපු අපහසුතාවය ගැන පේවදස මහත්මයාට කිව්වලු. අනේ ඉතින් පහුවදාම් බැරින්නම් කානුව සුද්ධ වෙලා තාප බැඳිලා කානු පිළිවෙලකට කානු පදතියක් විදිහට හැදලා තියෙන්නේ. එදා ආදරණීය ජෝතිගේ ඒ පරිසමාප්ත වචනයම කියන හෘදයාංගම කියපු හින්දම තමයි අව්‍යාජව මේ එතන ඇත්ත සිදුවීම එම රට පාලනය කරන උදවියට ආදරණීය ජෝති දාපියර පෙන්නලා දුන්නු හින්දා ඊට බහුව දහම වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් කරන් තියනවා. ඉතින් ආදරණීය ජෝති හින්දා තමයි එදා ඒ තැන් ඒ විදියට හැදුණ කියලා මට වෙලාවකට හිතෙනවා. කොහොමද ආදරණීය ජෝති කලාවට යහගියපු මේ සමාජයට වැඩක් කරන්න නම් දෙවරක් හිතපු චරිතයක් නෙමෙයි. ඒ හින්දම තමයි අදටත් අපි ආදරණීය ජෝතිගේ ආදරේ ආදරණීය ජෝති අපි දාලා කියලා දශක 4ක් වෙන්න ලං වුණාට අවුරුදු 40ක් වෙන්න ලං වෙන වෙලාවෙත් කිසිම අඩුවක් නැතුව ආදරණීය ජෝති අපි ළඟ ඉන්නා වගේම අපිට දැනෙන්නේ ඒ වචන අපිට ඇහෙනකොට අපේ හදවතට අපේ උවාලි මහත්මයා කිව්වා වගේ පරණ මතකයන් හදවතේ රැව්පිලි රැව් දෙන්නේ ආදරණීය ජෝතිගේ හඬත් එක්ක. ඒ අතීතයට අපි ආදරය කරන්නේ හිඳයි. ඉතින් ඒ ජීවමාන ආදරයට අපි ආදරය කරන්නේත් ඒ හිඳයි. ඉතින් ඔන එහෙම ආදරය ගැන කියලා ඊයේ දවස ටිකක් විශේෂ දවසක් වෙනදා අපි ඊයේ දවසට ගැලපෙන ගීතයක් තෝරගත්තා. කොහොමත් ආදරය අපි හදවතේ තියෙනවා. ඒ හදවතට අපි ආදරෙයි. මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: නාකාන්ඩ රඩියෝ අයිTN
1: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මෞබිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කේල් සුපශාක මගින් මෙලතේ කත හැකි
2: එල්ප හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්ප හඳහන ඔබත් අදම එල්ප හඳහඩ බලාගන්න
3: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
1: හසන් සමීර අධ්‍යක්ෂණයක්.
6: නාගී වරතලේනේ. මෙයා මොකටද වෘතල් කරන්නේ?
7: මෙයා නෑ යන්නේ.
8: ඔබ දැන් ආවේ? මෙලම ඒව අදත් කොහෙද එක්කන් යන්නේ?
6: මෙයා වම් කොහෙ එක්කන් යන්නේ?
8: මම මෙයාටත් කියලා තියෙන්නේ. අනවශ්‍ය ගමන් යන්න ලෑස්ති වෙන්න ඉපා කියලා.
1: මල් මයි ගොයින් ගොන්.
7: මට සුදුගෙන බයයි කසුන්. මට මේවා කියන්න වෙන කවුරුත් ඇත්තෙත් නෑ. මට මහා නරක දෙයක් දැනෙනවානේ.
9: ඒක අපර සංදේශ නෙවෙයි. ඔයා සුදු අල්ලගෙන.
7: අල්ලගෙන කියන්නේ? මං ඒ ළමයින්ගේ අක්කානේ කසුන්. මට බයයි මේ ළමයා කුණු ගොඩකට කරගහයි කියලා.
9: මූදාත් ගවුවත් තියාගෙන නාන්න ලෑස්ති වෙනවා කියන්නේ මේවට තමයි. මට වෙලාවට කේන්ති තනවා අප්පා.
7: ඒ මොකද?
9: වෙලා නැති දෙයක් හරි අල්ලගෙන වාවාගේ පවුලේ යගෙන හිතේ තින්නකෝ. මං තියන්නම්.
1: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
10: මල්

0: උත්කර්ෂය
1: ආදරණීය ජෝති
2: ආදරණීය ජෝතිගේ උණුහුමෙන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 38යි වෙලාව ඉදින් ඔන්න අපි ටික ටික වෙලාව යනවා නේද අපි යනදන්නේ ඉක්මනින්ම මීදිකම් බෙතර අයිබෝවන්
3: මහත්තයා
2: රටරම එහෙන නම කියමු නේද ඉතින් කල්ලෙන මාත්මිය කොහොමද ජීවිතේ
3: ජීවිතේ තනියම මම ඉන්නේ මහත්තයා ඉතින් හැමදාම මම ලස්සන අහනවා මගේ පාළුව මකා ගන්න මම මේ සීන් වලින් මහත්තයා හන කියලා ඉතින් මම මේ බොහොම රැඟල ගඟල ගඟල තමයි ගත් ඉතින් ඔබ තුමත් බොහොම තින්නේ අවස්ථාවල පාදිනේ
2: ආදරණීය ජෝතිවා ආදරෙන් අහගෙන ඉන්න වෙලාව ඉදින් අපිට කතා කරනවා කියන්නේ ටිකක් නෙමෙයි ගොඩාක් අමාරු වැඩක් නේද
3: කොහොමද ආදරණීය
2: ජෝතිරේ ඉතරම් ආදරේ නේද
3: ඒ තරම් ආදරේ මහත්තයෝ මගේ ඉතර සින්දු ලියලා තියෙන පොතක් මම ඉස්කෝලේ යන කල් ජෝතිගේ සින්දු ඉතරක්
2: එහෙම ලියපු සින්දු කොටසක් අද අපි කියමුද
3: කියනවා මහත්තයෝ
2: කියමු
3: ඉලතයි මගේ තේම ලෝවේ බඳ ජයති ඔබ වන්නේ තියෙන්නේ ඩාලේ මන මාරි උත්සාලතියේ අත දෙන් ළඳ කෙතුල වාලි අපි යමු කොයි තින් මදුරා පිට තෙන් තෙල කාලි
2: ඊළඟ ලස්සන ගීතේ කවද ආදරෙන් එකතු කරගන්නේ
3: එකතු කරගන්නේ මගේ දුව රෝෂා බෑනම නිලංග මිනි පිරිසෙන් නිහාස්මා මුනු පුරා ඉදසෙන්නි
2: එහෙනම් ආයෙත් දවසක ඉතින් මේ ආදරේ වැදගන්න අපිට අමාරුවෙන් හරි කතා කරන්න ඕන
3: අනිවාර්යෙන් කතා කරමු මහත්තයා ඔබ තුමාලා කොතන බුදුසරණයි දෙයි කියලා
2: ජෝතිමත් රාත්‍රියක් වේවා
3: එසේම වේවා
2: ඉතින් එහෙම කියලා වුණා අපි යන්න හදන්නේ ආදරණීය ජෝති වෙනුවෙන් නෙවෙයි මෙසේජස් කීපයක් කියන්න හිමල් මාමේ ඉතින් ඔන්න අපි ජෝති රාත්‍රිය අහන ගමන් ලස්සන සින්දුවක් දෙන්න තාත්තා රෝහිත අම්මා කුසුණතා අයියා මදුෂාන් මෙසේජ් ගෙවන්නේ කනිෂ්ක පුතා ඉතින් ඔන්න කනිෂ්ක ඔයාව අපි ආදරෙන් ගතුරු ගන්නවා වගේ පවුලේ ඇත්තෙක් ආදරණීය ජෝතිගේ ඊළඟ ලස්සන ගීතර අපි ආදරෙන් ඔයාලගේ පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්න වෙලාවේ අපි ඊට පස්සේ යන දන්නේ ගම්පහ පැත්තට නේද ඔව් ධනුෂ්ක අයියගේ ගම්පහ යාළුවෝ ටිකත් ආදරෙන් එකතු කරගන්න කියලා පොල් ගහවෙල එයාගේ යාළුවෝ ටිකත් ආදරෙන් එකතු කරගන්නලා ගෙදර ඇත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ එහෙනම් ඉතින් මහවෙන්න අක්කගේ පවුලේ හැමෝමත් ආදරෙන් එකතු කරගෙන යාළුවා හිරුණිය තුලේ හැමෝමයි මෙලා ජෝතිරාත්‍රිය හංගින්න හැමෝමයි හිමල්ලාගේ ඔයාවා ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ මැසේජ් එකේ වන්නේ ගයනි ඔන්න ගයනි ඔයාගේ මැසේජ් එක අපි ඉතින් කිව්වා වාගේ යාළුවෝ ටිකයි නෑ දැව ටික අපි ආදරෙන් එකතු කරගමු ඔන්න කුළුම්පගමින් නිසානිගේ නිසානි මැසේජ් එකක් කියලා දෙනවා මෙලා ජෝතිරාත්‍රිය හංගින්න හැමෝම අපි ආදරෙන් ආදරණීය ජෝතිගේ ලස්සන ගීතය එකතු කරගන්න කියලා ඉතින් ඔන්න නිසානි ඔයාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් ඉතින් පස්සාලේ වැඩි කියලා වතින් ඔන්න අපිට සුමුදු මැසේජ් එකක් කියලා දෙනවා සුමුදු යුග ගීතයක් තමයි ඉල්ලන්නේ සුමුදු ඉතින් අපි යුග ගීත කීපයක්ම දුන්නා බලමු නේද හරි ඉතින් ඔන්න බිරිඳ දරුවන් තුන්දෙනා වගේම කම්මල් පිටින් සුරංජියක් අක්කා නිහල් අයියා තුෂාරක් අය වගේම සේනහ අයියා ආදරෙන් එකතු කරගන්න කියලා දෙනවා සුනිල් අයියා ලතා අක්කා ජයදීර්ග මහත්තයා ඉන්ද්‍රාණි අක්කා වත ආදරෙන් එකතු කරගන්න කියලා තමයි ඔන්න අපිට සුමුදු කියන සුමුදු වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ඉතින් සුමුදුගේ මැසේජ් එකෙන් පස්සේ අපි යන්න හදන්නේ මොරටුව පැත්තට මොරටුවෙන් කඩලාණින් තමයි සරත් ප්‍රනාන්දු මහත්තයා මැසේජ් එකේ වැදින්නේ මේ වෙලාවේ ලස්සන සින්දුවට අපි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ බිරිඳ ශාමලි වගේම දුව ඉස්සුරි පුතා සාලින්ද වගේම ඉරංගි චමෝදි මිනිබිරිය සෙනායා සෙනාසිවත් නේද සෙනාසිවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි අපි කියන්නේ ඉතින් ඔන්න අපි පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන් වෙනද වගේම ජෝතිමත් රාත්‍රිය අහගෙන ඉන්නවා ඉතින් පවුලේ හැමෝමත් යාළුවෝ සියලු දෙනාමත් එක්ක එමාල් මල්ලි ඉතින් ඔන්න ජෝති ලස්සන සින්දුවට අපිවත් එකතු කරගන්න කියලා තමයි අපිට විදුලිපුරෙන් මල්කාදි මහත්මිය කියන ඔන්න මල්කාදි මහත්මිය වගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ ඉතින් ඔන්න ආදරණීය ජෝති කියලා ලස්සන ගීතර අපි ආදරෙන් එකතු කරගන්නවා සුබ ජෝති රාත්‍රියක් වේවා ඉතාලියෙන් අක්කගේ පුතා සමන්ත යාගේ උපන්දිනය ඔන්න අද තේමි 24 දෙවුණා කියලා තමයි අපිට කටුපත ඉන්න එවගේම නංගි සුජාතාවත් මල්ලි සුසන්තවත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න අපිට පොන්චි මැසේජ් එකක් කියලා දින් තෙරස් ඔන්න තෙරස් අපි වගේ පුතා සමන්තර ජෝතිමත් සුබ උපන්දිනයක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ජෝති වෙනුවෙන් මල්ලියේ සුබ ජෝති රාත්‍රියක් වේවා වාද්දුවෙන් තමයි මැසේජ් එක යවන්නේ කෝපියාවත් එන්න ලංකාවාසී ලෝකවාසී සියලු ජෝති රසිකයන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි අපිට කවිශ පුතා කියන්නේ. ඉතින් කවිශ පුතා ඔයාගේ මැසේජ් එක වන්න අපි ආදරෙන් කිව්වා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. සුබ ජ්‍යොති රාත්‍රියක් වේවා සියලු දෙනාටම. අපිත් ජ්‍යොති රාත්‍රිය අහනවා හැම ඉරදම මිලානිසහ බද්රා දුව, ඒ වගේම විරඳේ අසෝමන.

ඔබත් කෝටිපතියෙකු වන්නේ.

එයාගෙන ආතරය හිතුණු වෙලාවේ ජීවිතේ දුකීද සතුටද හැම වෙලාවකදීම ඇහෙන එයාගේ

රාත්‍රී 8:54 ආදරණීය ජෝතිකි උණුහුම ඉන්න අවසන් මිනිත්තු කිහිපය. අපි ඉක්මනට මෙම් WhatsApp chat එකේ පැතර හිමාල ජෝතිමත් රාත්‍රියක් වේවා. අපිට ලස්සන සින්දුවක් දෙන්න. මේ මැසේජ් එක එවන්නේ 50 කඩුවෙන් රුවන්. ඔන රුවන් වගේ මැසේජ් එක අපි විදිහට කියන්නේ. ඉතින් ගයනී සචිනු එවැගේම චෙනි තොවින් බෙන්ගුම ධර්මසිරි එවැගේම චමිලක්ක මාවරිල් රම්යක්කවත් මල්ලිකා යුලිනගේ මහත්මියත් මේලා ජෝතිරාත්‍රි හංගින හැම මත ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න රුවන් කියන්නේ. රුවන් වගේ මැසේජ් එක කියලා අපි යන්න හදන්නේ පොල්පිදිගම පැත්තට. අමුණුකොලේ නිලන්ති කරුණාරත්න සමග පවුලේ සැමත් වත්තිගෙදර ජය අයියා එක සමග අක්කා එවැගේම ජෝතිරාත්‍රි සවන් දෙන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මේ මැසේජ් එකේ වැදින්නේ. තිමිර නේද මැසේජ් එකේ වුණේ. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඊළඟ නෙමෙයි අවසන් ලස්සන දවසේ අවසන් ලස්සන ගීතය ඉතින් ආදරෙන් එකතු කරගන්නවා. සුබම සුබ ජෝතිරාත්‍රියක් වේවා ලක්කන කාර්යම් මණ්ඩලයට. හිමාල් අපි හේනඩිය රණවීර රජිත් ප්‍රේමචන්ද්‍ර මාවතෙන් නාමලී ලංකා ප්‍රසංගිදුව එවැගේම විහාර මහදේ සුනිල් බාප්පා ශාන්ති මම්මා දිනේෂ් මල්ලි ලොකු නංගියොත් සුදු නංගිත් සරසි එවැගේම සුදු අයියා චන්දියක්ක මිහිර පුතා ඇතුළු සියලු දෙනා මාතෙන් එකතු කරගන්න. සුසුදු රැල්ලේ රැල්ල වැල්ලේ ගී ගයමින් රැඟුවා අබියසේ මාලනී සමගින් ශාන්ති රැඟුවා නීටා සමගින් කැයුමට වගේ රැඟුමටත් දක්ෂයි එලෙසින්. ඉතින් බොහොම ස්තුතියි. එහෙම කිව්වේ ආදරණීය ජෝති ගැන නේද? ඇත්තටම ඉතින් ගැයුමට පමණක් නොවේ ආදරණීය ජෝති ගැන කතා කරද්දි රංගනයටත් දක්ෂ කලාකරුවෙක් කියලා ඉතින් ඔබ මම නිරන්තරයෙන් මතක් කරන කාරණාවක් ඉතින් ඔබ ඒකත් එක්ක එකඟ වෙනවා නේද? හරි. හැමදාම ඉරදම වගේම අපි ගත්තා වුණ ජෝතිරාත්‍රිය අහන ගමන් ඉන්නේ ආදරණීය ජෝතිගේ ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි ගිනිගත් හේනෙන්ද මේ මැසේජ් එක කියලා තියෙන්නේ. දිනේෂ් නේද? ඔන්න දිනේෂ් වාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. ඉතින් දිනේෂ් ආදරෙන් එකතු කරනවා ආදරණීය ජෝතිගේ අවසන් ගීතයක් දවසේ. සුභම සුබ ජෝතිරාත්‍රියක් වේවා අයියේ කියලා ඔන්න මැසේජ් එකක් කියලා දෙනවා. සඳු නිල් තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති කියලා ලස්සන ගීතයට. මැසේජ් එක වන්නේ දයහ කහගල අනුරුද්ධගම කරන්දිනියෙන්. අද මහත්තයාගේ උපන්දිනේලු. ඉතින් ඔන්න අපි ජෝතිමත් සුබ උපන්දිනයක් වේවා කියලා පීසිරි මහත්තයාට පීසිරි අම්බලංගොඩ මහත්තයා ආදරෙන් ඉතින් සුබ පතන ගමන්. ඊළඟ ලස්සන ගීතයට ආදරෙන් එකතු කරගන්නවා ජෝතිරාත්‍රී. ඉතින් අවසන් ගීතයට. ඒ වගේම මාගම්පුරයෙන් ඔන්න ඉඳන් ගාමිණී කුමුණුනේ ගීතය දෙනවද? අද බැරිුණොත් අපි අද බැහැනේ. ඉතින් අපි ලබන සතිය අහමුනේ මේ ගීතය. මැසේජ් එක වන්නේ ගීතා නිමිතිරි ගලින් අබේරත්න සහන් චානිකා ආදරේ ලක්කන කියලා තමයි යදින් දැන් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. පවුලේ අය ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන අවසන් ගීතයට. සුබ දිනයක් වේවා හිමාල් මල්ලි හොරණ ලලිත් කුමාර තමයි මැසේජ් එක වන්නේ. ටියුලර් ඒ වගේම ගුණසේකරත් මේ වෙලාවේ ජෝතිරාත්‍රි අහන් ඉන්නවලු. ඉතින් ඒ වගේම ලස්සන ජෝතිරාත්‍රි අහන් ඉන්න අයත් ආදරෙන් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි ආදරණීය ජෝතිගේ අවසන් ගීතයට ආදරෙන් එකතු කරගන්නවා සියලු දෙනාම. ඉතින් මේ හදන්නේ අද දිනට සමුගෙන යන්න හරියටම දින හතකින් මේ ආදරෙයි උණුහුමයි අරගෙන එන පොරොන්දුවෙන්. ඉතින් හරියටම ලබන සතියේ ඉරිදත් රාත්‍රී 4 අපි හමුවෙමු පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕන මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ. ඉතින් ගින්න මම හිමාල් ජෝතිමත් සුබ සතියක්.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝව දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ඔබ කැමතිම ලක්හඬ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්හඬ YouTube නාලිකාවට
1: ලක්හඬ YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: පැරදිනබලා රාත්‍රී හතට ලක්කනෙන්
1: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max
2: Popular Award 2026 Asare Janapriyatama Radio Wedasatahan Yuwala
3: Most Popular Radio Program Couple of the Year Chamit Vidhanagamage Samaga Charu Samadhi
2: Lakhanda Evening Drive Chamit Vidhanagamage Samagin Charu Samadhi
3: Most Popular Television Program Couple of the Year අසංක සතරසිංහ සමග දසුනි නවෝද්‍යා
2: වසරේ ජනප්‍රියතම රූපවාහිනී නිවේදක ලක්හඬ මෝර්නින් ෂෝ හි අසංක සතරසිංහ
4: ජීවිතයට එක් වරක් පමණක් හිමිවන කැලීම් පොපියුලර් අවෝඩ්ස් ගෞරව සම්මානය සනත් කුමාර පෙරේරා වෙනුවෙන් මෙසේ ගෞරව බහුමනින් යුතුව පිරිනමන වගයි
2: මාධ්‍ය ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක් වරක් පමණක් හිමිවන ජූරියේ ගෞරව සම්මානය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වැඩසටහන් සරත් කුමාර පෙරේරා උදිත් හවසත් මුළු දවසම ජනප්‍රියත්වය එක ලෙසින් අපට උරුම කර දුන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වටා රොද බැඳුණු ආදරණීය ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබට අපේ ගෞරවනීය ස්තුතිය
5: රටට වග කියන රේඩියෝ
6: ලකන්ඩ රේඩියෝ ITN
7: සිවිනක තනි වෙලා
8: මේ අහන්න ජයි ලොකු පුතාගේ සංගීත් එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුකට පැටලෙන්නේ නැහැ ඔයා බය වෙන්න එපා
9: මට බය සංගීත් එක්ක ගියින්ද තමයි ඒ දරුවා දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්
7: තිමිර උඩ මත අධ්‍යක්ෂණයක්
10: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි
11: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛවික්‍රමයේ බෞද්ධ සම්බන්ධු මම හදන්නේ එක නවත්ත ඒ යාලුවකට මේ ගඳු මාරු කරගන්න
10: නෑ නෑ චූටි යන්න වැඩට
7: සතියේ දිනවල රාත්‍රී 8:30ට

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: සුබ රාත්‍රියක් වේලාව රාත්‍රී 10යි ඔබේ දිනෙදී මිලිතී කත ලොතරේ පට්ටික අතර අරගන්න ජාතික ලොතරේ මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න ඔබව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් කරන එදිනේ මේ වාසනාව උරගා බලන වේලාව
2: අයබෝවන් පුංචි රුපියල් 40ක් වැය කරලා ඔබ අද දවසේ කරපු මුල්ම ගනුදෙනුව කළේ NLB අපිත් එක්ක. අන්න ඒ නිසා ඒ විශ්වාසයත් සමගින් අපි අදත් සූදානම් වෙන්නේ ආරම්භ කරන්න ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණය. හැමිට ප්‍රථමයෙන් මේ වාසනාවේ පණිවිඩය ඔබටයි. NLB අපේ මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත ලබා දුන් දායකත්වය තව තවත් පුළුල් කිරීමේ අරමුණින් නව තෑගි රටාවකින් හා නව මුහුණුවරකින් ලොතරැයි පවුලට එකතු වූ අලුත්ම සමාජිකයා ආයුබෝ නමින් පසුගිය දින වෙළඳපොළට හඳුන්වා දුන්නා. මෙහි මංගල දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙසින් ඔක්තෝබර් මාසයේ 12 ක්‍රියාත්මක වෙනවා. මෙම දිනුම් මැදීමේදී ඉංග්‍රීසි අක්ෂර සමග ජයග්‍රහී අංක 4ක් තෝරා ගන්නවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර සමග අංක 4ක් මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂ 5 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමිකර ගැනීමටත් විශේෂ දිනුම් මැදීමෙන් මිලියනපති අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් මිලියනේ තෑගි ලක්ෂපති අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් ලක්ෂයේ තෑගි විතරක් නෙවෙයි රන්කාසි අංකය පිළිවෙලින් ගලපාගෙන රන්කාසි රැසක් එදිනම හිත හැටියට ඔබට දිනා ගන්න පුළුවන්. ඒ නිසා දිනපතා දිනුම් අදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි ආයුබෝ වේවා. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයන ප්‍රශාන්තිද සිල්වා මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ RWNS ඉන්දුනිල් මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍රසේකර බණ්ඩාර මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති SADC ප්‍රියදර්ශනී මහත්මිය. එසේනම් අදත් ඔබේ වාසනාවේ ගමන් මග මුලින්ම බලගන්වනවා NLB ජය. හිතේ හැටියට වියදම් කරන්න අතේ වියදමට සල්ලි තියෙන්න ඕන නිසා අතට සල්ලි වෙනුවෙන් NLB ජය වාසනාවන්ත 591 වන දිනුම් වාරයයි මේ. එසේනම් දැන් අතට ගන්න NLB ජය නතරයි පත්. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4යි අපි දැන් තෝරා ගන්න. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R, ජයංක 4, 6, 5 සහ 9. රජයේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB 6 2026 වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 364 දෙනෙක් NLB අපි රටට බිහි කළා. බලමු අද NLB 6 ඔබේ උණු වාසනාව ගැන.
3: Today's English letter is R and the winning numbers are 6, 6, 5, and 9.
2: අද NLB 6 තුලින් රුපියල් ලක්ෂ 5 ත්‍යාග දෙකක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා එන් උදේ කුමාර්, කොඩිකාමම්, එච් ගුණදාස හලාවත. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 30 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද NLB 6 තුලින් රට පුරා ජයග්‍රහකින් 66,448 දෙනෙක් අතර රුපියල් 61,77,560 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වස්සනවන්ත 1632 දිනුම් වාරයයි අද. NLB හඳහන වස්සනවන්ත ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ.
3: ආදිෂ්ට ලග්නම් තරිවසයේ පඩසන්ටද හඳහන සිටුවෙමින් උඩම.
2: අද වස්සනවන්ත ලග්න සංකේතය සිංහ. රුපියල් 40,00,000 වඩා වැඩි අද හඳහන සුප්‍රීතයාගේ වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට ජයග්‍රහී අංක 4ක් තෝරා දෙනවා. පළමු ජයග්‍රහී අංකය අංක 14.
3: මුදලාවද වෙට්‍රි එන්නාක 14.
2: දැන් යන්ත්‍රය තෝරා දෙන්නේ දෙවන වාසනාවන්ත අංකය. දෙවනුවට ඔබට වාසනාව ගෙනා ජයග්‍රහී අංකය අංක 39. තුන්වන ජයග්‍රහී අංකය බවට පත් වෙන්නේ අංක 26. NLB හඳහන සිව්වන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 52. අපේ රටේ උදව් ඇවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභින් 12 දෙනෙක් රටට බිහි කළා. බලමු අද වාසනාව ගැන.
3: Today's zodiac sign is Leo and the winning numbers are 14, 39, 26 and 52.
2: අදහඳහනින් රුපිය ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා KG ආර්ය රත්න හසලක. ඒත් සමගින් අදහඳහනින් රට පුරා ජයග්‍රහකීන් 113,488 දෙනෙක් අතර රුපියල් 79,30,840 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත අරගෙන එන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 40,87,264. සද්දිනම ජයනීත ගොවිසත වාසනාවන්ත 4,565 වන දිනුම් වාරයයි මේ. එසේනම් රුපියල් 8,51,00,000 ඉක්මවා ගිය අති දැවැන්ත සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් අපි දැන් යොමු වෙනවා දිනුම් මැදීම වෙත. ඒ සුපිරි ත්‍යාගය වෙනුවෙන් අපි දැන් තෝරා ගන්නේ ගොවිසත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R. අදත් ගොවිසෙතින් මුළු රටටම වාසනාවේ සතුට උදා වේවා. අපි දැන් තෝරා ගන්නේ ජයග්‍රහී අංක 4ක්. පළමු වාසනාවන්ත අංකය අංක 73. දෙවන ජයග්‍රහී අංකය අංක 49.

0: කෝවිසත තුන්වන වාසනාවන්ත අංකය අංක 16. රටවිසත සලසන 24 ලතරයේ සිවන සහවසාන ජයග්‍රහී අංකය අංක 25. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරැයෙන් 2026 වසරට සුපිරිත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 83 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බලමු අද වාසනාව.
1: Today's English letter is R and the winning numbers are 73, 49, 16 and 25.
0: අද ගොවිසත වාසනාවන්ත 4,565 වන දිනුම් වාරයෙන් රුපියල් 2,50,000 ත්‍යාග තුනක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා P.S. දයාවංශ ඉංගිරිය, S. පත්මිනී කුසුම් කුරුඳුගහ හැතැක්ම, ප්‍රියන්ති මානෙල් බාඳුරාගොඩ. ඒ අනුව අද ගොවිසතින් රටපුරා ජයග්‍රහකයින් 1,03,810 දෙනෙක් අතර රුපියල් 70,37,560 මුදලක් අපි බෙදා දුන්නා. 4,566 වන හෙට ගොවිසත දිනුම් වාරයෙන් අපි ඔබ වෙත අරගෙන එන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 8,53,40,123.16. දවස සුබයි සිහින දිනයි ඔබ මිලදී ගන්න මොන තෑගි වැඩි උණු සුබ දවසක් ලොතරැයේ වාසනාවන්ත 439 වන දිනුම් වාරයයි මේ. එසේනම් අපි දැන් යනවා දිනුම් බැදීම වෙත. සුබ දවසක්, සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත සුබ ලග්න සංකේතය මකර. සුබ දවසක්, වාසනාවන්ත 439 වන දිනුම් වාරය වෙනුවෙන් මේ යන්ත්‍රය දැන් ඔබට සුභාංක තුනක් තෝරා දෙනවා. පළමු සුබ අංකය අංක 22, දෙවන සුබ අංකය අංක 28. සුබ අංකය අංක 23. රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. ප්‍රවර්ධන ත්‍යාග අංකය 3,746.
1: මෙම්බඩතල් පරිසයෙන් 3,746.
0: රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 347 දෙනෙක් අපි රටට හඳුන්වා දුන්නා. බලමු සුබ දවසක් වාසනාවේ තොරතුරු.
1: Today's zodiac sign is Capricorn and the winning numbers are 22, 28 and 23.
0: අද සුබ දවසක් තුළින් රුපියල් 1,05,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදිය බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා පී අලවත්ත මොනරාගල, ශාන්ත කුමාර වැලිමඩ, ඩබ්ලිව් වන්නිගේ වේයන්ගොඩ. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 5 දෙනෙකුත් අද බිහි වුණා.
1: இன்று 50,000 රුපියයේ අයිත අධිෂ්ඨානශාලිකල් වෙන්ජර් කරාගේ.
0: ඒ විතරක් නෙමෙයි, ප්‍රවර්ධන ත්‍යාගංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා ජයග්‍රහකින් 36 දෙනෙකුත් අද බිහි වුණා.
1: இன்று மேம்படுத்தல் பரிசு எண்ணுக்காக 25,000 ரூபாயை 36 அதிர்ஷ்டசாலிகள் வென்றிருக்கிறார்கள்.
0: ஏ அணு அது சுபதவ சக்துலின் ரட்டபுரா ஜெயக்ரஹக்கின் 93,146 தினைக் கத்தர ருப்பியால் 91,19,060 முதலாக அப்பி பெதாதுன்னா. වාසි වැඩි, තෑගි වැඩි, තවත් වාසනාවන්ත ලොතරැයිපත් වර්ග 4කින් ඔබට වාසනාව උදා කරන්න අනුෂි සමගින් භාරතන් සූදානමින්.
1: මීළඟට මෙගා පව.
2: ඒ සුවපත් වූ සෑම සිනහවක් පිටුපසම එකිනෙකා නොහඳුනන දහස් ගණනකගේ නොපිළෙන ආශිර්වාදය තියෙනවා. ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. රටේ සෞඛ්‍යයට ශක්තියක් වන NLB ආයුබෝ නවතම ලොතරැය සැවම සුවපත් කරන ආයුබෝ යුතුකමට ඔබගේ දායකත්වය ලබා දෙන්න. දිනුම් බෝවේ ආයුබෝ වේවා.
3: කවුරු කොහොම කිව්වත් ලංකාවේ ලොකුම සුපිරිතැගේ හොඳම ඉතිහාස කතාව හිමි NLB මෙගා පව අපිට රුපියල් කෝටි 47ත් රුපියල් කෝටි 23ත් ඉක්මවා ගිය අති දවන්ත මෙගා සුපිරිතැගේ දෙකක් ඔබේ කළ මෙගා පව වෙතින් අපි දැන් රුපියල් කෝටි 30 ඉක්මවා ගිය මෙගා සුපිරිතැගක් ඔබේ කරන්න සූදානම්. එහෙම නේද බර්ත? ඔබේ ග්‍රෑන්ඩ් සුපිරිතැග ගමනනොත් ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අපි මේ අති නවීන සුපිරි මෝටර් රථයත් ඔබ වෙනුවෙන්ම දැන් වෙන් කරනවා. සුපිරිම තෑගි තුනක් සමග ඔබේ හීන හැබෑ කරන මෙගා පව 2671 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම තෝරාගන්නේ ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය.
4: வெற்றிக்கு வாழ்த்துக்களை கூறிக்கொண்டு அதிர்ஷ்ட ஆங்கில எழுத்து தெரிவு செய்யப்படும்.
3: அது மெகா பவர் வாசனாவந்த இங்கிலீஷ் அக்ஷரையை அப்படி மே தோராகத்து வாசனாவந்த இங்கிலீஷ் அக்ஷர Y
4: தெரிவு செய்யப்பட்ட அதிர்ஷ்ட ஆங்கில எழுத்து Y.
3: දැන් අපි තෝරා ගන්න ඔබේ සුපිරියක්කේ. දැන් තෝරා ගන්න වාසනාවන්ත අංක හතරක්.
4: තෘත්‍යාක වෙට්‍රී ලකංගල් නාන්ගම් තත්පෝ තිරිව
3: செய்யப்படுகின்றன. එයාතුලින් වාසනාවන්ත පළමු අංකය අංක 61. ජයග්‍රහී දෙවන අංකය අංක 49. තුන්වනුව ඔබට වාසනාවන්ත වෙනවා අංක 68. අද මෙගා පව අවසන් වාසනාවන්ත අංකය අංක 65. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධාර මුදලට ඍජුවම දායක වන මෙගා පවල් උතරයෙන් මේ වසරේ සුපිරිතයාගේ ලාභින් 6 දෙනෙක් 20 ලක්ෂපතියන් 68 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. පළමු අද මෙගා පවල් වාසනාව ස්තුති වර්තන් අපි ජයංක මතක් කළින්.
4: Today selected English letters Y. The super number is 25 and the winning numbers are 61, 49, 68 and the last number is 65.
3: අද රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන වාසනාවන්තයෙක් අපි වී කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ හඟුරංකිත NLB අලෙවිනියෝජිත TML තිලකරත්න. ඒ විතරක් නෙමෙයි රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙක් බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරනවා නිමල් කුමාර කොළඹ පුරහල, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, හේමපාලි වීරසූරිය හලාවත අපේ NLB අලෙවිනියෝජිත වරුන්. ඒත් සමකින් වාසනාවන්තින් 1,3326 දෙනෙක් අතරේ රුපියල් 85,49,000 680ක මුදලක් අපි බෙදා දෙනවා. නිස්සකවම දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කරගත් මෙගා පව වෙතින් හෙට අපි ඔබ වෙනුවෙන් අරගෙන සුපිරි තෑගි තුන. මෙගා සුපිරි තෑගි රුපියල් 30,80,93,294 පව සුපිරි තෑගි රුපියල් කෝටියක් ග්‍රෑන්ඩ් සුපිරි තෑගි සුපිරි මෝටර් රථයක්. 2353 වන වතාවට ජාතියේ මහා ධන සම්පත ධන නිධානයෙන් ඔබට වාසනාව උදා කරන්න අපි දැන් සූදානම්. ප්‍රපලට කෝටි එක්ම වූ නිධානයක් වෙනුවෙන් අපි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය මුලින්ම තෝරාගන්න. අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය A.
4: තෙරිව සියපට අදිෂ්ඨ ආංගිල එළුත් A.
3: බලමු අද ජයග්‍රහී අංක 4 තීරණය වෙන්නේ කොහොමද කියලා. අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 23. දෙවනුව ඔබට වාසනාව කරනවා අංක 32. ජයග්‍රහී තුන්වන අංකය අංක 46. අද ධන නිධානයේ අවසන් වාසනාවන්ත අංකය අංක 61. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි තෑගලාභීන් 30 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම තෑගලාභීන් 44 දෙනෙක් අපේ රටට බිහි කළා තියෙනවා. මනසෙන් අපි ජයංක මතක් කළමින්.
4: Today selected English letters A and the winning numbers are 23, 32, 46 and the last number is 61.
3: අද ධන නිධානයෙන් රුපියල් ලක්ෂ 20ක ප්‍රථම තෑගකට හිමිකම් කියන වාසනාවන්තයෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ මැණික් දිවෙල NLB අලෙවිනියෝජිත AM අනුලාවතී. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ 2කට හිමිකම් කියන වාසනාවන්තයෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කරන්නේ LAP ගුණසේකර කැප්පෙටිපොළ NLB අලෙවිනියෝජිත. ඒත් සමගින් වාසනාවන්තයින් 76,894 දෙනෙක් අතරේ රුපියල් 63,86,760ක මුදලක් අපි බෙදා දෙනවා. ඔබ වර්තන 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13, රුපියල් කෝටි 12, කෝටි 9, කෝටි 8 ලෙසින් අති දැවැන්ත නිධානයන් ඔබේ කළ ධන නිධානයේ හෙට ඔබේ නිධානයේ වටිනාකම රුපියල් 8 කෝටි 69 ලක්ෂ 17,822.40. ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පතේ 6,323 වන දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. අද අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑග රුපියල් 2,77,00,000 ඉක්මවා ගිහින්. මේ තෝරාගෙන ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 6. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 1,94,985. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයිපතෙන් මේ වසරේ සුපිරි තෑගලාභීන් 15 දෙනෙක් අපි බිහි කළා තියෙනවා. ඒ වගේමයි 25 ලක්ෂ ප්‍රතිප්‍රථම තෑගලාභීන් 293 දෙනෙකුත් අපි රටට බිහි කරනවා. බොහොම ස්තුතියි. වර්තන් අපි මතක් කරමු අද ජයංක.
4: Today selected English letters F and the winning numbers are 194985.
3: අද මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි වී කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරනවා සමන්ත කුමාර කඹුරගල්ල සහ YAW කුමාර සූර්යවැව අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්න වාසනාවන්තින් 16 දෙනෙක් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කරන්නේ මෙන්න මේ NLB අලෙවි නියෝජිත වරුන්. KUI ලක්මාලි බකමූණ, PS දයාවංශ ඉංගිරිය, WSM කුරෝස් වාද්දුව, උපුල් කුමාර කඹුරුපිටිය, JG වසන්ත කොළඹ කොටුව, ලලනි ලියනගේ මීගමුව කොච්චිකරේ, BJA පුෂ්ප කුමාර මිනුවන්ගොඩ, TH චන්ද්‍රතිලක පහල කළුගමුව, උපාලි ජයසූරිය ගෙලියෝය, NGC ප්‍රියදර්ශනී දඹුල්ල, BA සුනිල් ප්‍රේමරත්න මාකොල, පියලඩින් පෙරේරා දිගන, WM සරත් කුමාර යටියන්තොට, M වීරසිංහ නාකියාදෙනිය, THS රන්ජන් තංගල සහ තවත් ලක්ෂපති වාසනාවන්තෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් සමගින් වාසනාවන්තයින් 226,724 දෙනෙක් අතරේ රුපියල් 2,971,360 මුදලක් අපි බෙදා දෙනවා. දිනක ජය නියත මහජන සම්පතේ හෙට ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 277,16,192. අද සම්පත ලොතරැයි පතෙන් ඔබට වාසනාව දකල දෙන්නේ මහජන සම්පත දිනුම් මැදීමෙන් අපි තෝරා ගන්න වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4 යනුව. අද සම්පත 898 වන දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F ජයග්‍රහී අංක බවට පත් වෙන්නේ 4, 9, 8 සහ 5. අද සම්පත draw number 898. Today's winning English letter is F and the winning numbers are 4, 9, 8 and 5. ඒ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 සහිත කුටු පිළිය ගලපාගෙන රුපියල් 250,000 දිනා ගන්න වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහලතරයිපත් අලවි කරනවා PSCD රාම වික්‍රම පින්නදුව සහ නිශාන්ත ජයලත් ගලේ වෙල අපේ NLB අලවි නියෝජිත වරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 41 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව අද සම්පතෙන් වාසනාවන්ත ඔබ අතර රුපියල් 1,233,720 මුදලක් අපි බෙදා දෙනවා. ලොතරැයිපත් 8ක් තුලින් වාසනාවන්තින් 8,06,603 දෙනෙක් අතරේ රුපියල් 7,64,640 දවැන්ත මුදලක් අපි අදත් බෙදා දෙනවා ඔබ අතර NLB ජාතික ජයවරණේ. මතකේ තියාගන්න ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

ආදරය කියන්නේ අඩම පුදුම නැවතුම් පෙළක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියෙන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරන ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

නිවසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

කෙලේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණ

භාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනි බිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා.

කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි, කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

ශිෂ්‍යයන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ето си си на сасато я не видите, ви каше. Пириди, лаян ви тенаде, знаю паддати е пина ви метеде, рудире, павитратат ви етеде, манасика санхиндиява ето ви метеде, хейтва на бебен, манасика мене, ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

පැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ